භාවිතා කරන්නට. එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා පුත වදාළේ, පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ලක්කන හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 37යි.

0: 97.7 Lakhanda Radio ITN.
1: උදේ 5:42 දැන්.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි 777යි 273යි 454.

0: ඉන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන් සුබ දවසක්. දන්නවද මඩ වතුර පිරිසිදු වෙන්නේ ඒට කිසිම දෙයක් නොකළ විට. මේ කියමන ගැන මොකද හිතෙන්නේ? ජීවිතයේ සමහර කාර්තුවල අපිට අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවන විදිහේ බාධක අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ගැන නිරන්තරයෙන් වතවෙවි හිතන්න ගියාම බොහෝ විට අපිට කල්පනාවට එන්නේ ප්‍රශ්නය බරපතල කෙරෙන අදහස් යෝජනා මිසක් ප්‍රශ්නේ විසඳෙන විසඳුමක සේයාවක්වත් පෙනෙන සිතිවිලි නෙවෙයි. එකකට එකක් පසපස එන වෙඩි උණ්ඩ වගේ මේ ඍණාත්මක සිතිවිලි දාමය අප තුළ නිසගෙන්ම පවතින ශක්තිය හීන කරලා දානවා. ගණන් ගත යුතු මට්ටමේ ප්‍රශ්නයක් නොවුනත් දෙකින් දෙකටම ඒ ගැන සිතීමට යාමෙන් අපි අනවශ්‍ය ප්‍රශ්නයකට අනවශ්‍ය වටිනාකමක් දෙනවා. ඒ දෙන වටිනාකම නිසා අපිට ඒ ප්‍රශ්නයෙන් මිදෙන්න විසඳුම් සොයනවට වඩා ප්‍රශ්නයම ඇලී ගැලී ඉන්න හේතු අපේ මනසම අපිට නිර්මාණය කරලා දෙනවා. මොකද සිතුවිලි තමයි සියල්ලන්ටම වඩා බලවත් වෙන්නේ, සමහර විට ක්‍රියාවන්ටත් වඩා. ඒ නිසා ප්‍රශ්න පිට ප්‍රශ්නවල ඔබ ඉන්න බවක් තේරෙනවා නම් තේරුම් ගන්න ඔබ ඉන්නේ එක්තරා මඩගොහරුවක. එය කලතන්න එපා, කලබන්න එපා, මුලින්ම සංසම් වෙන්න. අංශ මාත්‍රිකව මඩ වතුර වල තියෙන මඩ පොළවේ තැන්පත් වෙලා පිරිසිදු ජලය විනිවිද දකින්න පුළුවන් වෙනවා වගේ හිතේ තියෙන ප්‍රශ්නවලටත් සංසම් වීම තුළින් විසඳුමක් පැහැදිලි කරගන්න පුළුවන්. හොඳම දේ, මොනතරම් බරපතල ප්‍රශ්නකදී වුණත් මානසික කැළඹීම පාලනය කරගන්න ඔබ දක්ෂයෙක් වෙන්න. ඒක කාට වුණත් කරන්න බැරි දෙයක් නෙවෙයි. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
3: Velau Dehayai.
4: Khaatat Kalin, Pattada Vistara Samaga, Aluthuma Turaturu Danaganna. Unusummana Deshapalaneya, Vidis, Krida, Turaturu Savistarana.
5: Lakhana, Momadin is Alu.
6: Dip, dip, dip. Gati, gati.

අයිබෝවන් සුබ දැස්සනක්. අද ජූලි මාසේ 9 වෙනිදා බ්‍රහස්පතින්දා දවස තවත් ජයග්‍රහී අලුත් දවසක් මේ විදිහටයි ආරම්භ කරන්නේ. අද අපි සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදු වුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්කන ප්‍රවෘත්ති අංශ ගෙනෙන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලට් වලින් ඔබට කියන්න. අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය සෝචනීය විදිහටයි සටහන් වෙන්නේ. මීගමුවේදී දිවිප් දුන් බන්ධනාගාර නිලධාරීන්ට වැලිකඩදී අවසන් ගෞරව. දිනමින පුවත්පත් ඡායාරූප සමගින් අද තොරතුරු සටහන් කරනවා ඇමති හර්ෂනත් සංවේදී වෙයි. දේහවලට අවසන් ගෞරව. වියෝවෙන් වැළපෙන සහෝදර නිලධාරීන්ගේ ඡායාරූප සමගිනුයි තොරතුරු සටහන් කරන්නේ. දිනමින පුවත්පත් මේ සම්බන්ධයෙන් දෙවෙනි පුවත්පතේ සටහන් වෙනවා වැලිකඩම වියෝගී කාකි ඇඳුමට යටින් දුක දෝරේ ගලයි. අපිට ඕඩේක දුන්නේ නැහැ. නියපොත්තෙන් කඩන්න තිබුණ දෙයක් දුරදී ගියේ ඒ නිසයි සර්. නිලධාරියා වෙඩි තිබ්බේ නැත්තම් තවත් ගොඩක් අය මැරෙනවා. ඒ නිලධාරියා ආරක්ෂා කර දෙන්න සිරකරුවොත් මිනිස්සුස ඒ අතර මිනිස්සුත් ඉන්නවා. දේහයන්ට ගෞරව දක්වන්නට ගිය අධිකරණ ඇමතිට නිලධාරීන් දුක කියයි. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් මේ විදිහට තොරතුරු සටහන් කරනකොට ලංකාදීප පුවත්පත සටහන් කරනවා කොතැනද වැරදුනේ නොසිතුව ලෙස වූදේ නිලදරුවෝ හතක් අකලට අපරාධේ. මේගමෝ බන්ධනාගාරයේ කුද්දා සිදු වූ ගැටුමේදී මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ මృతදේහ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි කොළඹ බන්ධනාගාර පුහුණු පාසල් ශාලාවේදී ඊයේ පෙරවරුවේ තැන්පත් කර තිබූ අයරු සහ බන්ධනාගාර නිලධාරීන් ශෝකය වාවගත නොහැකිව හඬා වැටුණු අයරු වම්පස පහළ ඡායාරූපෙන් සඳහන් කරලා තියෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතත් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. ෆයිනල් ෆෙයර්වෙල්. An emotional prison officer stands before the coffin of a fallen colleague during a funeral processing at Velikada prison yesterday. The flag dropped of coffins of 7 prison officers killed in the deadly 6th of July Nigambo prison clash were handed over to their families following officials' salutation and religious rites. Nigambo prison clash death toll rise to 28. New prison to be established in Mahamuda. For the more detail, the death toll from the Nigambo prison clash has risen to 28 after another prison officer succumbed to injuries while receiving treatment at the Colombo National Hospital yesterday. අද මේ සම්බන්ධයෙන් උත්තරතුරු සටහන් කරලා තිබෙනවා. සියලුම පුවත්පත් අපි අවධානය යොමු කරමු. ICU එකේ ප්‍රතිකාර ලැබමින් සිටි තවත් නියාමකවරයෙක් මියයයි. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් වලින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි තවත් බන්ධනාගාර නියාමකවරයෙක් ඊයේ පෙරවරු 10ට පමණ මිය ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. එත් සමගින් මීගමුවේ ගැටුමේ මරණ 28 කියලා තමයි දෙවෙනි පුවත්පත සටහන් කරේ. නමුත් අද දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ මීගමුවේ ගැටුමේ මරණ 29යි කියලා. අකිල අනදීශානී වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු දෙවෙනි පුවත්පතේ ඇතුළු පිටුවල තොරතුරු වලට. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට දෙවෙනි පුවත්පත තොරතුරු සටහන් කරනවා ඒ අනුව මෙම ගැටුම් වලින් මිය ගිය බන්ධනාගාර නිලධාරීන්ගේ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙසේ මරමුවට පත් වී තිබෙන්නේ W උපාලි නැමැති බන්ධනාගාර නියාමකවරයෙක්. මිගම බන්ධනාගාර ගැටුමේදී රැඳවියන්ගේ ප්‍රහාරයට ලක්ව හිසට සිදු වූ දරුණු තුවාලයක් හේතුවෙන් මෙම නියාමකවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරිකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියා. මිගම බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි දිවයින පුවත්පතේ සටහන. මෙම ගැටුම හේතුවෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 14 දෙනෙක් තවමත් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බවයි වැඩිදුර තොරතුරු විදිහට අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මිය ගිය රැඳවියන් ගැනත් මානුෂීයව සලකා සාධාරණීටු කරන්න අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසම සඳහන් කරනවා කියලා කමල් බෝගඩයි දිවයිනට වාර්තාව අරගෙන ඉන්නේ. මේගම බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමින් මිය ගිය රැඳවියන් පිළිබඳවද මානුෂීයව සලකා බලා ඔවුන්ටද සාධාරණීටු කිරීමට ක්‍රියා කරන ලෙස අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය සංගී ජයසේකර මහතා රජයෙන් ඉල්ලා සිටිනවා කියලා තමයි දෙවෙනි පුවත්පත සටහන් කරන්නේ. ඒත් එක්කම අද සඳහන් වෙනවා හිරගෙදර ගැටුමේ මහමොළ කටුවැල්ලේ සුරේෂ් මීගමුවේ රොකී ඇතුළු 13ක් කල්ලියයි.
කිසිම සමාවක් නැහැ නීතිය තදින් බන්ධනාගාරයේ සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. හේමන්ත රන්දුරුයි දිවිනට වාර්තා වරගෙනෙන්නේ. මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම මෙහෙවා ඇත්තේ කටුවැල්ලේගම සුරේෂ් සහ මීගමුවේ රොකී නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු 13 දෙනෙකු විසින් බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා කියලයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටවලත් තොරතුරු සටහන් වෙනවා. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. ගැටුම මෙහෙ වූ මෙම රැඳවියන් 13 දෙනාට කිසිදු අනතුරක් හෝ තුවාලයක් සිදු නොමැති බවද සඳහන් වෙනවා. මෙම 13 දෙනාගේ කල්ලිය මීගමුව බන්ධනාගාරයේ සිට බෝස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති අතර

0: සුරේෂ් සහ මීගමුවේ රොකී ඇතුළු මෙම 13 කල්ලිය බවද වැඩිදුරටත් හෙළි වී තිබෙනවා කියලා තමයි තොරතුරු සටහන් වෙන්නේ. එතකම අද සඳහන් කරලා තියෙනවා මීගමුවෙන් බූස්සට සහ අගුණකොලේට යවූ රැඳවියන් දෙදෙනාගේ මරණ ගැන පොළොල් විමර්ශන, රැඳවියන් රසක් ඖෂධ අධිමාත්‍රාවෙන් වීවි සිහි විකල්ව ඉඳලා කියලා තමයි හේවන්ත රන්දුණු දිවෙන්ටගෙන තොරතුරු වල සටහන් වෙලා තියෙන්නේ. මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පසු ගාල්ල, බූස්ස සහ අගුණකොළ පැලැස්ස බන්ධනාගාර වෙත මාරු කර යවූ රැඳවියන් දෙදෙනා මේ යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වන විටත් ආරම්භ කර තිබෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. මීගමුව බන්ධනාගාරයේ ඖෂධාලය බිඳෙහි තිබූ මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ ලබාගත් රැඳවියන් ඒවා පානය කර තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. බූස සහ අගුණකොළ පැලැස්ස බන්ධනාගාරවලදී පෙරේදා රාත්‍රියේ හදිසියේ මිය ගිය රැඳවියන් දෙදෙනාගේ මරණ මෙම ඖෂධ අධිමාත්‍රාවක් ගැනීම නිසා සිදුවන්නට ඇති බවයි සැක පහළ කරන්නේ. කෙසේ වෙතත් මියගිය රැඳවියන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර එම මරණ පරීක්ෂණ වාර්තාවෙන් පසු ඔවුන්ගේ මරණ සිදු වූ ආකාරය නිවැරදිව දැන ගැනීමට හැකිවනු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සටහන් කරා කියලත් අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. Let's move to the Daily News newspaper. Moves to restrict social media use by under 16s. Prime Minister said code of guidelines stricter measures to restrict minors' digital access. For the more detail, Prime Minister and Education Minister Dr. Haruni Amarasuri confirmed in Parliament yesterday that the pilot project aimed at reducing social media use by children under 16 has shown successful result.
1: අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. 16න් පහළ දරුවන්ගේ සමාජ මාධ්‍ය සීමා කිරීමේ නියම ව්‍යාපෘතිය සාර්ථකයි. අගමැතිනිය මැති සභේදී කියයි ස්වර්ණ විජය කොන්සල් සන්ධ්‍යා කරුණාරත්නයි අද දින මිනිට වාර්තාව අරගෙන ඉන්නේ. වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය අවම කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුවන හිංසන වැළැක්වීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: ප්‍රශ්නාංක 1. ඔව්. මේ සම්බන්ධව ජාතික ළම ආරක්ෂක අධිකාරියේ අවධානය යොමුව ඇත. තවද අන්තර්ජාලය හරහා සිදුවන හිංසනයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පරිවාස හා ළම ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් World Vision ආයතනය සමග එක්ව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව සඳහා සාක් සංවර්ධන අරමුදලේ මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීම සඳහා මූලික කටයුතු සිදු කරමින් පවතී. රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මූලික සාකච්ඡා මේ වන විට පවත්වනු ලබයි. තවද අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යුනිසෙෆ් සංවිධානයේ සහයෝගය ඇතිව ගුරුවරුන් සඳහා ඩිජිටල් නිපුණතා රාමුවක් සකස් කර ඇත. එහි අන්තර්ගත මොඩියුල 7න් 1ක් ඔන්ලයින් සේෆ්ටි පිළිබඳ මොඩියුලයකි. මෙම මොඩියුල යටතේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන යටතේ පුහුණුකරුවන් 750ක් පමණ පුහුණු කර තිබේ. අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වන කාර්යසාධක බලකායේ මඟ පෙන්වීම යටතේ එම පුහුණුකරුවන් විසින් සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි තොරතුරු තාක්ෂණ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථාන 106ක් හරහා සියලුම විෂයන්ට අදාළ ගුරුවරුන් පුහුණු කිරීම මේ වන විට ආරම්භ කර ඇත. වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කිරීම හෝ සීමා කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වන මූලික සාකච්ඡාවක් විවිධ ආයතන සම්බන්ධ කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කළ ඇත.
1: ඩෙංගු රෝගයෙන් 64,000ට නැගී මරණ 42ක් කියලා තමයි අද දෙවයින පුවත්පතේ සටහන. ප්‍රදීප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සරයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ වසරේ වාර්තාවේ ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 64,000ට ලන්ව ඇති බවත්, ඩෙංගු මරණ සංඛ්‍යාව 42 දක්වා හෙළ නැග ඇති බවත් ජාතික ඩෙංගු මර්ධනයකගේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණන්ගර මහතා සඳහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙන ලක්කඩ ප්‍රවෘත්ති අංශයත් ඩෙංගු රෝගීන් මියගිය සංඛ්‍යාව 42 දක්වා හෙළ ගොස් තිබෙනවා. මෙවැනි විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 63,839ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ කපිල කණන්ගර මහතා සඳහන් කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
3: දැනට අපි අපිට වාර්තා වල තියෙන රෝගීන් සංඛ්‍යාව 63835 දක්වා වැඩි වෙලා තිබෙනවා. ජූලි මාසෙට 8451ක් වාර්තා වෙලා තිබෙනවා. මරණ සංඛ්‍යාව 42ක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේක දැන් මේ

0: තත්ත්වය තාමත් ඒ විදිහම පවත්වාගෙන යනවා. බලාපොරොත්තු වෙනවා සියලුම ආයතන මේ සම්බන්ධව පළාත් පාලන ආයතන, සෞඛ්‍ය ආයතන, ඒ සියල්ලක්ම සඳහා තමන්ගේ සම්පූර්ණ කැපවීම මේ ඇති කරගෙන මේක අවම කර ගැනීම සඳහා උත්සුක වෙයි කියලා. ඒ ආයතනත් සමග ඒ හා සමාන මවගකීමක් තියෙනවා රටේ ජනතාවට. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ජනතාව මේකට සම්බන්ධ විය යුතුයි. තමන්ගේ අපි හැමදාම කියන විදිහට තමන්ගේ පරිශ්‍රය පිරිසිදු කරගත යුතු වෙනවා. සියලු දෙනාම ජනතාව සමහර විට තමන්ගේ අදහසක් ඇති මේ සෞඛ්‍ය අංශවලින් සහ එහෙම නැත්නම් පළාත් පාලන ආයතන තමන්ගේ පරිසර පිරිසිදු කරගනි කියලා පිරිසිදු කරලා දෙයි කියලා. එහෙම කරන්න බෑ. අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අපිට තියෙන ප්‍රධානම කාර්යය තමයි රෝගී වෙච්ච ජනතාව සුව කර ගැනීම. ඉතින් ඒක මම හිතන්නේ මේ අධිලොම රෝහල් පරිම ධාරිතාවට පැමිණලා මේ දේ කරා තාමත් විශාල රෝගීන් පිරිසක් මේ ප්‍රධාන රෝහල් වල තිකාර ගන්නවා. ඉතින් ඒක තමයි අපිට සෞඛ්‍ය අංශ වශයෙන් ඇවිල්ලා අපිට උපදෙස් දෙන්න පුළුවන්. ගවට පළාත් පාලන ආයතන වලට ඇවිල්ලා සීමිත පරිසරවල පිරිසිදු කර ගැනීම මේ අයට ආධාර දෙන්න ඕන. නමුත් ජනතාව දැනගත යුතු වෙනවා මේ පරිසර තමන් පිරිසිදු කරගෙන සෑම කොට ලැබෙන ඒ අවාසනාවන්ත ප්‍රතිඵල ලැබෙන්නේ ජනතාවටම තමයි.
1: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. අතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
2: ලක්කන මොනින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2 විනාඩි 13යි.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝපියක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙනකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwadena Rhino Premier Roofing Sheet. Pretty stress on how Hadunai Anuhaya Amatana
5: Lakhanda Radio ITN.

වෙලාවදේ 6යි විනාඩි 17 අපි සූදානම් දිනවින පුවත් පතට අවධානය යොමු කරන්න. ප්‍රසන්නගේ කප්පම් නඩුව ලක්ෂසේයක දඩය ගෙවන්න දින දෙයි. චන්දන ජයවීරයි වාර්තාව අරගෙන ඉන්නේ. එතෙකම සඳහන් වෙලා තිනවා අල්ලස් සිද්ධියකට ලක්ෂ්මන් යාපාට නඩු. මේ සම්බන්ධයෙන් දිනවින පුවත් පත ඇතුල් පිටුවල තොරතුරු සටහන් කරලා තියෙනවා. ප්‍රවෘත්ති දෙකම දිනවින පුවත් පතට අරගෙන ඉන්නේ චන්දන ජයවීර. අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට ප්‍රසන්නගේ කප්පම් නඩුව බස්නාහිර පළාතේ මහා ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඉඩමක් ගොඩ කිරීම සඳහා අවසර ලබා දීමට අල්ලස් ගැනීමේ සිද්ධියකට වරදකරුවෝ ඇමති ප්‍රසන්න රණතුංග මහතාට නියම කළ රුපියල් 100ක වන්දි මුදල 2027 වසරේ ජූලි මාස 6 වෙනිදාට පෙර ගෙවා නිම කළ යුතු බව කොළඹ මහාධිකරණය දැනුම් දුන්නා. එම නියෝගය පැහැර හැරියොත් අභියාචන අධිකරණ නියෝග කඩකිරීමේ වරදට විත්තිකරුට වසර 9ක සිට දඩුවමක් නියම කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දේශරණ තුංග මහතා ඊයේ ප්‍රකාශ කළා. චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් එම වන්දි මුදල නියමිත පරිදි ගෙවන බවට අධිකරණයේ ඉදිරියේ පොරොන්දු වූ අතර ඒ අනුව විත්තිකරු මුදා හරින ලද බවත් අද සඳහන් කළ තියෙනවා. කොළොන්නාව මීතොට මුල් ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබා දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 1,640ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරුවෝ ප්‍රසන්න රන්තුංග මහතාට රුපියල් 1,250ක දඩයක් සහ 1,100ක වන්දියක් ගෙවීමට කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා මෙම නඩුව කැඳවුවා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. අල්ලස් සිද්ධියකට ලක්ෂ්මන් යාපාට නඩු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ නායකයා හැටියට කටයුතු කළ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම ඊයේ කොළඹ මහාධිකරණ ඉදිරියේ අල්ලස් යෝජනා යටතේ නඩු පවරා තිබෙනවා. ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කරවා ගැනීම සඳහා ව්‍යාපාරිකයෙකු වන ඩිල්ෂාන් නීරියස් රොජර් ප්‍රනාන්දු යන අයගෙන් රුපියල් 110ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ මෙම නඩුව පවරා ඇති බවයි සටහන් කළා. තියෙන්නේ 2013 වසරේදී ලංකා ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කරවා ගැනීමට තුටුපඳුරක් ගැනීම ඇතුළු අධිචෝදනා දෙකක් යටතේ නඩු පවරීම සිදු කර තිබෙනවා කියලා තද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. රජයේ මුදල් අවභාවිතේ හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප. අද රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දයා ගුණදාසයි වාර්තාව අරගෙන ඉන්නේ දිනමින පුවත්පතට. සියලුම පුවත්පත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා. තින අපේ අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. Former Minister Jagat arrested in Sabah case gets bail. For the more detail, the Commission to Investigate Allegations of Bribery and Corruption arrested former Cabinet Minister Jagat Pushpakumar over several corruption allegations yesterday. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට අපි අවධානය යොමු කරමු. අද ඇතුල් පිටුවලයි සඳහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු. චන්දන ජයවීරත් අද වාර්තාව අරගෙන එනවා මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතට. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. පොල් සංවර්ධන සහ ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයේ හිටපු කැබිනට් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අලසු දූෂණ විමර්ශන කොමිසම් සභාව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 150 බැගින් වූ ශරීර ඇප දෙකක් මත උදාහරණ ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම මහතා ඊයේ නියෝග කළා. අලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊ පෙරවරුවේ කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතයි මේ විදිහට තොරතුරු සටහන් කරන්නේ. Let's move to the Daily News newspaper again. Attorney General's stands called for in Ranil Wickremesinghe's case. Senior State Counsel Samadhari Piyasena yesterday informed Fourth Magistrate Pasanamarsena that the investigations concerning former President Ranil Wickremesinghe and former Presidential Secretary Samaneka Nayaka, who are produced before court as suspect over the alleged misappropriation of state funds, have been concluded and the extracts have been submitted to the Attorney General. Ranil Maitri Usavi Avit Lekam Saman Ekanayaka Geth Vimarshan Avasan Subhashini Senanayakai Vartava Araginenne දිනමින පුවත්පතයි මේ සම්බන්ධයෙන් තද තොරතුරු සටහන් කරන්නේ.
ප්‍රධාන සිරස්තල විදිහට තොරතුරු සටහන් කරලා තියෙන මේ සියලුම තොරතුරු ඇතුල් පිටුවලයි වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයේ ඉදිරිපත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සවන් ඒකනායක මහතා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කර උද්දා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරේ පී.එස්. සේන මහත්මිය කොටු මහේස්ත්‍රාත් වසනමර සේන මහතා හමුවේ ඊයේ දැනුම් දුන්නා. ඒ අනුව නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන සැප්තැම්බර් මාස 30 වෙනිදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා කියලායි සඳහන් වෙන්නේ. සිදුවට අදාළ නඩුකරේ කැඳව අවස්ථාවේදී මේ බව කියා සිටියේ මහත්මිය ගනු ලබන නීතිමය පියවර පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරයේ දැනුම් දීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා කියලා අද තොරතුරු සටහන් කළ තිනවා. ඒත් එක්කම හිටපු ජනපති ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර ජූලි 22 තෙක් යාලි රිමාන් කියලා තද සුභාෂිනී සේනානායක දිනමිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තිනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී ඔහුගේ රජයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර යන අය තවදුරටත් ලබන 22 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පස්සන් අමරසේන මහතා ඊයේ නියෝග කළා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට තොරතුරු සටහන් කරන්නේ. පළමු ශ්‍රේණියට සිසු නැතුලත් කිරීමට 2027 සිට නව චක්‍ර ලේඛයක් මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබෙනවා. අපි මේ විරාමයෙන් අනතුරුව ඔබ වෙත ඒ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්න සූදානම් රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 6:24.

0: වෙලාව 2:00 විනාඩි 28 අපි සෝදානම් දින මෙන පුවත්පතට අවධානය යොමු කරන අපි විරාමයේ ප්‍රථම සඳහන් කළාමේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට 2027 වර්ෂයේ සිට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව සර්ණවිජේ කොන් සහ සන්ධ්‍යා කරුණාරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ. රජයේ පාසල්වල පළමු වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී පදිංචිය තහවුරු කර ගැනීමේ ගැටලුවට පිළියමක් ලෙස 2027 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව ව්‍යුහගත වටිනාකම් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියමෙනෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. ඒ අනුව පදිංචිය තහවුරු කිරීම වෙනුවෙන් වසර 8කට වඩා වැඩි කාලයක් රජයේ ඉඩමක පදිංචිව සිටින පිරිස් මෙන්ම වසර 1 සිට 6 දක්වා කාල සීමා තුළ ස්ථිර පදිංචිය සනාථ කරන විදුලි ජල හෝ වරිපණම් බිල්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට උපරිම ලකුණු 4ක් දක්වා හිමිවන පරිදි ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවද අගමැතිවරිය සඳහන් කළා. අගමැතිනේ මේ බව සඳහන් කරේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලෝෂා ලක්මාලි ගමගේ මහත්මිය අගමැතිවරියගෙන් අභිමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇතැම් පාසල්වල පොරොත්තු ලේඛන වලින් බාහිරව සිසුන් ඇතුළත් කර ගන්නා බවට ලැබුණු පැමිණිලි සැලකිලට ගනිමින් පවතින පුරප්පාඩු සංඛ්‍යාවෙන් 50%ක සීමාවක తాවකාලික පොරොත්තු ලේඛන සකස් කිරීමට නව චක්‍ර ලේඛයක් මගින් නියෝග කර ඇති බවද අගමැතිවරිය සඳහන් කළා. විශේෂ අවස්ථාවලදී ජාතික හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ පූර්ව අනුමැතිය මත පමණක් එය 100% දක්වා සංශෝධනය කළ හැකි බවයි අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළේ කියලායි තමයි අද දින මින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දහස් ගණනකට සෙත සැලසෙන තමුත්තේගම ජල ව්‍යාපෘතිය 10 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවද සඳහන් කරන්න කියලා.
1: මුරාදපුර තඹුත්තේගම ජල ව්‍යාපෘතිය වැඩකටයුතු අවසන් කළ තියෙනවා. ජූලි 10 වෙනිදා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අපි තඹුත්තේගම ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරන්න සූදානම් කරලා තියෙනවා. අනුරාධපුර කැබිති කොල්ලෑව හොරෝපතාන ජල ව්‍යාපෘතිය වැඩකටයුතු ආරම්භ කරන්න සැලසුම් කළ තිනවා එදිනම ජූලි 10 වෙනිදා ගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් කැබිති කොල්ලෑව හොරෝපතාන ජල ව්‍යාපෘතිය සඳහා මූල්‍ය සහයෝගය ලබා දෙන්නේ ජයික ආයතනය. එනිසා කැබිති කොල්ලෑව ජල ව්‍යාපෘතියේ සමාරම්භය සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිතුමත් සහභාගී වීමට නියමිතයි. තමුත්තේගම ජල ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමත් සහභාගී වෙන්නට නියමිතයි. පවුල් ලක්ෂ 3කට ජල සම්පාදන කටයුතු කරන්න පුළුවන් ධාරිතාවයක් යුක්ත ව්‍යාපෘති 2026 වසර ඇතුළත ආරම්භ කරන්න හෝ අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා දල වශයෙන් රුපියල් බිලියන 175ක මුදලක් ශ්‍රී ලංකා රජය විසින් දරන්න සූදානම් කළ තියෙනවා. මේ වෙනකොට සමහර මුදල් වියදම් කළ තියෙනවා.
0: ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් අගනින් වෙලාව 2:31.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: මහජන සම්පත 6,242 ජයග්‍රහය දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මකුනේ කිවිං ග්‍රිසක්ෂරයේ වාසනාවන්තින් ග්‍රිසක්ෂරයේ ජයග්‍රහය අංක සටහන් වෙනවා. අංක 6, අංක 8, අංක 7, අංක 1, අංක 4 සහ අවසානයටත් අංක 4 විදිහට. ගොවිසෙත 4,484 වන ජයග්‍රහය දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මකුණා C ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ ජයග්‍රහය අංක සටහන් වෙන අංක 2, අංක 33, අංක 50 සහ අවසානයේ අංක 52. මෙගාපව 2,590 වන ජයග්‍රහය දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මකුණා E ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ ජයග්‍රහය සුපිරි අංකයේ අංක 25 වෙනකොට ජයග්‍රහය අනිකුත් අංක සටහන් වෙනවා. අංක 4, අංක 22, අංක 46 සහ අවසානයේ අංක 66. දල නිධානය 2,272 වන ජයග්‍රහ දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මකුණේ W ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ ජයග්‍රහය අංක 30, අංක 32, අංක 44 සහ අවසානයේ අංක 46. හඳහන 1551 වන ජයග්‍රහ දිනුම් බාරේ මීන ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහය අංක අංක 11 අංක 24 අංක 46 සහ අවසානයේ අංක 48. අද සම්පත 817 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දෙක් ක්‍රියාත්මකන කිව් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර වෙනකොට ජයග්‍රහය අංක සටහන් වන අංක 7 අංක 1 අංක 4 සහ අවසානයටත් අංක 4. NLB ජය 510 වන ජයග්‍රහ දිනුම් වාරයේ H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය අංක අංක 3 අංක 8 අංක 4 සහ අවසානයටත් අංක 8. සුබ දවසක් 358 වන ජයග්‍රහ දිනුම් වාරය අරගෙන බලන්න ඔබ මෙලදීගත් සුබ දවසක් ලොතරැයි පැත්තේ සටහන් වෙලා තියෙන ජයග්‍රහයේ ලග්න සංකේතය මකර ලග්න සංකේතයද කියලා. ජයග්‍රහය අංක අංක 7 අංක 44 සහ අවසානයට අංක 62. දෙකම සුබ දවසක් 358 වන දිනුම් වාරයේ ජයග්‍රහයේ ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 5488 විදිහට. ජීවිතයේ සේනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලක්කන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 34යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: වෙලාව 2:38යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රණ්‍ය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: රාත්‍රියේ දින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 0117 679 579

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව මෝනින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව 6යි විනාඩි 41යි. අපි සුදානම් දින මින පුවත්පතට අවධානය යොමු කරන්න. කුරුඳුවත්තේ මිනි මැරුමකට 8 දිනක් පෝරකයට චන්දන ජයවීරයි වාර්තාව අරගෙන ඉන්නේ. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත සටහන් කරනවා. තාරාවත්තේ දිත්ව ඝාතනයට 8ක් පෝරකයට කමල් බෝගුණ සහ ජේ අබේනායකයි දිවයිනට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට. 1997 වසරේ තාරාවත්ත ප්‍රදේශයේදී සිදු වූ දිත්ව ඝාතනයට අදාළ නඩු විභාගයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් 8 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ මගින් ඊයේ මරණීය දඬුවම් නියම කරනු ලැබුවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ඒ සම්බන්ධයෙන්. මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් 8 දින අතරින් 7 දෙනෙකු අධිකරණයේ හමුවේ පිණී සිටි අතර එක් විත්තිකරුවෙකු නොමැතිව නඩු විභාගයේ පැවැත්වූ බවයි සඳහන් වෙන්නේ. 1997 වසරේ සැප්තැම්බර් මාස 21 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ අධිකරණ බල සීමාවට අයත් තාරාවත්ත ප්‍රදේශයේදී හේවාබට කුඩකේ කුසුමාවතී සහ වෙලයුද මුදේ කුමා යන දෙදෙනාගේ මරණය සිදුකර තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා කියලයි සඳහන් වෙන්නේ. ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති වූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි. ආණ්ඩුවේ වේමිල අසාධාරණයි. ගබඩාත් තාම වහලා. ගොවි සංවිධානවලින් චෝදනා. සුජීව තත්සරයි අද වාර්තාව අරගෙන ඉන්නේ. මේ කන්නේදී ගොවීන්ගෙන් මිලදී ගැනීම සඳහා ආණ්ඩුව අසාධාරණ මිල ගණන් ඉදිරිපත් කර ඇතැයි ගොවි සංවිධාන සඳහන් කරනවා කියලා අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත සටහන් කරනවා. මේ වන විට බොහෝ ප්‍රදේශවල අස්වනු නෙලීම ආරම්භ කර ඇති අතර පවතින තත්ත්වය යටතේ හෝ වී අලෙවි කිරීමට ඇතැම් ගොවීන් සූදානම් වී සිටිනවා. නමුත් මේ වනතෙක් රජයේ වී ගබඩා විවෘත කර නැතැයි ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ගොවි ජන සංවිධාන නියෝජිතයින් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් ඊයේ අදහස් දක්වමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කන්වරත්න මහතා සඳහන් කරන්නේ මේ කන්නේ වී මිලදී ගැනීමට මුදල් වෙන් කර අවසන් වැති බැවින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වී ගබඩා විවෘත කිරීමට පියවරගෙන ඇති බවයි. එසේම රජය නියම කර ඇති සහතික මිලට අඩුවෙන් අතරමැදි මෝල් හිමියන්ට වී නොදෙන ලෙස ගොවීන් ගෙනිලා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා වෙළඳපොළ තුළ මේ වන විට සහල් මිල සම්බන්ධයෙන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නොමැති බවයි අවධාරණය කරේ කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. බෝතල් වල තිබුණේ සුරාබදු ස්ටිකර් නොවේ. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. දිවයින පුවත්පත ඇතුල් පිටුවලයි තොරතුරු සටහන් කළා තිබෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. මාළඹේ නැල්ලූ මත්පැන් බෝතල් වල තිබුණේ සුරාබදු ස්ටිකර් නොවේ. සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. මාළඹේ ප්‍රදේශයේ ව්‍යාජ ස්ටිකර් අලවා තිබියදී අත්අඩංගුවටගත් මත්පැන් බෝතල් වල අලවා තිබුණේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විසින් නිකුත් කර තිබූ ස්ටිකර් නොවන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් MBN පේමරත් මහතා සඳහන් කරනවා. සුරාබදු දෙපාර්තමේන්තුව ඉන්දියානු සමාගමෙන් මිලදී ගන්නා ස්ටිකර් මත්පැන් නිෂ්පාදන සමාගම් වලට පමණක් අලෙවි කරන බවත් එමලවිය ඉතාමත් ආරක්ෂිත ආකාරයෙන් ලේඛනගත කර නිකුත් කරන බවත් මේ මහතා සඳහන් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පතේ ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ගොරකාන ගෙයක් ඇතුලේ බෙල්ල කපලා තරුණ කාන්තාවක් මරලා. සුරතලේට හැදූ බල්ලන් 5 දෙනා කාමරය ඇතුලේ. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. දිවයින පුවත්පත ඇතුල් පිටුවලයි වාර්තාව සටහන් වෙන්නේ. පිහි දෙකක් හමු වෙයි කියලයි සඳහන. පානදුර ගොරකාන් ප්‍රදේශයේ නිවසක පිහියකින් ගෙල කපා ඝාතනය කර ඇති බවට සැක කාන්තාවකගේ මළ සිරුරක් තිබී හමු වූ බව පානදුර උතුර පොලිසිය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අද දිවයින පුවත්පත සටහන් කරලා තියෙනවා. ඊයේ දවසේදීත් මේ සම්බන්ධයෙන් අපි තොරතුරු අරගෙන ආවලකන මෝර්නින් නිවුස් සෙල් තුරින් මෙසේ ඝාතනයට ලක්ව තිබෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක නීති විෂය හදාරන නදුනි සහශ්‍රී කුරේ නැමැති 26 හැවිරිදි කාන්තාවක්. මීට පෙර මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි අය මියගස් ඇති කාන්තාව පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක නියුතුව පුද්ගලයෙකු සමග විවාහව සිටි ඔහුගෙන් දික්කසාද වැති බවටයි මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිවී තිබෙන්නේ කියලයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. මෙතමයි අද දවසේදී දේවයින පුවත්පත සහ අනිකුත් සියලුම පුවත්පත් ප්‍රධාන සිරස්තල විදිහට තොරතුරු සටහන් කරන්නේ. එතකම අපේ විරාමයට යන්න කලින් තව එක් ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. මහා බැංකුව සතුන් නිලසංචිත වත්කම් ගිය මාසයේ 6.3% පහළ ගොස් තිබෙනවා කියලා ශාම්නුවන් ගණේවත් දෙවෙන්ට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව සතුන් නිලසංචිත වත්කම් ප්‍රමාණය පසුගිය ජූනි මාසයේදී 6.3% පහත වැටි ඇති බවයි සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරුත් සටහන් වෙලා තිනවා. මේ අනුව පසුගිය මැයි මාසයේදී ඇමරිකාන් ඩොලර් මිලියන 6881ක් ලෙස වාර්තා වී තිබුණු නිල සංචිත වත්කම් ප්‍රමාණය ජූනි මාසයේ අවසන් වන විට ඇමරිකාන් ඩොලර් මිලියන 6450ක් දක්වා ඇමරිකාන් ඩොලර් මිලියන 431කින් අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන මගින් මෙය පෙන්වා දෙනවා කියලයි වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ දිවයින පුවත්පත. මේ තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබෙන පුවත්පත්වල. අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත විදෙස් පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් මොනවද කියලා ගෙනින් බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු රැඳි සිටින FM 93.5 93.7 ලක්කන්නේ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.
0: මෝර්නින් නිවුස් ඇලර්ට් ලක්කන්නේ රේඩියෝ ITN
1: වෙලාව 10:48.

0: ලකන මෝනිං නිවස් වලට අහගෙන බලව 10 විනාඩි 52යි.
1: සක්කුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න FM 93.5 FM 93.7 ලකන්න

0: පෙළවද හැ විනාඩි 52 එපිසෝදානම් විදේශතරතුරු වලට අවධානය යොමු කරන අදත් විදේශතරතුරු පිළිබඳව අපත් සමග සාකච්ඡා කරන්න සම්බන්ධ වෙනවා ලක්ෂණ ප්‍රත්‍යංශයේ සහකාර කළමනාකර විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ ආයුබෝවන්
1: ආයුබෝවන් මේකල
0: චන්ද මහත්මයා අපි ඒ දිනේදීත් කතා කරා මේ මැද පෙරදිග යුදමේ තත්ත්වය සම්බන්ධයෙන් අදත් සඳහන් වෙන හෝමුස් මොහොදේ නෞකා ප්‍රහාරයෙන් මැද පෙරදිග යුද ගිනි ඇවිලෙයි කියලා තමයි සඳහන් වෙන්නේ කොහොමද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ මේ සම්බන්ධයෙන්
1: ඔයතරම යදගෙන ඇවිල්ලේ කියන කාරණේ ඉතා බලපතල තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා ඉරානය සමග සටන් විරාම ගිවිසුම අවසන්. ඔවුන් සමග සටන් විරාමයක් අවශ්‍ය නැහැ කියලා ටිකක් බරපතල වචන ටිකක් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා මේ තුර්කියේදී. ට්‍රම්ප් කියනවා මේක යුද්ධයක් නෙවෙයි කියලා. ඔහු කියන දේට මේ ඉරානයේ න්‍යෂ්ටික ආවේ වලින් තොර කලාපයක් බවට පත් කිරීමේ දෙයක් කියලා. ඔහු යුද්ධයක් බවට මේ හඳුන්වන්නේ නැහැ. කොහොම වෙතත් දබරපතල දෙහිට දෙපාර්ශ්ව අතර ගැටුම් හටගෙන තියලා අපි ඊයේ උදේ කතා කරපු විදිහට දහවල් වෙද්දී ඉරානය ඇමරිකාවේ මධ්‍යස්ථාන මැද පෙරදිග මිහිරි මධ්‍යස්ථාන වල ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ජනාධිපතිවරයා කිව්වේ අපි හෙට දිනේ කියන්නේ ඊයේ කිව්ව හෙට දිනේදී ඉතා බරපතල දෙහිට මේකට ප්‍රතිචාර දක්වනවා කියලා. ඒ ප්‍රතිචාර වල ප්‍රතිඵලයක් විදිහට බුෂහර් කියන කලාපය කියන්නේ මේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාරය පිට දෙන කලාපයක් බෂාර් පහර එල්ලලා තියෙන නමුත් බලාගාරයට හානියක් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. රසඩබ්හාර් බණ්ඩාර අබ්බාස් සිරික් ජස්ක් සහ අබු මූසා කියන කලාපවලට මේ දැඩි ප්‍රහාරයක් එල්ලලා තියෙනවා. ඉරාන මාධ්‍ය පවා වාර්තා කරලා තියෙන ඇතම් ප්‍රදේශවලට දැඩි ප්‍රහාරයක් එල්ල වුණා කියලා සහ දැනට වාර්තා වෙන විදිහට මේ වෙනස් වෙන්න පුළුවන්. ඉරානයේ ආරක්ෂිකන් සමාජික නටදෙනෙක් සහසිරසෙක් මේ ගිහිලා තියෙනවා. මේ තත්ත්වය නිවැරදිව තොරතුරු වාර්තාඩෝ නිසා අපිට හරියට මිශ්‍රිතව කියන්න බෑ මේ තත්ත්වය කොහොමද කියලා. කොහොම වුණත් ඉරානයේ දකුණු කලාපයේ පිපිරීම් බරපතල දෙයට වාර්තා වෙලා තියෙනවා. මේ ප්‍රහාර වලින් අනතුරුව ජනාධිපතිවරයා කිව්වේ හොමුස් කලාපය යම් ආකාරයක ආපහු වසා දැමුවොත් එහෙම ඉරානයේ විසින් ආපහු වසා දැමුවොත් එහෙම මීට වඩා බරපතල දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා තමයි ඔහු කියන්නේ. දැන් අවබෝධතා ගිවිසුමෙන් පස්සේ පහුගෙද අසංගරූප අවබෝධතා ගිවිසුමෙන් පස්සේ ලැබිච්ච ධර්මතම ප්‍රහාරය විදිහට තමයි මේක සැලකෙන්නේ. කොහොමදත් ඉරානයේ මිසයිල් මධ්‍යස්ථාන වලට ගුවන් ආරක්ෂක කලාප වලට මේ විදිහට ප්‍රහාර වෙලා තියෙනවා. වගේම දුම්රිය පාලමකටත් ප්‍රහාරයක් එල්ලවලා තියෙනවා. රටවල් දෙක අතර දීර්ඝකාලීන ගිවිසුමක් ඇති වේද කියන ගැටලුව මේත් එක්ක මතුවෙනවා. දැන් ප්‍රහාර එල්ලුනේ විශේෂයෙන්ම ඔහු ඇමරිකා ප්‍රහාර මේ විදිහට මේ කලාප කීපෙකට එල්ලුණාට මේ සියල්ලම හොමුස් ආශ්‍රිතව තමයි වෙట్లా තියෙන්නේ. ඇමරිකා ඉතාල දැඩිලෙස අවධාරණය කරන හොමුස් යලි වසා දැමිය නොහැකි එසේ වසා දැමුව තේම බරපතල තර්ජනවලට ලක් වෙන සිද්ධ වෙනවා කියලා. කොහොම වෙතත් දැන් මේ ප්‍රහාර වලට ඉරානය යම් ආකාරයක ප්‍රතිචාර දක්වයි. මොකද ඊයේ සිද්ධ වුණේ ඒකමයි. ඒ ප්‍රතිචාර වලට ආපහු ප්‍රතිචාර දක්වන්න ගියොත් එහෙම ගැටලුවක් වෙනවා. මේ දැනටමත් පකිස්තානයේ ජන සංවිධානය තුල රටවල සැකිල්ලා තියෙන ආරම්භ කරපු සටන් විරාම ගිවිසුම මේ විදිහට පවත්වාගෙන යන්න කියලා එකට එකඟත්වය පළ කරනවන වඩාත් යහපත් වේ. ඉන්ධන මිල ගණන් ආපහු ඉහළ ගිහිල්ලා තියෙනවා. එහින්දම තවදුරටත් තත්ත්වය උත්සන්න වුණොත් එහෙම ගැටලුව වැඩි වෙන කෙසක් අඩු වෙන්නේ නැහැ.
0: ඔව් මේ විදිහට තමයි විදේශ තොරතුරු සටහන් බෙහෙවින් ස්තුතියි ඔබට අද දවසේදී අපත් සමග විදේශ තොරතුරු විශ්ලේෂණය සමගින් සම්බන්ධ වුණාට අපි අවධානය යොමු කරමු ක්‍රීඩා තොරතුරු වලට. මෙසි පෙරට අර්ජන්ටිනාව සහ ස්විස්ටලන්තය අර්ධ අවසන් වටයට මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කළ තියෙන සියලුම පුවත්පත් පාපන්දු ලෝක කුසලානයේ 2026 වර්ෂයේ අර්ධ අවසන් පූර්ව වටය පළමු තරඟයේ 10 වෙනිදා ප්‍රංශය සහ මොරොක්කෝ අතර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. දෙවැනි තරඟයේ 11 වෙනිදා ස්පාඤ්ඤය සහ බෙල්ජියම් අතර, තෙවැනි තරඟයේ 12 වෙනිදා නෝර්වේ සහ එංගලන්තය අතර, සහ සිව්වෙනි තරඟයේ 12 වෙනිදා ආජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය අතරයි පැවැත්වෙන්නේ කියලායි සඳහන් වෙන්නේ. තරඟ ආරම්භ කරන වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් සඳහන් වෙලා තියෙන ප්‍රථම තරඟයේ අලුයම 1:30ට, දෙවන තරඟයේ අලුයම 12:30ට, තෙවන තරඟයේ අලුයම 2:30ට සහ සිව්වන තරඟයේ පෙරවරු 6:30ට කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු. අෆ්ගනිස්තානයේ ගුරුබාසිවත් වෙද්දී ඉන්දිය ක්‍රීඩක පියුෂ් චවුලා ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් පිටියට කියලා අද සඳහන් වෙලා තියෙනවා. ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙන ඉන්නේ. අෆ්ගනිස්තාන කළු රකින ක්‍රීඩක රහ්මිනුල්ලා ගුල්බාස් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නිවත් වෙද්දී ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක පියුෂ් චවුලා මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කරගන්නවා කියලා අද තොරතුරු සටහන් කරලා තියෙනවා. අපේ කාටුන්ස් කොහොමද සටහන් වෙන්නේ කියලා බලමු.
2: කාටුන්ස්
0: දින මින අංජනගේ කාටුනේ අද සඳහන් වෙනවා. දයාසිරි කියනවා Facebook එකේ ඉන්නේ මෝඩයලු. ඔව් ඔව් දයාසිරිත් ඉන්නවා කියලා සඳහන් කරලා තියෙන දින මින පුවත්පතේ. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් අද මෙහෙම තමයි සඳහන් වෙන්නේ. ගොවිනායකයෝ විපක්ෂයේ නායකයින් හමු වෙලාලු. මේ පාර කොහොම ඇඳගත්තද දන්නේ කියලා සඳහන් කරලා දෙනවා. අද ප්‍රශ්නාර්ථයකුත් සමගින් අපේ දෙවෙනි පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ අදට ලක්කඳ මෝර්නින් නිවුස් ඇලට නිමා කරමු. නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් විශිෂ්ටයන්ගේ කණ්ඩායම ඊළඟ රැල්ල නමින් වේදිකාවට එනවලු. ජනතාව විශිෂ්ටයින්ගේ වචනෙට වෙන වචනයක් දාලා උච්චාරණය කරයිද මන්දා කියලයි අද සඳහන් කරන්න දිවයින පුවත්පතේ. මෙම තමයි අද දවසේදී කාටුන් සිඳේට සඳහන් වෙලා තිබුණේ. හෙටත් දැස්සන 6ට ඔබ හමු වී මේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිවුස් සැලට් වලින් සමුගන්න ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රේමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන
5: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැමති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
6: දශක හදක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

උදේ 7යි විනාඩි 8යි වෙලාව සුබදාසනක් අද ජූලි මාසේ 9 වෙනිදා උදේ පාන්දර අපි මුණ ගැහෙන්නේ හද දවස බ්‍රහස්පතින්දානේ සතියේ ඔව් බ්‍රහස්පතින්ද දවස මේ සින්දුව යන අතර වාරේ මට මතක් වුණා මේ ඔය වේවල් පාර කියන එකට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා ඔබට ඇහෙනමානි මේ විදිහට මම ඉන්නත් නේ ඔබ ඊටාම යහපත් පුරවැසියෙක් විදිහට මේ සමාජයේ නේ කොහේ හරි තැනක ඉඳලා මේ ලාය මාව අහගෙන ඉන්න අය අතරේ බොහෝ දෙනෙක් නේද 99%ක් විතරම ඔය කියන තැන ඉන්නෙත් ඔන්න ඔය කියන වේවල් පාරවල් නිසා මොකද වේවල් පාරකට සමහරලාවට මේ කන්ට්‍රෝල් නොවුණු කෙනෙක් නේ යම්කිසි දවසක බැටන් පොල්ලක් නිසා යම් ආකාරයක පීඩාවකට පත් වෙන්න පුළුවන් ඒ නිසා ප්‍රශ්න විසඳනකොට වේවැලෙන් විසඳන්න තියෙන ප්‍රශ්න බැටන් පොල්ලෙන් විසඳන තැන වෙනකන් යන්න නොදී ඉන්න පුළුවන් නම් අපිට ඒක හරි වටිනවා අර කතාවට කියන්නේ මේ වැහෙන විට එක පාසලක් සපිරි ගෙවල් දහසක් තව ඉදි වුණා කියලා අර කියනවා වගේම වේවැලට වැඩ අඩු වුණ ගොඩක් තැන්වල බැටන් පොල්ලට වැඩ වැඩි වුණා ඉතින් ඒ නිසා මේ පොඩි කාලේ අපිව බය කරන්න තිබ්බ ලොකුම ආයුධය තමයි වේවැල කියලා කියන්නේ පාසල් යන කාලේ. ඒ වගේම ගෙවල් වලත් තාත්තලා අම්මලා අපිට වේවැල් පාර දීලා නේද? ඒ හදාගත්ත ඒ හික්මීම තමයි තාමත් අපේ ජීවිතයේ සමහර තැන්වල අපිට මතක් වෙන්නේ. ඇත්තම කතාව නම් ඒක තමයි තනි තනිව හිතලා බැලුවොත් ඒ ලැබුණු දඬුවම් නිසා සමහර විට ඒ ලැබුණු ඕදන් නිසා මේ ඔක්කොම නිසා තමයි ඔබ මම අද මේ වගේ තැනක ඉන්නේ. ඉතින් අර මේ පෞගේ කාලේ ඔය මීගමුව සිද්ධියත් එක්ක සමාජයේ වුණ කතා ටිකක් අර දෙමව්පියෝ එහෙම ඇවිල්ලා නේද? සිරකරුවන්ගේ දෙමව්පියෝ එහෙම ඇවිල්ලා කිව්වනේ බන්ධනාගාරවල ඉන්න අපේ අහිංසක දරුවෝ මේ මගේ ලෙයින් ඉපදිච්ච දරුවෝ එහෙම එහෙම කියලා ඒ කියනකොට ඒ එහා පැත්තේ අනිත් පැත්තෙන්ම නැගුණු ප්‍රශ්නයක් තමයි. ඉතින් ඇයි ඒ ඔබේ ලේවලින් හැදුණු දරුවව යහපත් තැනක නේද එහෙම තැනකින් සමාජගත කරන්න බැරි වුණේ? එහෙම වුණා නම් අද වගේ දවසක් ඔබට උදා වෙන්නේ නෑ නේද කියලා. ඒ නිසා වැඩිහිටියෝ විදිහට අපිට කල්පනා කරන්න දෙයක් තියෙනවා. මේ සමාජයේට දරුවෙක් එළියට දානකොට සමාජගත කරනකොට කොච්චර දේවල් හිතන්න තියෙනවද? ගුණ යහපත්කම් අධ්‍යාපනයේම විතරක් නෙවෙයි හොඳ දේවල් මේ සමාජයට වැඩදායි කියන එක කෙසේ වෙතත් අවඩක් නොකර ඉන්න මට්ටමේ දරුවෙක් මේ සමාජගත කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. 7:11

0: උදේ 7යි විනාඩි 17යි.
1: අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ෙම මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TBS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්.

0: ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්‍යා මීළඟ වැඩසටහන
1: ජූලි 9 වැලිමඩ ජාතික පාසලේදී
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්‍යා සුරේකිමු මගතොට
3: 7:20 වෙලාව දැන් රස්සාව කියන එක කොච්චර අවදානම් සහගත රැකියාවක්ද කියන එක ඔයාට සාමාන්‍යයෙන් ඔෆිස් එක වාඩිලා AC කාමරයක කැරගෙන පුටුවක ඉන්න කෙනෙක් නම් ඔයාට තේරෙන්නේ නැහැ. මේ දවස්වල ඔය ඇහෙන දකින කතා අතර බන්ධනාගාර නිලධාරීන්ගේ කතාව එහෙම නේද? බොහෝ දෙනෙක් මේ ගැන කතා කරනවා. ඊයේ අර සිදුවීම් එකේ දේහයන් බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන යාම කියන කාරණාවත් එක්ක සහෝදර සේවකීන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය, ඒ තමන් එක්කට වැඩ කරපු අය නේ මේ උදේ ගියේ රාජකාරියට. හැබැයි පවුවදා ආයේ ඒ තමන්ගේ රාජකාරී ස්ථානයට එනකොට ආවේ දේහයක් විදියට, කියන්නේ මරණයක් විදියට. ඒ වගේ අවදානම් සහගත රැකියා කොච්චර තියෙනවද මේ ලෝකේ? එහෙම කොච්චර තියෙනවද? බන්ධනාගාර නිලධාරී විතරනේ, තව කොච්චර ඒවානම් තියෙනවද? දැන් ඔබ හිතන්නකෝ විදුලි සේවකයෙක් කියලා, ඔය මේ ඉනිමග තියලා උඩට නැගලා ඔය වයරකේ ඇණයක් තද කරන නේද, ඔය හදිසි පිඳ වැටීමකදී ඉක්මනට එන එහෙම කෙනෙක්ගේ ඊටත් එහාගේ අවදානම් රැකියාව ඕන තරම් තියෙනවානේ. ඒ අතරින් ගත්තම ඔබ කරන රැකියාව ඒ තරම් අවදානමක නැහැ. ඇත්තම කතාව ඒක තමයි. ඒ කියන්නේ ඔබ ඒ තරම් අවදානමක් ගන්නෙ නැහැ. ඒ නිසා වෙන්නේ නැති සමහර කෙනෙකුට ඒ රස්සාව ඇතුලේ තියෙන වගකීම කියන එක හරියාකාරව නොදැනෙන්නේ. ඒ කියන්නේ ඔබෙන් වෙන්න ඕන ටික වෙන්නේ නැහැ වගේ එකක් නේ. ඉතින් මාසේ අන්තිමට වැඩි හම්බ වෙනවා නම් උදේ ඇවිල්ලා හවසට ගෙදර යන්න පුළුවන් නම් ඕනනම් මැද්දෙන් පැනලා ඉස්කෝලේ දරුවා බල්ලෙන්ඩත් පුළුවන් නම් දෙවල් ටිකත් එක්ක කොහොමත් ගිමන රස්සා ඇතුලේ නේ. එහෙම අවදානම් සහගතව කණ්ඩ කියන්නේ වේලක් නේ, බඩට කෑම ටික දාගන්න වෙලාවක් නැතුව එහෙම ඉන්න විශේෂම ආරක්ෂකංශවලයි අපේ රටේ වගේ නම් අපිට කතා කරලා තියෙන හොඳම උදාහරණයක්. ඒ කොහොමනත් හැමෝම රැකියාවෙන් හොයන්නේ තමන්ට පහසුවක්, හොඳ වේතනයක්, සුවපහසු පරිසරයක්. අන්න එහෙම තනක් ගැන මම කියන්නේ. ඔයා රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් මම කතා කරන්න යන්නේ මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලට පුළුවන්කමක් තියෙනවා ලංකාවේ ඉතාමත්ම කීර්තිමත් ආයතනයක්. ඒ ආයතන ගණනාවක් තියෙනවා. මේ වෙලාවේ මගේ ඔළුවට එන ආයතනයක් තමයි මාක්ස් පෙන් ගෲප් එක කියලා කියන්නේ. මේ දවස්වල සේල්ස් ටීම් එකට ඊට පස්සේ පුහුණු කාර්මික ශිල්පීන් ඒ වගේ බොහෝ වේකන්සි අපි කියන්නේ මොනවද අබැර්තු ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් 011-6769-579 අර ඩෝමා මැෂින් එක ගන්න කතා කරන නම්බරේ ඒ නම්බරේට උනක් කමන්න. හැබැයි CV එකක් දානවා නම් දාන්න වෙන මෙන්න මේ නම්බරේට. හරි. ඉතින් ඔයාලට හොඳ ජොබ් එකක් හොයලා දෙන්න. මටත් පොඩි වගකීමක් තියෙනවනේ නේ. ගෙදරට වෙලා හිටියා ඇතිනේ දැන් තරුණ මල්ලිලා හැම ආවහගෙන ඉන්නවා නම් ඔන්න ඔයාට අවස්ථාවක් තියෙනවා ඇසුරුම් කරුවෙක්, එහෙම නැත්නම් පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවෙක් විදිහට මේ රැකියාවට යන්න. ඉතින් සිත් ගන්න සුළු ආකර්ෂණීය වැටුපක්. ඒ වගේම තමයි ඔයාට ප්‍රොමෝෂන් එකක් ගන්නත් හොඳ තැනක්. මොකද ඒ කියන්නේ ඔයා හොඳට වැඩ කරනවා නම් ඔයාට උසස් ස්ට්‍රීම් දෙන්නත් ආයි මාක්ස්මෙන් ගෲප් එක දෙපාරක් හිතන්නේ නැහැ. මෙන්න මේ නම්බර එකට CV එකක් දාන්න. 0767-760-909 කියන නම්බර එකට. ඒ වගේ මතක් කරනවා මේ වෙලාවේ මම මහජන සම්පත ගැන. මහජන සම්පත කියලා කිව්වම ඔයා දන්නවා රුපියල් 40කින් ජීවිතේ වෙනස් කරනවා විතරක් නෙමෙයි රටේ සංවර්ධන කාර්යයටත් ඒ අය කොහොමද දායකත්වය දෙන්නේ කියලා. ඔයාගෙන් ගන්න 40 කෙලින්ම ජාතික ලොතරැයි මණ්ඩලය ඇතුළට ගන්නේ නැහැ. යම් කොටසක් ආයතනයට තියාගෙන ඉතුරු කොටස රටේ සංවර්ධනය වෙනුවෙන් විශේෂයෙන්ම රජයේ භාරකාර අරමුදල, ඊට පස්සේ සෞඛ්‍ය අරමුදල, වකුගඩු සම්බන්ධව කෘෂිකර්ම අරමුදල, මේ වගේ අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ රුපියල් 40 නේද විධිමත්ම සංවර්ධන කාර්යයන් වෙත යොමු කරන. ඉතින් ඉතාමත්ම මේ වටින කතාවක් තියෙනවා. තව එකක් මේ වෙලාවේ ඩෙංගු මර්ධන ක්‍රියාවලියත් එක්කත් ජාතික ලොතරැයි මණ්ඩලය සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද කසල බඳුන් නේද බෙදා හැරීමේ ව්‍යාපෘති ආරම්භ කළා තියෙනවා. පළාත් පාලන ආයතනත් එක්ක හැම නගර සභාවක්ම ප්‍රාදේශීය සභාවක්ම මේ කියන ඕනෑම තැනකට ඒ අවශ්‍ය කරන පාසුකම් සපයන්නත් ජාතික ලොතරැයි මණ්ඩලය සදී පැහැදිලා ඉන්නවා කියලා මතක් කරනවා. ඒ වගේ මගේ අනුග්‍රහකයෝ අතර ඉන්නවා විජය නිෂ්පාදන කැමරස්ස කරන නේද කවදත් මම හැමතිස්සෙම කියන එකක් තමයි ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා. ඉතින් ලෝකෙ කොහේ ගියත් අපේ රටේ රසයට වට කෑමටික කන්න පුළුවන්කමක් ලැබෙන්නේ ෆිජිය නිෂ්පාදන නිසා. හැමදාම මේ කතාව මෙහෙම කිව්වට තාම කවුරුහරි කෙනෙක් හිතනවා නම් දැන් මම පාවිච්චි කරන මෙන්න මේ කුළුබඩු එක මීට වැඩි ඉස්සරහින් ඉන්නවා කියලා. මම ඔබට අභියෝගයක් දෙනවා. ඒ අන්තර්ගතය කෑම වේල හදන්න කලින් පොඩක් බලන්න. ඔයාට ඔයා කඩෙන් අරගෙන එන ඔය කුළුබඩු පැකට් එකේ තියෙන අන්තර්ගතය චුට්ටක් බලන්න. ඒ අතරේ සමහර විට කෘතිම රසකාරක වර්ණක වගේ දේවල් තියෙන්න පුළුවන්. ඔයාට නොදැනුණත් ඒක ඇතුළේ තියෙන්න පුළුවන්. ඒ නිසා මම කියනවා සත්ව සහතික ගණනාවක් සහිත විජය නිෂ්පාදන තමයි ලංකාවේ මේ වෙනකොට වෙළඳපළේ වට ගන්න තියෙන 100%ක් ස්වභාවික කුළුබඩු නිෂ්පාදන. ඒක හේම නිසා තමයි ජාත්‍යන්තරයේ තුලත් ලංකාවේ විජය කියන නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් තියෙන්නේ.

බොන වතුර වීදුරුව පිරිසිදු වතුර වීදුරුවක් අපේ එහෙම තියෙනවනේ බොන වතුර බෝතලේ අපි කියන්නේ කඩෙන් ගන්න වතුර බෝතලේ පිරිසිදු එකක් අපිට ඒ ගැන 100%ක් විශ්වාසයි ඒකනේ අපි කොහේ හරි යනකොට හිතන්නවා වතුර බෝතලයක් දාගෙන යනවා වාහනේ ඒ දාගෙන යන වතුර බෝතලේ ඉපරුණාට පස්සෙ ආ කෙලින්ම ගිහිල්ලා කඩෙන් ගන්නේ අර නේද අර බොටල් කරලා තියෙන වතුර බෝතලයක් ඇයි එහෙම එකක් ගන්න ඔයා කොහේ හරි ගිහිල්ලා ඔයාගේ කාර්කේ තියෙන හිස් වතුර බෝතලේ පුරවන එකද කරන්නේ එහෙම නැත්නම් නොදන්න තැනකින් එහෙම වතුර ටිකක් ගන්න එකද කරන්නේ අර වගේ වතුර බෝතලයක් ගන්න එකද ඔයා විශ්වාස කරනවා 100%ක් මේ වතුර බෝතලේ පිරිසිදු ඇති කියලා නේ පිරිපහදු කරපු නේ ෆිල්ටර් කරපු වතුරනේ මේකේ තියෙන්නේ කියලා එකක් තියෙනවා හරි කමක් නැහැ පිරිසිදු පානීය ජලය අපි සියලු දෙනාගේ අවශ්‍යතාවයක් නිසා වට එහෙම හිතෙන්න පුළුවන්. ලෝකේ පවතින බරපතලම ගැටලුවක් තමයි පිරිසිදු පානීය ජල හිඟය. ඔය දන්නවද? ලංකාවෙත් මේ පානීය ජල හිඟය කියන මාතෘකාව තියෙනවා. කොළඹවට නැති වුණාට ඔයාගේ නගරේ, ඔයාගේ ටවුන් එකේ, ඔයාගේ ගෙදරට නේද මේ වතුර ප්‍රශ්නේ නැති වුණාට අදටත් මේ උදේ පාන්දර මට මැවිලා පේනවා ලංකාවේ සමහර ගම්වල ආදරණීය අම්මලා නේද සහෝදරියෝ කලෙත් අරගෙන කිලෝමීටර් ගණන් තමන්ට අද දවසේ පරිභෝජනය සඳහා වතුර ටික ගේන්න නේ උදේ පාන්දර ඇවිදගෙන යනවා හතර පහ පළක නතර වෙලා සමහර විට ඒ කලේ බිම තියතිය ගේන්නත් බෑ ඉතින් හරි මහන්සි එහෙම ගිහිල්ලත් සමහරලාට වතුර ටික හොයාගන්න බැරි එහෙමත් පවුල් ලංකාවේ ඉන්නවා කවුරු හරි නෑ කියනවනම් මේ එන්න මම පෙන්නන්නම් හරි කොහොම නමුත් මේ මම මේ කියන්න යන්නේ ලාභදායි සහ පරිසර හිතකාමී විසඳුමක් හොයනවා චීනයේ විද්‍යාඥෝ පිරිසක් මේ ලෝකයේ පවතින බරපතල ගැටලුව වන පිරිසිදු පානීය ජල හිඟයට ඉතාම සරල විසඳුමක් හොයාගෙන තියෙනවා මේ චීන විද්‍යා ඇකඩමිය ඒකට අයත් ක්‍රියාවලි ඉංජිනේරු ආයතනය සහ පෙන්සෙන් විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධව කිසිදු විදුලි බලයකින් තොරව හිරු එළිය පමණක් භාවිත කරමින් මුහුදු ජලය පිරිසිදු පානීය ජලය බවට පත් කිරීමේ අපූරු සූර්ය බලශක්ති මෙවලමක් නිෂ්පාදනය කරලා තියෙනවා. හරි වටිනවා මේක. මේ අලුත් නිපෙයුමේ සාර්ථකත්වයේ පිටුපස තියෙන්නේ ඔවුන් විසින් අලුතින් නිර්මාණය කළද 3D අර මොකක්ද ඒකට කියන්නේ තර්මල් ෆොටෝ තර්මල් කියලා කියන්නේ 3D ෆොටෝ තර්මල් කියන එක. හරි. අන්නේ ඒ ද්‍රව්‍යයි නැනෝ වනාන්තරයක් වගේ හැඩයකින් යුතු මේ සුවිශේෂ ව්‍යුහය නිසා සූර්යා ලෝකයෙන් 90.2% උරා ගැනීමට මේකට හැකියාවක් තියෙනවා. ඒ නිසා ජල වාෂ්ප කිරීම සඳහා සාමාන්‍යයෙන් වැය වෙන ඔය තාපශක්ති ප්‍රමාණය සෙල්සියස් අංශක 45ක් හෝ ඊට පොඩ්ඩක් වැඩි. හරි. 50%කට ආසන ප්‍රමාණයක්නේ. අන්න ඒ කියන මට්ටමින් අඩු කරන්න පර්යේෂකයන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතකොට විද්‍යාඥයෝ මේ තාක්ෂණය ප්‍රායෝගිකව පරීක්ෂා කිරීම සඳහා වර්ග මීටර් 0.75ක කුඩා එලිමහන් මෙවලමක් හදලා තියෙනවා. ඒකෙන් සාමාන්‍ය සූර්යාලෝකයේ යටතේ දිනකට පිරිසිදු ජලය ලීටර් 20ක් ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා කියනවා. මේ ජලය පුද්ගලයෝ 10 දෙනෙක්ට ප්‍රමාණවත්. ඒ කියන්නේ පානීය ජලය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ඒකේ තියෙන ඔය පානීය ජල ප්‍රමිති අන්න ඒවට 100%ක්ම අනුකූල විදියට තමයි මේක හදලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේක මෑත කාලේ කරපු හොඳම හොයා ගැනීමක් කියලා කියනවා. ඉතින් චීනය සමත් වෙනවා මේ කියන ප්‍රශ්නෙට විසඳුම් හොයලා තින්. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ පද්ධතියේ නිපදු පිරිසුදු ජලය යොදාගෙනම නිවිති බඩේරිකු සහ ගෝවා වගේ භෝග වගා කළ හැකි වර්ග මීටර් 5ක පර්යේෂණ ගොවිපලක් සාර්ථකව අස්වද්දලා තියෙනවා. එතකොට මේ තාක්ෂණයේ සාමාන්‍ය නිවාසවලට වගේම කෘෂිකාර්මික කටයුතු සඳහා එකලස යොදා ගන්න පුළුවන් කියලා කියන්නේ මේකේ කතාව තියෙන මුහුදු ජලය තමයි මේ විදිහට පිරිසුදු කරලා මේ මට්ටමට අරගෙන තියෙන්නේ. ඉතින් වටිනා මුහුදු ජලය බොන තැනටපත් කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලා කියන්නේ ඒක හරි වටිනවා. දැන් රටවට කර සාගරයයි එහි සම්පත් ආකරයයි මේ අර සින්දුවේ තියෙන මේ වගේ අපිටත් මේකේ පොසිටිව් පැත්තක් නේ තියෙන නිසා අපිට මේ කතාව වටිනවා. අපිට විතරන්නේ ලෝකෙම පානීය ජල ප්‍රශ්නෙට මේක හොඳ විසඳුමක් වෙයි කියලා බොහෝ දෙනෙක් උපකල්පනය කරනවා. වෙලාව බලමු. වෙලාව බලලා අපි යන්න සූදානම් වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයට. ජාතික ලොතරැයි මණ්ඩලය දවසේ දිනුම් ගැදපු ටිකට් වල වාසනාවන්ත අංක ටික බලන්න. උදේ 7:00 විනාඩි 34යි.

හරි ගත්ත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික බලන්න ඉන්නේ. ඊයේ දවසේ දිනුම් මැද්දා අපි මුලින්ම බලන්නේ සුබ දවසක් ලොතරැය්‍ය මකර ලග්නයේ සහිතව ජයග්‍රහයි අංක ටික. අංක 7 අංක 44 අංක 62 වාසනාවන්ත අංක බවට පත් වෙනවා. ඒ වගේම ජය ලොතරැය්‍ය ගත්තනම් ඊයේ දවසේ වඩ මතක් කරන්න ඕනේ වාසනාවන්ත අංක ටික H අක්ෂරයත් එක්ක අංක 3 අංක 8 අංක 4 අංක 8. අද සම්පත ගත්තනම් අංක 4 අංක 4 අංක 1 අංක 4 අංක 4 අංක 7 අංක 1 අංක 4 අංක 4 සහ Q අක්ෂරය 1. හඳහන ලොතරැය්‍ය මීන ලග්නයේ සහිතව අංක 11 අංක 24 අංක 46 සහ අංක 48. ඒ වගේම ධන නිදානයේ දවසේ දිනුම් මැද්ද W අක්ෂරයත් එක්ක අංක 30 අංක 32 අංක 44 සහ අංක 46. මෙගා පවර් ලොතරැය්‍ය 2590 වෙනි දිනුම් වාරය E අක්ෂරයත් එක්ක අංක 25 ප්‍රසාද අංකය, ජයංක අංක 4 අංක 22 අංක 46 සහ අංක 66. ගොවිසත ගත්තනම් C අක්ෂරයත් එක්ක අංක 2 අංක 33 අංක 50 සහ අංක 52.

හතයි විනාඩි 39යි වෙලාව. ඔයාගේ ඔළුවේ කැක්කුම, ඊට පස්සේ ඔයාගේ හිතේ තියෙන වේදනාව, ඔය කියන දේවල් වලට ඇරෙන්න හැමදාම මට උදේට මතක් කරන්න පුළුවන් කමක් තියෙනවානේ. ඔයාගේ ශරීරයේ තියෙන විවිධ වේදනාවන් සඳහා නේද හරියටම හරියන විසඳුම ගැන මම දැන් දවස් දෙක තුනක ඉඳලා කියන්න පටන් ගත්තා. මම අදත් ඔයාලට මතක් කරලා ඉන්නම් නේ. මොකද අද හවසට යනකොට උනත් ඔයාලට මේක ගෙදර අරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. රුපියල් 1920 කින් සියලු ප්‍රශ්න වලට විසඳුම් දෙනවා. ෆැඩ්නෝ ඔෆ් ද ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මම මේ කියන්නේ. කොන්ද වේදනාව, බෙල්ල වේදනාව, දණහිසේ වේදනාව, උරහිස් වේදනාව, වලලුකර වේදනාව, මැණික් කටුව. තව මොන හරි කොහේ හරි මග හැරුණාද නැහැනේ. හැම දෙයකටම විසඳුම මෙතන තියෙනවා. ඉතින් ඒ නිසා මතක් කරන්නේ මේක ආයුර්වේද මේ දෙපාර්තමේන්තුවේ සහතික කරලා තියෙන ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් විශේෂ ගුණාංග සහිත සන්ධි වේදනා සහනය. මේක ඔයිල් එකක් කියලා නම් ඔන්න ඔළුවට දාගන්න එපා. අයියෝ මට තව තෙල් එකක් ගාගෙන යන්න බෑ, හිමේ යන්න බෑ, ඕවා ගාගෙන ගඳේ බෑ. ඒ කියන ප්‍රශ්න ඔක්කොටම විසඳුම තමයි මේ දීලා තියෙන්නේ. හරි, ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා. ඔයා රැකියාව කරන තැන එක දිගට එකම කාර්යයේ ඉන්නවා නම් අපි හිතමු ලැප් එකේ වැඩ කරා කියලා. ඔයාට කොච්චර ඔයා දන්නේ නැතුනාට කාලෙකට පස්සේ ඔයාට සමහර විට ඔය අතේ ඇඟිලිවල මැණික් කටුව මේ යම් කිසි විදියකින් වේදනාවක්, එහෙම නැත්නම් අපි කියන්නේ මොකද හිරියටීමක් වගේයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රීඩකෙක් නම් ඒත් එහෙමයි, ක්‍රීඩිකාවක් නම් ඒත් එහෙමයි නේ. තැල්මක් වෙන්න පුළුවන්. දීර්ඝ කාලීන ක්‍රීඩාව ඉඳලා යම් යම් මේ ආබාධ තත්ත්වයන් වෙන්න පුළුවන්. ලොකුවට ලේ ගැලන තුවාලයක් ගැන නෙමෙයි මම කියන්නේ. එතකොට සන්ධි වේදනා වලින් පෙළෙන ගෘහණියක් නම්, ඊට පස්සේ ශල්‍ය කර්ම වලින් සුවය ලැබපු කෙනෙක් නම්, වයස අවුරුදු 18 ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා කියලායි මේ කියන්නේ. ඉතින් මේක කොහොමද මෙච්චර විශ්වාසයෙන් කියන්නේ මේකට හරියටම මේ සනීප වෙනවා කියලා, එහෙම නැත්නම් අපි කියන්නේ සහනයක් ලැබෙනවා කියලා. ඒකට හේතුව තමයි ෆැඩ්නා පර්යේෂණ මධ්‍යස්ථානයේ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමග මේ නිෂ්පාදනය ට්‍රයි කරලා බලලා තියෙන්නේ. පරීක්ෂණ වලින් සනාත කරගෙන තියෙන්නේ මේක හරියටම හරියනවා කියලා. ඔන්න ඒ නිසා තමයි මම හැමතිස්සෙම ඔයාලට මතක් කරන්නේ ඔයාට තියෙන වේදනාවන් ගණනාවකට හරියටම හරියන විසඳුම මේක කියලා. මොකද්ද නම? ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. ඉතින් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා සීලුම ෆාමසි වලින්, එහෙම නැත්නම් සුපිරි වෙළඳ සැල් වලින්. කෝල් කරලා ගෙන්න ගන්නවා නම් ඒත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් ඒකත් මෙන්න මේ නම්බර එකට WhatsApp කරන්න. 0670 60 330 කියන නම්බර එකට ෆැඩ්නා ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මම කිව්වේ. ඉතින් මේක වැඩි දියුණු කරලා තියෙනවා. මීට කලින් ඔයා එක එක ඒවා ට්‍රයි කරලා බලන්න ඇති. ඔයාට ඔය තියෙන හන්දිපත්‍ර උදාවට නේද සන්ධි වේදනාවන් වල නැහැ. දැන් ආයි විකල්ප හොයන එක තේරුමක් නැහැ. මෙන්න දීලා තියෙන හොඳ විසඳුම. හරි, ඒ ෆැඩ්න ගැන මතක් කරේ. ඒ වගේ මතක් කරනවා රයිනෝ රූෆින් ගැන. ගෙදර වහලේ දැන් ඔයා හිතන්න අලුත්ම ෂීට් එක රයිනෝ රූෆින් ප්‍රීමියර් එකනේ. ඕකේ පහල තියෙනවා ලේයර් එකක්, මැටි ලේයර් එකක්. එතකොට මේ මැටි ආලේපනය මගින් කරන්නේ උෂ්ණත්වය කන්ට්‍රෝල් කරලා දෙන එක ගේ ඇතුළට. ඒ වගේම ලස්සන පෙනුමක් දෙනවා. උඩින් එහෙම, එතකොට නැ නැ සමහර යටින් එහෙම, උඩින් කොහමද? උඩ දෙනවා ජල විකර්ෂක ආලේපණි. ඒක මොකටද? ඒක තියෙන්නේ වැහි වතුර වැටිච්ච ගමන් ෂීට් එකෙන් ඉක්මනට ඒක ඉවත් වෙලා යන්න, ඉක්මනට වේලෙන්න. මොකද එතකොට ෂීට් එකට බරක් ඉන්නේ නැහැ, ෂීට් එකේ පෙනුම වෙනස් වෙන්නේ නැහැ. කාලයක් වැහි වතුර වැටිලා ෂීට් එක කළු වෙලා දියසෙවල බැඳිලා එහෙම වෙන්නේ නැහැ, අවපහ ගැන්වෙන්නේ නැහැ. එතකොට වාට ලස්සන පෙනුමක් නේද? වහලේ උනත් පෙනුම කියන එක වැදගත්. ඈත ඉඳන් වාගේ ගෙදර දිහා මෙහෙම බලනකොට ලස්සනට වහලේ, අලුත් වහලේ වගේ පේන්න ඕන හැමදාම. ඒ නිසා තමයි රයිනෝ රූෆින් මේ ෂීට් එක ප්‍රීමියර් කියන විශේෂම තාක්ෂණික වශයෙන් තව ටිකක් වැඩි දියුණු කරලා ඔයාට මාකට් එකට දාලා තිනවා අට ගන්න. ඉතින් ඒ නිසා දැන් මෙතෙන්දි මතක් කරන්න ඕනේ, දැන් සාමාන්‍යයෙන් වෙළඳපොළේ වැඩිම ඉල්ලුමක් තියෙන මේ ෂීට් එක මේක අවුරුදු 60කට වැඩි මේ රයිනෝ කියන නමත් එක්ක විශ්වාසය හැදිලා. ඉතින් ඒ නිසා රයිනෝ රූෆින් ගැන මතක් කරේ. ඩීප් ටෙක් සෝලා ගැන කියලා යන්නම්. සෝලා පද්ධතියක අවශ්‍යතාවය වට තියෙනවා නම් අපට පුළුවන් කමක් තියෙනවා ඩීප් ටෙක් සෝලා මේ පද්ධතිය ඔයාගේ ගෙදර සවි කරගන්න. කොහොමද කරන්නේ? 0671 711 711 එක කියන නම්බර එකට ඔයාට තියෙන්නේ පොඩි මැසේජ් එකක් දාන්න, එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න. 0671 711 711 එක කියන නම්බර
නම්බර් එක රයිට්. එතකොට ඒගොල්ලන්ගේ ටීම් එකේ නෝ ඉතාලම සුවදශීලී කණ්ඩායමක් ඉන්නේ, කාර්යක්ෂම කණ්ඩායමක් ඉන්නේ. ලංකාවේ ව්‍යාපෘති ගණනාවක් මේ වෙනකොට කරලා තියෙනවා ඩීප් ටෙක් කියන නමින්. ඉතින් ඒගොල්ලන්ගේ Facebook එකට ගිහිල්ලා උනත් වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්. ඩීප් ටෙක් සෝලා, සෝලා ගැනත් මතක් කරගන්න. දැන් මම මීට කලින් කතා කරේ හිරු එළිය පාවිච්චි කරලා නේද මුහුදු ජලය පානීය ජලය බවට පත් කරගන්නවා කියලා. එතකොට මේ හිරු එළිය යොදාගෙන වාට තව ගොඩාක් වැඩ කරන්න පුළුවන්. දැන් ඩීප් ටෙක් එක කරන්නේ එක පැත්තකින් සෝලා මේ ගෙදරට අවශ්‍ය කරන විදුලි බලය සපයනවා, අනිත් පැත්තෙන් නේද සෝලා වෝටර් පම්ප් එක. වාට ඒත් කෘෂිකාර්මික වශයෙන් අවශ්‍ය වෙන ජලය සැපයීම සඳහා ඒ අවශ්‍ය වෝටර් පම්ප් එක, ඒකත් හිරු එළියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ඔක්කොම 0.71 711 711 එක කියන නම්බරයකට ඔයා කෝල් එකක් දෙන්න. 7:44

0: අදත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: හැමෝම එකම රේසිකතුවාද ඔයා ෆුල් චිල්ලකෙන් බයික එකවයි නද ගමන.
5: කලබල වෙන්න පා මගේ බයිකගේ ටයස් සියත් ප්‍රමියම් රේෂ්ණි
4: වංගුවනත් වෙත් පරක්කුණත් ශුවද
5: නැත්තුව සුපිරි වෙට්ටන් ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් මයිනතුව එක්්‍රා මයිල් යන්න පුළුව නොනැති උපරිම මයිනජිකත් සහ එක්්‍රා ෝඩිනිරි පොෆෝමන්ස එකක් දෙෙන සුපිරි ප්‍රමියම් ලොක එකක් සියන් රිප්ක්5 සහ සුම්මෙක්5 සියන් රෝඩිස්ස්
6: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවෙතින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL100.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011-176-779-579.
9: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

අපේ අටවෙනි විනාඩි 7ක් තියෙනවා. මම පොඩ්ඩක් කතා කරන්න එන්නේ රොනාල්ඩෝ සහ මෙසි ගැන. පෞගිය දවසක පොලි සමීක්ෂණයක් කරලා තිබුණා. කවුද මේ දෙන්නගෙන් වඩාත්ම හොඳ කියලා. ඔයාලා හිතන්නේ කවුද මේ දෙන්නගෙන් වඩාත්ම හොඳ? දැන් ඊම මෙසි ගැන කිව්ව මොන්ස්ටර්. එයාවිල මොන්ස්ටර් එකක්. එතකොට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලයනල් මෙසි. පාපන්දු ලෝකයේ මේ දෙන්න ගැන ලොකු විවාදයක් තියෙනවා. ලෝක පාපන්දු ඉතිහාසයේ බිහිවෙච්ච විශිෂ්ටතම ක්‍රීඩකයෝ දෙන්න. මේ අතර මේ දෙන්නගෙත් පොඩි සටනක් තියෙනවා. මේගොල්ලෝ සටන් කරනවා නෙවෙයි, මේගොල්ලන්ගේ ෆෑන්ස් අතර. එයා හොඳයි, මේ හොඳ නෑ, එයට වැඩිය මේ හොඳයි, විශ්සුද එහෙම අන්න එහෙම වගේ එකක්. හරි, රයිට්. ඒ කොහොම වෙනත් මේ මෑතකදී හිටපු ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයන් පිරිසක් එකතු වෙලා කළා පොඩි සමීක්ෂණයක්. ඒක ඉතාම රසවත් වගේම පුදුම සහගත දත්ත කීපයක් අනාවරණය වෙලා තියෙනවා. මම ඉක්මනට කතා කරන්නම්, මොකද ඊළඟ පැයට යන්නත් ඕනේ. පළමු මේ ප්‍රශ්නේ උනේ තමන්ගේ ක්‍රීඩා දිවිය තුළ වඩාත්ම සාර්ථකම සහ හොඳම වෘත්තීය ගමනක් තියෙන, බෙට කරිය එකක් තියෙන නිර්මාණය ඒක හදාගත්තේ කවුද කියලා. පුදුමයට කරුණ තමයි හිටපු ක්‍රීඩකීන්ගෙන් 66% අති විශාල බහුතරයක් කාටද පක්ෂව කතා කරේ? රොනාල්ඩෝ ගැන තමයි ප්‍රශංසාවෙන් කතා කරේ. විවිධ රටවල් සහ ප්‍රමුඛ පෙළේ ලීග් කීපයකම එකලස දක්ෂතා දක්වලා ශාරීරික යෝග්‍යතාවය අතින් උපරිමේ ඉන්න රොනාල්ඩෝ තමයි මේක 66% හිටියේ. මෙසීට 34%. ඊට පස්සේ සමීක්ෂණයේ දෙවනි ප්‍රශ්නයක මුළු ප්‍රතිඵලයම උඩු යටිකුරු වෙනවා. ඔබට අවස්ථාවක් ලැබුණොත් මේ දෙන්නගෙන් වඩාත්ම එකට ක්‍රීඩා කරන්න කැමති කවුද? කායිකද ක්‍රීඩා කරන්න කැමති? එතකොට අර හිටපු පාපන්දු තරු කිව්වා 72%ම කිව්වා මෙසි එක්ක. රොනාල්ඩෝට 28%. මෙසි ළඟ තියෙනවා හරිම අපූරු පන්දු පාලනයක්, පන්දු පාස් කිරීමේ හැකියාවක්. එතකොට ඒ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකීන්ට කැපී පෙනෙන විදිහට යා ඒ සපෝර්ට් එකක් දෙනවා. අන්න එහෙම කෙනෙක්. එයා ළඟ තියෙන ප්‍රවීණත්වය බෙදා දෙනවා. ඉතින් ඒ නිසා මෙසි එක්ක ක්‍රීඩා කරන්න කැමතියි කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මේ තව ප්‍රශ්න ඇහුවා. දෙන්නම හොඳයි කිව්වා. සමහරකෝ දෙන්නම හොඳයි කියලා. අර ඒ ෂේප් කරගන්නේ එහෙත් ෂේප් වෙනවා මෙහෙත් ෂේප් වෙනවා. අපේ අතරත් ඉන්නේ එහෙම. කවුද වඩාත්ම හොඳ මේ දෙන්නගෙන් වැඩ කරන කියලා බොස් ඇහුවොත් අපේ ඔය සෙක්ෂන් හෙඩ් කෙනෙක්ගේ, නෑ මේ දෙන්නම හොඳයි. නෑ මං හැබැයි දෙන්නෙන් කවුද හොඳ? නෑ සර් එහෙම කියන්න අමාරුයි. මොකද දෙන්න සර් දෙවිදියකින් දක්ෂතා දක්වා. අන්න ඒ වගේ තියෙන අන්න ඒ වගේ බැලන්ස් උත්තරක් දුන්න සමහරු. හරි. ඉතින් කොහොම හරි මෙසි ළඟ තියෙන මනුස්සකම් ගැනත් කතා කරලා තිබුණා. ඉතින් මේ දෙන්න හැම නේද වාර්තා සහ ජයග්‍රහණ ගත්තම රොනාල්ඩෝ ඉස්සරහින් ඉන්නවා. මෙසි කියන්නේ ඊට වැඩිය පොඩි නිකන් මිනිස්සුන්ට ළඟ නේ ජනතාවගේ ෆුට්බෝල් ප්ලේයර්. දැන් ඔය අර එහෙම ඉන්නේ අන්න එහෙමයි. මේක වෙන වෙන ශේත්‍ර වලට ඇප්ලයි කරන්න යන්න එපා. මේ ක්‍රීඩාවෙන්නේ, ක්‍රීඩාවේදී ජනතාවත් එක්ක ඉන්නයි අන්න ඒ වගේ. ඉතින් මේ දෙන්නම අර අපි කියන්නේ මේ greatest of all time ගෝට්ල තමයි. හරි, ගෝට් කියලා ගොම වෙන අදහසක් නෙන්නේ. ඉතින් බලන්න ඔය මේ රොනාල්ඩෝ සහ මෙයා ගැන කිව්වේ කවුද? මෙසි ගැන. හරි, එහෙනම් මම ඊළඟ පැයට යන්න කලින් RDB බැංකුව ගැන කියන ඔයාගේ සල්ලි ටික හරීම පරිස්සමට දාන තැන තමයි RDB කියලා කියන්නේ. ඇයි මං එහෙම කියන්නේ? ඒගොල්ලෝ රාජ්‍ය සුරක්ෂිතතාව සහිත ඔයාගේ FD එකට හොඳ රේට් එකකුත් දෙනවා. මේ දවස්වල හොඳම තැන. ආයි කතාන්දර දෙකක් නෑ, සල්ලි ටිකක් අතේ තියෙනවා නම් ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න හිතෙනවා නම් සේවිංස් වල තියෙන ඒවා හරි කමන්නේ ඇදලා දැම්ම නම් අවුරුද්දකට විතර ගොඩ දාගන්න පුළුවන්. මොකද මේ හොඳ පොලියක් හම් වෙනවා. හොඳේ RDB බැංකුව ගැන කිව්වේ බ්‍රාන්චස් 250කට වැඩි ලංකාවේ. දීර්ඝ කාලයක් තිස්සේ ඉතාම සෝදශීලී සේවාවක් සපයන තැනක් ඒ RDB. ඒ වගේම ක්‍රිමිරාජ කියලා කියන්නේ අවුරුදු 77ක් තිස්සේ අපිට නේ අපේ බඩට සහනයක් වෙච්ච ක්‍රිමිරාජ කරල් ගුලි. ඉතින් පොඩ්ඩක් ඔය එළියෙන් එහෙම කාලාම එහෙම බඩ පොඩ්ඩක් නිකන් වද දෙනවා, බඩ රිදෙනවා, බඩේ අපහසුතාවයක් තියාගෙන වැඩ කරන්න එහෙම බෑනේ, ලේසියෙන් බෑනේ. නිමාඩු දාලා ගෙදර ඉන්නවා. ඉතින් බය වෙන දෙයක් නැහැ ක්‍රිමිරාජ කරල් ගුලි. ඒ වගේම ක්‍රිමිරාජ යුනිවර්සිටි ගැන තවත් නිෂ්පාදන ගොඩාක් තියෙනවා. අවුරුදු 77ක් කියන්නේ ප්‍රමිතිය නිසාම තමයි මේ අවුරුදු 77 මේ ප්‍රොඩක්ට් එක තාමත් මේ බලන්නකෝ මාකට් එකේ ක්‍රිමිරාජ කියලා ගුවාම ඒකට ආදේශක නැහැනේ. අවුරුදු 77ක් කියන පුරන්ද ලේසියෙන් මිනිස්සෙක් වගේ වුණත් ටික ටික යම් යම් කාලවල උස් පහත් වීම තියෙනවා. මේගොල්ලෝ එකම විදියට නේද දවසින් දවස මේ ප්‍රොඩක්ට් එකේ ගුණාත්මක බව වැඩි කරගෙන ඇවිල්ලා තියෙනවා.
පැල්ලත් කිරි නිෂ්පාදන ලංකාව අපිට වග කියන අපේම කිරි නිෂ්පාදකයා. ඉතින් කිරිගොවීන් 30,000ක් විතර පැල්ලත් නිෂ්පාදන ආයතනයත් එක්ක දැන් සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉතින් ඒකත් සතුටුට කාරණාවක්. ඉතින් මොකද ලංකාවේ කිරිගොවීන්ටත් යන එන මං නැතුව හිටපු කාලයක් තිබුණා. කිරි ටිකේ නියම මිලක් ලැබෙන්නේ නැහැ, ගන්න කෙනෙක් නැහැ නේද? කිරිගොවීන් අර පාරේ ගෙනල්ලා කිරි ටික හැලුවේ මතකද? ඉතින් පැල්ලත් නිෂ්පාදන ආයතනයේ අනේ ඇත් එක්ක ඉතාම සුහදශීලීව ඒගොල්ලන්ගේ ජීවිතත් නේ ආලෝකමත් කරගෙන ඔබට අපිට ප්‍රමිතිය නුතු කිරිවීදුරක් බොන්න අවස්ථාවක් දීලා තියෙනවා.

0: Good morning සුබදාසනක් වෙලා උදේ 8යි විනාඩි 1යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power, දෙවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට සුපිරි මෝටර රථයක් NLB Mega Power

ගුඩ් මෝර්නින් සූදාසනක් හතයි නෑ අටයි විනාඩි හතයි අටයි විනාඩි හතයි අලුත් පැයකට ආවේ චාමරගේ සින්දුවත් එක්ක. මේ මම මේ පැය පටන් ගන්න හිතුව මෙන්න මෙහෙම පොඩි නිකන් අර YouTube වල එහෙම තියෙන එක එක ඉන්ටර්වු නේ මෙන්න මේ වගේ. කොච්චර සල්ලි හම්බ කරත් ගෙදර කිසිම දියුණුවක් නැද්ද? එකම තැන හිර වෙලා වගේද? පවුල හැමතිස්සෙම අසනීප වෙනවද? නැත්තම් පුංචි පුංචි දෙයට තරහා ගිහිල්ලා ගෙදර ඔබේ ගෙදර අසමගිය රජ කරනවාද? එහෙනම් මෙන්න විසඳුම. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඒ වගේ තීරණනේ. ඇත්තටම මේ

දැන් අපි අතින් ගොඩාක් ඒවා මගහැරලා තියෙන නිසා අපිට ඒව ගැන කතා කරන්න පුළුවන් වටපිටාවක් දැන් නැහැ. වැරදි පුරුදු කියන ඒවා නම් අපේ අතින් තාම වෙනවා. දැන් බලමු මේ ඒව මිත්‍යා මත එහෙම නැත්නම් විද්‍යාත්මකව ඔප්පු කරගන්න බැරි දේවල්ද කියලා තමයි මං හිතුවේ මේ පැය පටන් ගන්නකොට කතා කරන්න. වහලා තියනා නේද මෙන්න මෙහෙම කතාවක්. සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල තියෙනවා ඔය රැට නිදා ගන්නකොට උතුරු දිශාවට තමයි හිස දෙමීම. උතුරට හිස දාලා නිදා ගන්න එපා කියලා මම මේ කියන්නේ. එහෙම කතාවක් තියෙනවනේ. එතකොට මේක ලංකාවේ හැමෝම වගේ දන්න ප්‍රධාන තහංචියක්. අපේ මුතුන් මිත්තෝ ඒ කාලේ කිව්වා එහෙම වුණාම ආයුෂ කෙටි කියලා. අපල උපද්‍රව ළඟා වෙනවා කියලා. මේක විද්‍යාත්මක කතාව මොකද්ද කියලා නිකන් හොයලා බැලුවා. පෘථුවේ ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයේ පිහිටා තියෙන උතුරු දිශාවට. ඒ වගේම දකුණු දිශාවට. අපේ ශරීරයේත් එහෙමයි. රුධිරයේ අඩංගු යකඩ අංශු නිසා ස්වභාවික චුම්බක ශක්තියක් අපිට තියෙනවා. අපි උතුරට හිස දාලා නිදා ගන්නකොට පෘථුවේ චුම්බක බලය අපේ ශිරුවේ ලේ ගමනාගමනයේට ඍජුවම බලපෑමක් කරනවා කියලා කියනවා. මොකද්ද? අනේ මට තේරෙන්නේ නෑ නියෝ. ඔව් හරි. ඔක නොතේරුණාට වාගේ දැනගෙන හිටියේ නැතුණාට මේක තමයි මේක විද්‍යාත්මක පැහැදිලි කිරීම. එතකොට මේකේ ප්‍රතිඵලයක් විදිහට මොළයට අධික රුධිර පීඩනයක් ඇති වෙන්න පුළුවන්. නපුරු හීන පේනවා. හිස රදය නොසන්සුන් නිින්ද උදෑසන අවදි වෙනකොට අධික තෙහෙට්ටුව මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට නිදාගන්න වඩාත්ම සුදුසු දිශාව කියලා ඒ කාලේ විශ්වාස කරේ නැගෙනහිර හෝ දකුණ. හරි. එතකොට මේවා දැන් අද කාලෙට හරියනවද කියලා නෑ හිතලා බලන්න. ඒ කාලේ අපි මේ කරපුවා මේ කියන්නේ. ඒ කාලේ මේව තිබුණා. ඊට පස්සේ තව එකක් තිබුණා. රෑ වුණාට පස්සේ නියපොතු හැම කපන එක ඊට පස්සේ ගේ අතු ගන්න එක ඒ වගේ දේවල් කරන්න හොඳ නෑ කියලා. රෑ හයෙන් පස්සේ නියපොතු කපන්න එපා. කුණු එළියට දාන්න එපා. දැන් අපේ අම්මලා බයිනෝ ඕන තරම් ඔයාට මේව මතක් වෙනවා. එතකොට ගෙදර සල්ලි රැඳෙන්නේ නැහැ කියලා ඒ කාලේ අය විශ්වාස කරා කියලා කියනවා. එතකොට මේකේ තියෙන විද්‍යාත්මක මතය මොකක්ද? ඉස්සර කාලේ රාත්‍රියට ඉතින් විදුලි බලය තිබ්බේ නැහැනේ. කුප්පි ලාම්පුනේ තිබුණේ. රෑට නියපොතු කැපුවොත් ඇඟිලි තුවාල වෙන්න පුළුවන්. ඊට පස්සේ කැපුණු නියපොතු කෑලි තැන් තැන්වල නේද කෑම බීම වලට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක හරි පිළිවෙලක් නැහැ කියන එක කියන ඔය මේ කියන්නේ කලවරේ කරන වැඩක් නිසා. එතකොට රෑට ගේ අතු ගන්න එපා කියලා කිව්වොත් ඔය ගෙදර තියෙන සමහරලාට පොඩි පොඩි ටිකක් වටිනා කියන දේවල් උනත් අපි හිතමු රන් භාණ්ඩයක් කියලා කරාබු බෝලයක් මුද්දක් කරාබුවක් වගේ පොඩි දෙයක් රන් ආභරණ එහෙම නැත්නම් කාසි ඒ කාලේ කාසි සෑහෙන පාවිච්චි කරන්නේ ඒ වගේ දේවල් ඔය කුණුත් එක්කම එළියට විසිවෙන්න පුළුවන්. ඔන්න ඔය නිසා ලු එහෙම දේවල් ගැන මේ ඔය ටිකක් අර අපි කියන ගැඹුරට ගිහිල්ලා පැහැදිලි කරනකොට අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ කාලේ කරේ නැති ඉඳන් දැන් කාලෙත් කරන්නේ නැහැ. දැන් කරන්ට් එක තියෙන හින්දා ඉතින් රෑ හයෙන් පස්සේ නියපොතු කැපුවට කමන්නේ නැහැ වගේ කොල්ලුවට එනවා නේද? හරි. වර්තමානයේ රාත්‍රි කාලය කියන්නේ ශාරීරිය සහ මනස විවේක ගන්න වෙලාව. ඉතින් ඒ වෙලාවට අනවශ්‍ය විදිහේ දේවල් අවශ්‍ය නැහැ නේද? ඉතින් නියපොතු කපා ගන්න අවසහය වෙනකන් ඉන්න ඕනේ. දැන් ඉතින් අපිට මේවා වෙනස් කරගන්න පුළුවන්. තව එකක් තියෙනවා අර කෑම කාලා පිඟාන උඩින්ම අත හොදන ඉන්නවනේ. අන්න ඒකෙත් එහෙම එකක් තියෙනවා. දැන් يعني ගොඩක් අය කෑම කාපු ගමන් කම්මැලි කමට හේමම ඉඳලා ඒ පිඟානටම අත හොදනවා නේ. ඊට පස්සේ පිඟානේ ඒ වතුර පිරලා තියෙනවා ඒකෙම පිඟානත් හොදලා කිල්ල එම අර පිඟාන රාකේ මේක කරනවා. එතකොට ඒ කාලේ පැරන්නු මේක gedara සෞභාග්‍ය සහ ධනලක්ෂ්මියගේ ආකර්ෂණය සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලා විශ්වාස කරලා තියෙනවා. හැබැයි මේක විද්‍යාත්මක කතාව මොකද? පිඟාන උඩින් අත හොදනකොට පිඟානේ රැඳිලා තියෙන තෙල් සහ ආහාර එතකොට ඉතුරු වෙච්ච ඔය නේද තියෙන ඔය කරා මොනවද මොනවද කරපිංච නැටි රම්පේ කෑලි අපි මාළු කටු ඔය වගේ ඒවා විසිරලා යන්න ඉඩකඩක් තියෙනවා. එතකොට මේක අර මේ ගෙදර පිරිසිදු කමඩ එක පැත්තකින් ඊට පස්සේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ඉතාම අප්‍රසන්න අශෝභන දසුණක් විදියට තමයි මේක ගැන පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් බලන්න පොඩි පොඩි දේවල් අපි ඉතින් ඒ කාලේ පැරන්නු මේ ගැන මේ කියන්නේ හරිම අවබෝධය නැති වුණත් මේ යම් කිසි පොඩි අර දරුවෝ විශේෂයෙන් ඒගොල්ලන්ට යම් පාලනයක් කැම ගන්නකොට මේක එහෙම කරන්න එපා ඒක හරිනේ. අර සද්දෙට කන්න එපා කියන්නේ සද්දෙට කන්න එපා කියන එක අද කාලේ වැඩිහිටියෝ අපි කොච්චර කරනවා. පොඩි කාලේ ඉඳන් අපිට උගන්වපු එකක් නේ. අපි කියන්නේ චව් චව් ගාලා හපන්න එපා මේවා කරන අය කොච්චර ඉන්නවා. ඊට පස්සේ කාලේ වල අර ඇඟිලි වල තියෙන ඒවත්

නේ. ඉතින් බලන්න පුංචි කාලේ ගෙවල් වලින් අපේ ගෙදරින් තමයි අපිට හොඳ දේවල් උගන්න. සමහරවිට අපේ අම්මලා තාත්තලාට මහා ලොකු දැනුමක් තිබ්බයි නෙවෙයි. අද ලෝකෙට ගැලපෙන දැනුමක් අපේ අම්මලා තාත්තලා ඇත්තරම නැහැ කියලා හිතමුකෝ. හැබැයි ඒගොල්ලෝ අපිට දුන්න නේද? ඒ විශ්වාසයන් එක පරම්පරා වලින් ආපු දේවල් ඇතුලේ කොච්චර ලොකු වටිනාකම් තියෙනවද? ඔයාව පේනවා මේ දේවල් වල. ඔයාගේ අම්මයි තාත්තයි කවුද කියලා පේනවා ඔයාගේ. උදේ 8:12 වෙලාව.

උදේ 8යි විනාඩි 20යි වෙලාව. ඉක්මනට මතක් කරන්න ඕනේ ඔයාට තියෙන හීනයක් තමයි වාහනයක හීනයක් නේද? ඒ හීන ඉක්මන සැබෑවෙන්න ඕනේ. හැබැයි දැනට උනත් වාව හිට මෙහිට අරගෙන යන වාගේ බයික් එක තියෙනවනේ. ඒක තමයි දැන් විශේෂම තරුණ පරම්පරාවට එහෙම බයික් එකක් ගන්නවා කියලා කෝව නිකන් ගත්තට පස්සේ රජකම හම්බුණා වගේ තමයි. Road is yours. හරි. හැබැයි මල්ලිලා ඕගොල්ලෝ පරිස්සමෙන් යන්න ඕනේ. හරි. මොකද මේ හෙල්මට් එකක් දාගත්තා කියලා හෙල්මට් එකෙන්ම බෑ නේද හුස්ම ටික පරිස්සම් කරන්න. ඒක දාගෙන යන්න ඕන විදිහක් තියෙනවා. හෙල්මට් එකක් දාගත්ත සැනින් අපිට කියන්න බෑ හද්දිසි දරුණු අනතුරකදී වාව පරිස්සම් වෙනවා කියලා. ඔය බයික් එක බලන්න. බයික් එක නම් හරි අලුත් බයික් එක. ටයර් එහෙම කාලෙන් කාලෙට නේද අපි කියන්නේ කාලේ හරි කාලෙදි මාරු කරන්න ඕනේ. සර්විස් එක කරන්න ඕනේ. ඔය ටික කොහොම කරේ නැත්තම් බයික් එක හරිහමන් ධාවනයක් දෙන්නේ නැහැ. මං වාට මතක් කරන්නේ වාට තවත් ජීවිතේ ලොකු හීන දකින්න විතරක් නෙවෙයි ඒ හීන ඇත්තක් කරගන්න නොනැවති ඔය ඉස්සරහට යන්න කැමති කෙනෙක් නිසා තව කිලෝමීටරයක් හරි එක්ස්ට්‍රා මයිලේජ් එකක් නේ ඔයාගේ ජීවිතේට සමීප කරන මේ සියට් ග්‍රිප් X5 ටයර් එක ගැන තමයි මම මේ කතා කරන්න ඉන්නේ. ඉතින් ඔයාගේ බයික් එක ස්කූටර් එකක් වුණත් සාමාන්‍ය බයික් එකක් වුණත් නේද ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා උපරිම 6 මයිලේජ් එකක් ගන්න මේ ටයර් එක හරහා. මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන වැඩි දියුණු කරපු ඔය ත්‍රෙඩ් පැටර්න් එක නිසා ටයර් එක ගෙවෙන්න තියෙන ඉඩකඩ සෑහෙන අඩුයි. අනිත් ඒවත් එක්ක සාපේක්ෂව ගත්තම මේක මාස 12න් ගෙවෙනවා නම් ඔයාට අවුරුදු දෙකක් විතර පදින්න පුළුවන් මේ ටයර් එක. මේක ගෙවෙන්නේ ඉහළම තාක්ෂණයට හදලා තියෙන. ගෙවෙනවා ගෙවෙන වේගය අඩුයි. හරි ටයර් ගෙවෙන්නේ නැහැ කියලා කෝද බොරුවන්නේ. හරි මං කියන්නේ ගෙවෙන වේගය ත්‍රෙඩ් පැටර්න් එක නිසා අනිත් ටයර් වලට වඩා අඩු වෙන නිසා ගොඩ කාලයක් පාවිච්චි කරන්න ප්‍රලිස්සන්නේ නැහැ. සුපිරි ග්‍රිප් එකක් තියෙනවා. බිගර් සෙන්ටර් බ්ලොක් ඒරියා එක නිසා කෙලින්ම යන ධාවනයේදී ස්ට්‍රේට් ඩ්‍රයිව් එකේදී පාර හොඳින් ග්‍රහණය කරගන්න. එතකොට හොඳ ස්ටැබිලිටි එකක් හම්බ වෙනවා. ඒ නිසා වඩ පුළුවන් කමක් තියෙනවා මේ ටයර් එක ට්‍රයි කරලා බලන්න. වැස්සට නොසලන ආරක්ෂාවක් තියෙනවා. ඉතින් ඕකේ තියෙනවා ඔය angular grooving direction. එතකොට improved aquaplaning කියන තාක්ෂණය නිසා වැසි දිනවල පාරේ තියෙන වතුර ලෙහෙසියෙන් ඉවත් කරලා wet road එකක් වුණත් ලිස්සන් නැතුව විසිරහට ගේනවා. එතකොට ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක්ස් ඩයමන්ඩ් ක්ලෑනින් කියලා කියන්නේ. එතකොට ඒකෙදී ඒ කියන්නේ මේ මේ ඒ නිමාව නිසා ඕනෑම වංගුවක් බයික් එක ලිස්සන් නැතුව පෙරලෙන්නේ නැතුව හා ස්ලිප් වෙන්නේ නැතුව වාව වාර බයික් එක හසුරව ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් මේ ටයර් එක මොකද්ද? සියට් ග්‍රිප් X5 සූම් X5 ඔය කියන ටයර් දෙකම වාර ගන්න පුළුවන්. හරි ඕන කරන සයිසස් දැන් අපි ගත්තොත් ස්කූටර් එකට 90 100 10 නේ. ඒක ග්‍රිප් X5 වලින් ගන්න පුළුවන්. මෝටර් සයිකල් එක ගන්න 100 90 10 ග්‍රිප් X5 හ්ම්. එතකොට සාමාන්‍ය ඒ ස්කූටර් එකකට අනිත් බයික් එකකට උනත් තමන් කැමති විදිහට ටයර් එක තියෙනවා සියට් කියන නමින්. රයිට්. විජේ නිෂ්පාදක ගැන තව තියෙනවාට මතක් කරන්න දේවල් ටිකක් නේ. විජේ කියලා කිව්වම සිරසියක් ස්වභාවික කුළුබඩු. එතකොට કૃතිම රසකාරක වර්ණක වගේ දේවල් නැහැ. ජාත්‍යන්තර වෙළඳපොලේදී දැන් ඒ කියන්නේ රටවල් 60-70කට ආසන්න ගානකට යවනවා. හරි. තත්ත්ව සාතික සියල්ල තියෙනවා. කුළුබඩු කියලා කිව්වම මිරිස් කුඩු පැටය කඩෙන් ගාලා බලනවා නිකන් අපි කියන ලූස් කරනවා කියලා කියන්නේ. හරි. කිරලා ගන්න. ගියන බලන්නකෝ ඇත්තටම ස්වභාවික මිරිස් රසය තියෙනවද කියලා. ගෙදර මිරිස් කරල් ටික ගෙනල්ලා ඒ ටික කොටලා මිරිස් බවට පත් කරගත්තොත් ගලේ අඹරලා හරි ඒ ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් කාලේ කඩවල වල තියෙන මිරිස් කුඩු පැකට් එක අඩුමතරමේ ගම්මිරිස් ටික නියම ටේස්ට් එක එනවද නැහෙනි. කහකුඩු ටික හැම තැනම තියෙන්නේ නේද? මොනවහරි කලවම් කරපු ඒවා තියෙන. අන්න ඒ නිසා තමයි කියන්නේ විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න. විජය ලේබල් එක තියනවාද කියලා බලලා ගන්න. මොකද ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක කියන එක සෑහෙන වැදගත්. හරි. පැල්වත්ත නිෂ්පාදන අතරේ තියෙන පැල්වත්ත යෝගට් ප්‍රමිතියන් යුතු යෝගට් එකක් ගන්න අවශ්‍යතාවයක් තියෙන ඕනම කෙනෙකුට පැල්වත්ත යෝගට් එක තමයි සහතික කරන්න පුළුවන්කමක් තියෙන. පැල්වත්ත නිෂ්පාදන ආයතනයේ ලංකාවේ සෑහෙන මේ කියන්නේ වෙළඳපොළ අවශ්‍යතාවය දැන් ඉල්ලුමට සරිලන විදිහට ඒගොල්ලෝ අවශ්‍ය කරන ඒ සියලු දේවල් මේ වෙනකොට කවර් කරලා තියෙන්නේ. මොකද ඉස්සර නම් අවුට්ලට් එකේ එහෙම නැත්නම් සුපර් මාකට් එකට යන්න ඕනේ. දැන් ගෙවල් ළඟ තියෙන පුංචි කඩෙත් පැල්ලත්ත නිෂ්පාදන ටික තියෙනවා. කිරිවිටි පැකට් එක තියෙනවා. අනිත් නිෂ්පාදන ටික තියෙනවා. ඉතින් බලන්න පැල්ලත්ත නිෂ්පාදන ආයතනයේ ඕගොල්ලන්ගේ ඔය ඉල්ලුමත් එක්ක ඒගොල්ලන් පුළුවන් උපරිමය ඕගොල්ලන්ට දැන් ප්‍රොඩක්ට් එකට සාධාරණේ ක්වොලිටි එක කොහොමද කරන්නේ බෙදාහැරීම් ජාලේ පවා පුළුල්

0: නොකරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: අපේ

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දහර සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක රින්දනය සමග ගමන රටට ලොවට ඇහෙන්න ගයන්න 1.76

0: අටයි විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: මොජ්තබා කමේනි කමේනිගේ පුතා මේ වෙනකොට උත්තරීතර නේද නායකයා විදියට වැඩ කරන කෙනා. ඇයියා තාත්තගේ මලගෙදර ආවේ නැත්තේ? ලෝක මාධ්‍ය නේද ගොඩක් තැන්වල මේ ගැන කතා කරලා තිබ්බා. මොකද ඒකට හේතුව අනිත් පුත්තු දෙන්න ඇවිල්ලා ගියා, අවසන් කටයුතු වෙනුවෙන් ඇවිල්ලා ගියා. නමුත් ඇයි මොජ්තබා කමේනි ආවේ නැත්තේ කියලා ඉතින් මොකක් හරි හේතුවක් තියෙනවා ඇති නේ. ඒ කොහොම වුණත් මේක මාර ටොපික් එකක් වුණා. දැන් කමේනි වෙනුවෙන් දැක්කනේ මුළු රටක් විතරක් නෙමෙයි මුළු ලෝකේම නායකයෝ, බොහෝ නායකයෝ ගිහිල්ලා ට්‍රම්ප් මහත්තයා යන එකක් නැහැනේ කොහොමත් ඒ පැත්තෙන්නේ. එහෙම නෙමෙයි පාකිස්තානයෙන්, ඉන්දියාවෙන් හා ඊට පස්සේ අසල්වැසි රටවලින් ඇවිල්ලා අවසන් ගෞරව දැක්කුවා. එතකොට ඒකත් එක්ක තමයි ඇයි හැමෝම එද්දී පුත්තු දෙන්න ආවේ නැත්තේ කියන කතාව කර්ලියට එන්නේ. පුත් පුතා මේ කමේ මේ මොජ්තබා කමේනි ආවේ නැත්තේ කියලා අනිත් දෙන්න නෑ ඇවිල්ලා ගියා. ඒ අතරේ මොහමඩ් අහමඩින්ජාඩ් නේ හිටපු ජනාධිපතිවරයා ආයිය කර්ලියට එනවා. එයා වෙඩි එයා ප්‍රහාරයකින් මැරුණ කියලා තදහසක් තිබුණා. යම් මාධ්‍ය වාර්තා කරලා තිබ්බට ওই ප්‍රහාරයේ ඒ කතාවෙන් පස්සේ පළවෙනි වතාවට එයා මාධ්‍ය ඉස්සරහා පෙනී හිටිනවා. මේ ඔක්කොම එක්ක කමේනිගේ අවසන් කටයුතුත් මේ අවසන් වෙනකොට ආයේ සාමකතා පැත්තකින් තියලා, සාමකතා නෑ මේක ගහලා ඉවරයක් කරන්න ඕනේ කියන තැනට ආයි ඇමරිකාව සහ ඉරානය ඇවිල්ලා තියෙනවා. ඉරානයේ ඔය යුද හමුදා නේද ඔය බලකාවල ඉන්න ප්‍රධානියෙක් කියලා තිබුණා මේ ට්‍රම්ප් ඉන්න තැනක් බල්ලා ගහලා ඉවර කරමු කියලා. මේ පහුගිය පැය කීපේ ප්‍රකාශයක් තිබුණා. ඉතින් ඒ නිසා ආයි මේ යුද්ධයේ ඇවිල්ලෙන ගතියක් පේන්න තියෙනවා. ඒ අස්සේ බොරතෙල් බැරල් එක තමයි මේ ඔක්කොම වලින් එයා අපිට ගණන් පෙන්නනවා. මොකද බොරතෙල් බැරල් එකේ ගණන් ඉහළ යනවා කියලා කියන්නේ. ඔය 434ට තිබ්බක දැන් 414ට බැස්සානේ රුපියල් 20කින් නේ. ආයි ඉතින් අර කියන හේතුව මත හෝමූස් සොලායි නැව් කීපයකට ගහලා ඉතින් අපිට ඉස්සරහට තව ටිකක් මේවැ ප්‍රතිඵල භුක්ති විඳින්න වෙයි. ප්‍රතිවිපාක ප්‍රතිඵල භුක්ති විඳින එක නෙමෙයි ප්‍රතිවිපාක වලට මූණ දෙන්න වෙයි. එහෙම තත්ත්වයක් තියෙන්නේ. කොහොමුණත් ලෝක දේශපාලනය ගැන අපි මේ නිතරම මේ කතා කරන්න හේතුව වෙලා තියෙන්නේ අපිට මේක බඩට දැනෙන නිසා. දැන් දන්නවනේ කොත්තුවෙන් රයිස් එකෙන් ගාන අඩු වෙලා තියෙන. ප්ලේන් TNT එකෙන් ගාන අඩු වෙලා තියෙන. තාම මේකේ ප්‍රතිලාභ අපිට දෙන්නේ නැති අය ඉන්නව එක වෙනම කතාවක්. සාමාන්‍යයෙන් අපි දන්නවා කඩවල් වල ඉන්න මේ රෙස්ටෝරන්ට් වල හෝටල් වලයි මේක දෙන්නේ නැහැ. දැන් ගිහිල්ලා බැලුවත් ඒ කොත්තුවේ වාසිය දීලා නැහැ නේ. ඉතින් කොහොම නමුත් ඒව දෙන්න කියලා තියෙනවා. ආපනශාලා හිමියන්ගේ සංගමය එහෙම මාධ්‍ය හමු තියලා කිව්වා මේවා අඩු කරලා මේක කරන්න කියලා. නමුත් ඒවට එහෙම සපෝට් එකක් නොකරන අයත් ඉන්නවා. හරි. රයිට්. මම මතක් කරන්න ඉන්නේ ඔයාට මේ වෙලාවේ RDB බැංකුව ගැන. රුපියල් 50000ක්, ලක්ෂයක්, ලක්ෂ 5ක්, ලක්ෂ 10ක්, ලක්ෂ 50ක්, කෝටියක් ඔයාගේ ෆික්ස් ඩිපොසිට් එකේ තියෙනවා කියලා කියන්නේ නේද? කල් පිරෙනකොට ඔයාලට හොඳ පොලියක් හම් වෙනවා. හැබැයි හොඳ පොලියක් දෙන තැනක ඕනේ අපි මේක ගිහිල්ලා ඉන්වෙස්ට් කරන්න. එහෙම නැත්නම් මේක තැන්පත් කරන්න. ඒ තැන්පත් කිරීම කරන්න හොඳම තැන තමයි RDB එක කියලා කියන්නේ. RDB බැංකුව ඔයා දන්නවා ලංකාවේ එදා ඉඳලා දශක ගණනාවක් තිස්සේ ඔයාලට අවශ්‍ය කරන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියලා කිව්වම දුන්න සපෝට් එක සේවින්ස් එකක් වෙන්න පුළුවන්. මූල්‍ය කටයුතු වල ඕනෑම ඔයාලට අවශ්‍ය මේ පහසුකමක් කියන්නේ AI සූදානම් වෙලා ඉන්න. ඉතින් RDB එකට එන්න කියලා මතක් කරනවා. මේ දවස්වලත් රේට් එක හොඳ නිසා වාගේ FD එක දාන්න. හරි. ඒ වගේම මතක් කරනවා මම මේ වෙලාවෙම ඔතෂීල්ඩ් Active Plus ගැන කතා කරන්නේ. ඔයාට හැමතිස්සෙම මම කියනවානේ රස්සාව කියන එක වදයක් වෙන්නේ ඕක අකමැත්තෙන් කරනකොට. කැමැත්තෙන් කරනකොට ඒක වදයක් නෙවෙයි. ඒක හරි නිකන් සමහර වෙන්නේ විනෝදාංශය වගේ රස්සාව කරනයි නේ. ඉතින් ඔය ඔයාට පේනවා සමහරට ඔයාගේ ඔෆිස් එකේ බොස් විනෝදාංශයට වගේ ඔෆිස් යනවා එනවා නෑ. ඒනට එයාට තියෙන වගකීම් නේ. එයා කරන කියන දේවල් එයා එක කෝල් එකයි වෙන්න පුළුවන් දවසට ගන්න. එක අත්සනයි වෙන්න පුළුවන් ගන්න. හැබැයි එයා කොච්චර වගකීමක් දරනවද, කොච්චර ලොකු සේවයක් කරනවද. හරි. ඉතින් රස්සාවක් කියලා කියන්නේ හැම කෙනෙක්ගෙම නේ වටිනාකමක් සහිත දෙයක්. ඉතින් ඔය රස්සාව නිසා සෑහෙන අපහසුතාවට පත් වෙන තැන් තියෙනවා. අපි කියන්නේ වෘත්තීය රෝගවලට පවා භාජනය වෙලා ඉන්නවා. දැන් ඔය ඇස්බස්ටස් කර්මාන්තය, අපි කියන්නේ ෂීට් සම්බන්ධ කතා කරනකොට ඒගොල්ලන් අපි කියනවා එක්තරා කාලෙක එහෙම ලංකාවේ එහෙම ලොකු මතයක් තිබුණා. ඒගොල්ලන් එහෙම නැත්නම් ඔය වැල්ඩින් සම්බන්ධව ඊට පස්සේ ඔය පෙට්‍රල් ෂෙඩ් එකේ තෙල් ගහන අය ඊට පස්සේ මත්පැන් මේ නිෂ්පාදනාගාරවලයි එහෙම ගත්තම හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා හිතන්නේ මට මේ මට එක දිගට වාඩිලා හිටියා. ආ ඒ වගේ ගොඩාක් ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙනවා. හරි ඒ කොහොම වුණත් ඔයාගේ මේ ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යන්න අවශ්‍ය කරන සපෝට් එක වචනකින් හරි දෙන්න පුළුවන් නම් ඒ ගැන මතක් කරන එක වටිනවා. ඉතින් ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියනවා දන්නවා. ඔයාට තියෙන ප්‍රශ්න ගණනාවකට විසඳුම් දැන් අපි හිතමු කොන් දෙකක් උමක් මැණික් කටුවේ එහෙම නැත්නම් බෙල්ලේ උරහිසේ ඔය කියන ඕනම වේදනාවකට හරියන විසඳුම තමයි ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. දැන් මේක ෆැඩ්නා පර්යේෂණ මධ්‍යස්ථානයේ විසින් ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමග සහයෝගයෙන් නිෂ්පාදනය කරපු එකක්. ඉතින් ස්වභාවික අමුද්‍රව්‍ය තමයි පාවිච්චි කරේ. ඒ නිසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතිකය පවා මේකට ලැබෙනවා. මේක හරියටම හරියන විසඳුම කියලා ප්‍රසන්න සුහදක් සහිතයි මේක අරගෙන ඔයාට ඔය වේදනාව තියෙන අපි ධනේශේ කියලා වැලමිටේ කියලා මැණික් කටුවේ කියලා ගන්න ඒ කොහොමද පාවිච්චි කරන්නේ කියලා ඒ බොටල් එකේ එහෙම නැත්නම් ඒක ඇසුරුමේ සඳහන් කරලා තියෙනවා. අද ගෑව හෙට ගෑව ඕන්නේ ආයි මේක ආවොත් ගානෝ එහෙම බෑ. මේක දීර්ඝකාලීනව පාවිච්චි කරන්න ඔයාට තියෙන ওই වේදනාවන් අනිවාර්යයෙන්ම නිට්ටාවට සුව කරගන්න අවස්ථාවක් තියෙනවා. වේගවත් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. කිසිම වෙලාවක මේ ගැන සැකයක් තියාගන්න එපා. මේක 98%කට ආසන්න ප්‍රමාණයක් හරියටම හරියන විසඳුම කියලා ඔප්පු කරලා තියෙනවා පර්යේෂණවලින්. ඉතින් ඒ නිසා කාර්යාල වෘත්තිකයෝ ක්‍රීඩිකාවෝ එහෙම නැත්නම් සන්ධි වේදනා වලින් පෙළෙන ගෘහණියන් ශල්‍ය කර්ම වලින් පසුවන පස්සේ ඒ කියන්නේ එවන් සුවෙන පුද්ගලයන් ඊට පස්සේ වයස අවුරුදු 40ට වැඩි අය 18ට වැඩි අය 18යි 40යි අතරයි 40ට ඉහළින් ඉන්න අය එහෙම ගත්තම වයස් සීමාවක් නැහැ. හරි ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මතක් කරේ ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන. ඒ වගේම මම සිය ටයර් එක ගැන වඩ කිව්වා නේද? හොඳ ග්‍රිප් එකක් එක්ක වඩ ඩ්‍රයිව් කරන්න පුළුවන් කමක් තියෙනවා. ආගේ ස්කූටර් එක බයික් එක. ඉතින් මේ සිය ටයර් එක කියලා කොහම ග්‍රිප් X5 කියන ටයර් එක. ඕකේ හොඳ ත්‍රෙඩින් සිස්ටම් එකක් තියෙනවා ටයර් එක ගෙවෙන්නේ නැහැ. එක්ස්ට්‍රා මයිලේජ් එකක්. වැඩිපුර කිලෝමීටරයක් හරි යන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. වෙළඳපොලේ තියෙන අනිත් ටයර් එක ගත්තම සිය ටයර් එක X5 එක එහෙම නැත්නම් Zoom X5 කියන ටයර් එක වාර පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. වැස්ස වෙලාවට වුණත් ලොකු අංගුවක වුණත් ගාලා ගන්න පුළුවන්. බය නැතුව බය වෙන්න එපා. බයික් එක ඔයාට ෂුවර්නේ? ඔය බයික් එකේ වෙන කාර්මික දෝෂ නැහැ කියලා ෂුවර්නේ? ටයර් එක ගැන වද වෙන්න එපා. සීට් X5 එකක් නා. හරි ග්‍රිප් X5 ටයර් එක නා. කිසිම ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින්ම තාක්ෂණය හදලා තියෙන. ඉතින් ඔයා දන්නවා සීට් කියන නම නේ? අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ රියදුරු මහතුන් ඔයා මොන විදිහේ වාහනයක් පැදෙව්වත් සීට් කියන ටයර් එක ගැන ඔයා විශ්වාස කරලා තියෙනවා. මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා. අත්දැකීමක් වාඩ තියෙනවා. ඒ නිසා තමයි ඒ ගැන මතක් කරේ. 8:46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ලකාණ්ඩ රේඩියෝ ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
0: ලකාණ්ඩ රේඩියෝ ITN.

උදෑසන විනාඩි 55යි වෙලා අපි ඊළඟ පැයට යන්න හදන. يعني කලින් මතක් කරන මේ පැය යන කලින් ටිප් ටෙක් සෝලා වාගේ ගෙදරට එහෙම නැත්නම් වාගේ ෆැක්ටරි එකට වාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන් සෝලා පද්ධතියේ අවශ්‍යතාවය තියෙනවා නම් 071 711 711 එක කියන නම්බරකට කතා කරන්න. මොකද දැන් ලෝකෙම නේද මේ සෝලා ගැන කතා කරනවා, සෝලා වාහන ගැන කතා කරනවා. හැමදේම වෙනස් වෙනකොට තාක්ෂණයත් එක්ක ඇයි අපිට විතරක් බැරි? අපි හැමතිස්සෙම විදුලි බල මණ්ඩලයට, ඉස්සර නම් විදුලි බල මණ්ඩලේ ඒගොල්ලන්ට බැන බැන හිටියා. ඊට පස්සේ ජල සම්පාදනයට බයිනවා කියන්නේ ඉතින් මෙහෙමනේ. මම මේ ළඟ දැක්කා රුපියල් 3000 ගානක මේ හිඟයක් තියනවා කියලා විදුලිය විසන්ධි කරන්න ආපු නිලධාරින් දෙන්නෙකුට බයින කෙනෙක්ගේ වීඩියෝ එකක්. ඉතින් ඔයානේ ගෙවල නැත්තේ, එයානේ ගෙවල නැත්තේ. එතකොට ඉතින් විදුලිය විසන්ධි කරන්න වෙනවානේ නේ. ඉතින් රටේම හිතන්නකෝ 3500 හිඟ තිබ්බොත් එහෙම රටේම මුළුමහත් ජනතාවම විදුලි පරිභෝජනය කරන. ඊට පස්සේ ඉතින් ඒ ආයතනේ කොහොමද පවත්වගෙන යන්නේ? ඉතින් ඔය ඔක්කොටම විසඳුම තමයි. ඉතින් ඔයාලා ගෙවන්න බැරි ගාණක් කරන්ට් එක, කරන්ට් බිල් එක එනවා නම් ඕකට හොඳම විසඳුමනේ ඉතින් සෝලා පද්ධතියක නැණ එක. හොඳට හිරු එළිය වැටෙන ප්‍රදේශයක නම් ඉන්නේ නේ. දැන් කෘෂිකාර්මික කටයුතු වලට එහෙම උනත් ඔයා වෝටර් පම්ප් එකක් පාවිච්චි කරනවා නම් ඒකත් කරන්ට් එකෙන් නම් වැඩ කරන්නේ. ඔයාලට ලොකු ගාණක් එනවා. හා දියෝ කොඩ විසඳුම ඩීප් ටෙක් 071 711 711 එක

0: වෙන දිනවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: අධික නහා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානකර මහතා විසින් පැරණි බෝගම්බර පරිශ්‍රයේ බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. බන්ධනාගාර ආඥාපන්තියේ දෙවන වගන්තියෙන් පැවරී ඇති බලතලනුවයි එම තීරණයට එළඹ තිබෙන්නේ. මීට පෙරද මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. අමෙරිකා ආරක්ෂකංශ ඉරානයේ ප්‍රදේශ රැසකට ප්‍රහාර එල්ල කළා. බුෂේෂ අබු මුසා සහ සිරික් කැදුරු ප්‍රදේශයට අයත් හොමු සමුද සන්ධිය ආශ්‍රිතව පිහිටි ඉරාන ආරක්ෂක මධ්‍යස්ථාන ප්‍රහාරවල ඉලක්කය වී තිබෙනවා. ඉන් ඉරානයේ දුම්රිය පාලමකටද හානි සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. තවත් ප්‍රදේශ කිහිපයක විදුලි බල සැපයුම් පද්ධතියටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ලක්ෂණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට බලාපොරොත්තු වන්න.

Good morning, Subodhas. Nakavya Lutpak inne Vijay Thekola. Vijay Thekola gana matak karanne thee ekak monakota neda. Okata samane plenty ak biwwat inguru kallak ehema dala sini hari ganata dala thekola walin inne api meke tiyana ne me thee ekak bonna pulanda thekola nathuwa. හොඳ ටී එකක් සුවඳ කහට පාට මේ ඔක්කොම තියෙන ටී එකක් නම් විජය තේකොළ මේ පැයට එනකොට මතක් කරනවා විජය කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක්. ඉතින් විජය තේවලට කෝපි වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා ලෝකෙ කොහේ කියත්. හරි, මේ පැය පටන් ගන්නකොට මට හිතුණා ගණන්කාරයෙක් ගැන කතා කරලා යන්න. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ හිටපු ලෝකේ ප්‍රසිද්ධම ගණිතඥෙක් දවසක් ඉන්දියාවේ දුප්පත් ලිපිකරුවෙක්ගෙන් ලියුමක් හම්බෙනවා. ඒ ලියුමේ තිබුණේ වෙන කිසිම කෙනෙක් දැකලා නැති ලෝකයේ දවන්ත ගණිතඥයින්ටවත් එක පාරටම තේරුම් ගන්න බැරි තරමේ අතිශය සංකීර්ණ ගණිත සූත්‍ර වගේ. හරි, මේ ලිපිය එව්වේ කවුද දන්නවද? ඉතිහාසයේ බිහිවෙච්ච හොඳම ශ්‍රේෂ්ඨතම ගණිතඥයා. එයාගේ නම තමයි ශ්‍රීනිවාස රාමානුජන්. එයා ඉන්දියානු ජාතකයෙක්. එයා පැත්තේ රටේ එක්කෙනෙක්. අදරත් ලෝකයේ විද්‍යාඥයින්ට පවා සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි තරමේ ගණිත රහස් ලෝකයට දාලා ගිය කෙනෙක් තමයි මෙයා. ඉතින් අනන්තය පවා දැනගෙන හිටපු කෙනෙක් විදිහට තමයි මෙයාව හඳුන්වන්නේ. එතකොට රාමානුජන් ඉපදෙන්නේ ඉන්දියාවේ සාම්ප්‍රදායික පවුලක. ඉන්දියාවේ කුල ක්‍රමය ගැන අපි අහලා තියෙනවනේ. මේ ක්‍රමයට අනුව සමාජයේ ඉහළම තැන ඉන්නේ අර මේ බාමින්ස්ලා. එතකොට ගොඩාක් වෙලාවට මෙයාලා පූජකීන්, එහෙම නැත්නම් ගුරුවරුන් විදිහට තමයි වැඩ කරේ. ඔය අර අපි කියන්නේ මේ බ්‍රාහ්මණ, මේ වෛශ්‍ය, ශුද්‍ර, අර එහෙම කියලා කියන්නේ. අන්න ඒ වගේ. දැන් එතකොට මේ එහෙම පවුලක ඉපදුනාම සමාජයේ ලොකු ගෞරවයක් වගේම සාමාන්‍යයෙන් හොඳ ධනයක් ලැබෙනවා වුණත් දැන් මේ රාමානුජන්ගේ පවුලට මේක අදාළ වුණේ නැහැ. එයාලා හිටියේ ගොඩක් දුප්පත් තත්වයක. ජීවත් වෙන්න සල්ලි හොයාගන්න එයාලගේ ගෙදර

අර අපිට වගේ අපේ වගේ මොලයක් නෙමෙයි තිබ්බ ගණන්වලට හොඳ මොලයක් තිබ්බ අපිට එහෙම මොලයක් තිබ්බ නෑනේ. එතකොට ඉස්කෝලේ කට් කරන එක මෙයා පුරුද්දක් කරගත්තා. එතෙන්දිත් අපි වගේ අන්තිමට පවුලයට සිද්ධ වුණා පොලිස් නිලධාරියෙක් මාර්ගෙන් යාව ඉස්කෝලේ යවන්න. ඉතින් කොහොම නමුත් මේගොල්ලන්ගේ පදිංචිය වෙනස් වෙනවා එක්කම. ඊට පස්සේ ඉස්කෝලේ වැඩවලට විශේෂයෙන්ම ගණිතයට යා පුදුම දක්ෂතාවයක් දක්වනවා. සංකීර්ණ ගණන් යා විසඳන්න කොච්චර දක්ෂද කියනවනම් අනිත් ළමයි පවා ගණන් හදාගන්න ආවේ මෙයා ගාවට. විභාගවලදී අනිත් ළමයින්ට වඩා අඩුවෙන් කාලයක් අරගෙන මෙයා ප්‍රශ්න පත්‍ර ඉවර කරලා දෙනවා. වයස අවුරුදු 13 දී විතර අපූර්ව සිදුවීමක් තියෙනවා. දවසක් ගණිත ගුරුවරයා පන්තියේ ළමයින්ට කියලා දෙනවා ඕනම සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන්ම බෙදුවම උත්තර එකයි කියලා. පළතුරු තුනක් ළමයි 3 දෙනෙක් අතර බෙදුවොත් එක්කෙනෙක්ට එක ගාණේ ලැබෙනවා. පළතුරු 1000ක් අතර බෙදුවොත් එක්කෙනෙකුට එක ගාණ ලැබෙනවා කියලා. ගුරුවරයා කිව්වා එහෙම. මේ වෙලාවේ රාමානුජයන් නැගිටලා කියනවා එතකොට බිඳුව බිඳුවෙන් බෙදුවත් උත්තරේ එකද? පළතුරු කිසිවක් නැති වෙලාවක කිසිම කෙනෙක් නැති තැනක ඒක බෙදුවොත් හැමෝටම එක පළතුරු ගන්න හැමදාම. ඉතින් ගුරුවරයා නිරුත්තර වුණා. ඉතින් එයා නිකම්ම නිකන් ළමෙක් නෙවෙයි කියලා කියන්නේ ඒක හොඳ උදාහරණයක්. හරි? එයාගේ මොළය වැඩකලේ සාමාන්‍ය විදිහට නෙවෙයි. ඉස්කෝලේ ළමයි 1200කට ගුරුවරු 36 දෙනෙක් යටතේ කාලසටහන් හදන්න ඕනි වුණාම ඉස්කෝලේ පරිපාලනය පවා උදව් ගත්තා කියනවා මේ පුතාගේ. රාමානුජන්ගේ සිරිනිවාස රාමානුජන් මෙයාට තමයි එන්න කියන්නේ. මෙයාට ස්ටාෆ් රූම් එකට එන්න කියලා කාලසටහන් හදනවා. කොහොමද මේ ස්ටාෆ් එක බෙදලා දාන්න යනම් මන. ඉතින් අර හැම මොලකාරයෙක් මෙයා. ලෝකෙ හිටපු හොඳම ගණන්කාරයෙක් කියලා තමයි මෙයාව ලෝකෙ දන්නේ. ඔයාටත් සමහර විට හැම විෂයක් සම්බන්ධ සුවිශේෂ හැකියාවක් ඇති. ඔයා පාසල් ඉස්කෝලේ යන කාලේ නේ. ඉතින් ඔයා ඉංග්‍රීසි වලට දක්ෂ ඇති. වෙන්න පුළුවන්. සමහර විට විද්‍යාව වගේ විෂයකට දක්ෂ ඇති. ඉතින් එහෙම ඉන්නවා. දැන් මෙයා එහෙම දක්ෂතාවයකටත් එහා ගිය අසාමාන්‍ය හැකියාවක් තිබුණ කෙනෙක් විදියට තමයි ලෝකෙ අඳුරගත්තේ. ඇත්තටම අර කතාව හොඳයිනේ. ඇපල් ගෙඩි බිඳුවයි, එතන ළමයිත් බිඳුවයි. බිඳුව බිඳුවෙන් බෙදුවම එකද? ඕක අපිටත් හිතිලා තිබ්බයිද? ප්‍රශ්නේ තියෙන අපි රාමානුජන් නෙමෙයි. 9:10

0: ඕනම
1: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: රුපියල් 40ක් වේදන් කළා වගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් නේ. රුපියල් 40ට කෝටියක් ඇදෙනවා. රුපියල් 40ට ලක්ෂයක් ඇදෙනවා. රුපියල් 40ට 10000ක් ඇදෙනවා. රුපියල් 40ට 1000ක් ඇදෙනවා. රුපියල් 40ට 100ක් ඇදෙනවා. ඒත් 60ක් ලාභයි. රුපියල් 100ක් ඇදුණා කියන්නේ රුපියල් 60ක් ලාභයිනේ. 1000ක් ඇදුණා කියන්නේ 960ක්. හරිද? එහෙම ගත්තම බලන්න රුපියල් 40ට කරන්න පුළුවන් දේවල්. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ. ඉතින් අදත් ඔය ටිකට් එකක් ගන්න අනිවාර්යමනේ. අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දෙන ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත ගැන මේ කියන්නේ රටේ සංවර්ධන, ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපනය, රාජ්‍ය සේවය පවත්ව ගන්න අවශ්‍ය කරන රජ ඒකාබද්ධ අරමුදල නේ. මේවට ඍජුවම දායකත්වය දෙන 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයෝ 12 දෙනෙක්, ඒ වගේම සුපිරි මෝටර රථ හිමිකරුවෙක්, 125 ජයග්‍රාහකයෝ 300කට වැඩි. හොඳේ. ඊට පස්සේ රුපියල් 110 ජයග්‍රාහකයෝ 5 දෙනෙක්, ලක්ෂපතියෝ 6000කට අධික පිරිසක්, චතුරුපැදි රන්කාසි වවුචර් නේද? මේ වගේ වාසනාවන්තයෝ රට පුරා බිහි කරන ජාතික ලොතරැයි මණ්ඩලය 2025 අවුරුද්ද විතරක් රජ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220ක් දීලා තියෙනවා. ඉතින් බලන්න මේ වර්ෂයේ මේ වෙනකොට 10 සුපිරි ත්‍යාගලාපිය මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරලා තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ තව ටිකටුත් තියෙනවා ඈ. ඒ වැන්නේ මේ මහජන සම්පත ගැන කියන්නේ. රුපියල් 3,04,00,000 ක්ම සුපිරි ත්‍යාග වාසනාවන්තයා අනුරාධපුරෙන් තමයි කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් වලින් තමයි බිහි කරන්න පුළුවන්කමක් ලැබුණේ. ඉතින් සුපුරුදු විදියට කෝටි 2 සුපිරි ත්‍යාග, 125 ප්‍රථම ත්‍යාග, ලක්ෂයේ ත්‍යාග සමග අනෙකුත් ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැය හරහා දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. වැඩි වැඩියෙන් ටිකට් ගන්න ඕනේ. ඉතින් රුපියල් 40යි වියදම් කරන්න තියෙන ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදේ. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන ඒ මතක් කරේ. මේ පැයදිත් මම මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදන ගැන. කැමටික රස කරන්න විජය නිෂ්පාදන ඉන්නවා. ඒ වගේම ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වදන්නා ලංකාවේ මේ කෘෂිකාර්මික ශේත්‍රයේ ලොකුම චේන්ජ් එකක් කරපු මැෂින් එක තමයි ඩෝමා කියලා කියන්නේ. ස්වයංක්‍රීය වීකිටි යන්ත්‍රය පැයකට 2 කිලෝ 1000ක් කොටන්න පුළුවන්. එතකොට කරන්ට් බිල් එක ඉතාම අඩු ප්‍රමාණයක්. ඉතාම ඉහළ කාර්යක්ෂමතාවයක් තියෙන මැෂින් නෑ මේක. හරි. ඉතින් සාමාන්‍යයෙන් 2 කිලෝ 1000ක් පැයට කියලා කියන්නේ ඉස්සර පැය කිලෝ මේ පැය 1000ක් විතර යනවා 2 කිලෝ 100ක් විතර කොටා ගන්න. සමහර ලාමට ඊටත් කියන්නේ තාක්ෂණය නැති කාලේ කමන්නේ කියමුකෝ නේ. දැන් තාක්ෂණය තියෙනවනේ. ඉතින් ඒකට තමයි ඩෝම මැෂින් එක පාවිච්චි කරන්න කියලා මතක් කරන්නේ. ඒ වගේම RDB බැංකුව ඔයා දන්නෝ ඔයාගේ සල්ලි වලට විශේෂම තැන්පතු වලට හොඳම පොලියක් දෙන තැනක තමයි ඔයා සල්ලි දාන්නේ. ඔය නිසා බැංකුව වලට කෝල් කරලා එහෙම නැත්නම් ගිහිල්ලා ආනෝ මේ දවස් වල කොහොමද සේවිංස් account වල ඉතිරි කිරීමේ, කොහොමද මේ දවස් වල FD වලට. හරි, FD ගැන නම් ආයේ අහන්න දෙයක් නැහැ. හොඳම රේට් එක දෙන්නේ RDB. ඉතින් ශාකා 250ක් විතර තියෙන නිසා ළඟම branch එකට එන්න රාජ්‍ය සුරක්ෂිතතාවය සහිතව ඔයාලට සල්ලි ටික තැන්පත් කරන්න හොඳම තැන. දැන් පොතුවිල් branch එක අලුතෙන් හදලා විවෘත කරලා තියෙනවා. බලන්න එතකොට මේ ඇතුල් වෙන තැන ඉඳලා සුවපහසු වටපිටාවක් තියෙනවා. එයාට සිත් ඇද ගන්නාසුළු පාරිභෝගික සේවාවක් ගනුදෙනුකාර බවතුන්ට RDB බැංකුවෙන්. ඒ වගේ මතක් කරනවා මේ පැයදීම ක්‍රිමරාජ නිෂ්පාදන අවුරුදු 77ක් තිස්සේ අපිට ක්‍රිමරාජ නිවසින් නිෂ්පාදන ගොඩාක් මතක් කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ගෙදර සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්න ප්‍රොඩක්ට් එක මොකද්ද? ඒක තමයි ක්‍රිමරාජ කරල් ගුලි කියලා කියන්නේ. ඊට අමතරව තව ගොඩාක් ඒවා තියෙනවානේ. දැන් අපි ගත්තොත් කුරුලෑ සුවය ගැන මම ඊයේ දවසේ ටිකක් වැඩිපුර කතා කරා. කුරුලෑවක් කියලා කියන්නේ මාර වදයක් නේ. අපේ පෙනුම කියන එක අපි හරිම සැලකිලිමත් එකක්නේ. ඊට පස්සේ ක්‍රිමරාජ කරල් ගුලි ගැන දන්නවා. ඒ බඩේ අපහසුතාවයන්ට වැල්මී පැණියම් කැස්ස හතිය වගේ තියෙනවා නะ. නිකන් උගුර නිකන් අර අපි කියන්නේ පැහැදිලි නෑ. නිකන් කටහඬ වුණත් නිකන් වෙනස් විදියට එන්නේ. හරි, ඔය කියන ඕනම රෝගයක් සඳහා පුළුවන් කමක් තියෙනවා. මෙන්න වැල්මී පැණිය පාවිච්චි කරන්න මේ ක්‍රිමරාජ නිවසින්. ඒ වගේම හන්දි තෛලය පාවිච්චි කරන්න පුළුවන්. මොන හරිනේ කැඳුම් බිඳුම් ඒ වගේ දේවල් තියෙනවා නම් ගල් තැලුම් වගේව තියෙනවා නම් ඒ වගේම ක්‍රිමරාජ මුඛ ශෝධනේ නේ ඔයාගේ දවසකට දෙපාරක් වඩ පුළුවන් නම් කට හොදන්න මේකෙන් ඔය විදුරු මාස සම්බන්ධව එහෙම ඒක දිය වෙන එක දත් මුල් වලින් ලේ යනවා නම් නේ දත් පණුව කාලා වගේ නම් දත් කැක්කුම තියෙනවා නම් ඔය කියන ඕන මෙහෙකට මේ ප්‍රොඩක්ට් එක හරියනවා ඒ ක්‍රිමරාජ ගැන මතක් කරේ ඒ වගේම රයිනෝ රූෆින් ගැන කිව්වා නේ ඔයාගේ වහලේ ලස්සන කරගන්න ඒ වගේම උෂ්ණත්වය අවුරශ්මියෙන් ඔයාගේ ගේ ඇතුළට දැනෙන ඒ රශ්මි පාලනය කරගන්න හරියටම හරියන ෂීට් එක තමයි මේක. මොකද මේ අලුත්ම තාක්ෂණය දැන් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා දැන් හඳුන්වා දෙන්නේ ඒක. යටින් මැටි ලේයර් එකක් තියෙනවා. උඩින් ජල විකර්ෂක ආලේපනයක් තියෙනවා. ඉතින් මේ දෙක නිසා ෂීට් එකත් පරිස්සම්, ෂීට් එකේ පෙනුම හොඳයි. ඔයාව හරිම කූල් විදිහට තියෙනවා. ඒ කියන්නේ අර සාපේක්ෂව ගත්තම උණුසුම අඩුයි මේ ෂීට් එකේ. දැන් වෙන ෂීට් එකක් එක්ක මේක කම්පයර් කරලා බලනකොට ඔයාට තේරෙනවා. ඉතින් එතකොට මේ මැටි ආලේපනය හරහා තමයි අර උෂ්ණත්වය හරියට බැලන්ස් කරන්නේ. ඒ වගේම තමයි ලස්සන පෙනුමක් තියෙනවා. ගේ ඇතුළේ ඉඳන් බැලුවම ලස්සනයි. හරි ලස්සනයි ෂීට් එක. හරි. එතකොට ආයි අලුතෙන් සිවිලිමක් එහෙම ඕනේද කියලා හිතෙනවා. හරි. ඒ හැම දෙයකටම රයිනෝ රූෆින් අවුරුදු 60කට වැඩි දැන් රයිනෝ කියන නම. ඉතින් රයිනෝ රූෆින් ෂීට් එක මේක ප්‍රීමියර් කියලා මිල්ලන්න ඒජන්ට් ලඟින් ගිහිල්ලා ඉල්ලන්න පුළුවන් කමක් තියෙනවා. හොඳ අර ජල විකර්ෂක ශක්තියක් තියෙන නිසා ඒ ආලේපනය නිසා ෂීට් එකේ වතුර රැඳෙන්නේ නැහැ. වතුර ටික වැඩිච්ච ගමන් වතුර ටික ඉක්මනට එතනින් ඉවත් වෙනවා. ඉතින් ඒ නිසා ෂීට් එකේ පාසි බැඳෙන්නේ නැහැ, දියසෙල බැඳෙන්නේ නැහැ, පාට වෙනස් වෙන්නේ නැහැ, බර වැඩි වෙන්නේ නැහැ. ඔය වගේ ප්‍රශ්න ගොඩකට විසඳුම් තමයි මේ කියන රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක. දැන්ට වහලි ගහලා ඉන්න කෙනෙක් කියලා හිතමු. දැන් වහලි ගහලා ඉවරයි. දැන් කරන්න දෙයක් නැහැ. හැබැයි ඔය ආයි ෂීට් එකක් මාරු කරනවා. ආයි වහලි ගැන හිතනවනම් අලුත් ක්‍රමයට රයිනෝ රූෆින් ප්‍රීමියර් දාන්න.

0: වෙලාව කියද? උදේ 9යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: Green Life Plantation, private limited. I'm going to live a new green life.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: කරගගේ බලනහි නහදම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: ලක්කඩ සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊදවස්වාගත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික බලන්න බෑ නේද? එහෙම නැත්නම් ඔයා දිනලද කියලා කොහොමද දැනගන්නේ? ඊයරේ අහන්න බැරුණා නම් අපේ ලොතරැයි ප්‍රතිඵල දැන් මම කියන්නම් ඔයා දිනලද කියලා. හරි. බලමු මොනවාද ටිකට්ස්. මුලින්ම තියෙන සුබ දවසක් ලොතරැයි. මෙන්න ජයග්‍රහණ අංක ටික මකර ලග්නය සහිත අංක 7, අංක 44, අංක 62. ඒ වගේම ජය ලොතරැයි ගත නම් H අක්ෂරයත් එක්ක අංක 3 H අක්ෂරයත් එක්ක අංක 3, අංක 8, අංක 4, අංක 8. අද සම්පත අංක 4, අංක 4, අංක 1, අංක 4, අංක 4, අංක 7, අංක 1, අංක 4, අංක 4 Q අක්ෂරයේ තියෙන්න ඕනේ. හඳහන ලොතරැයි ගත නම් මීන ලග්නය සහිතව අංක 11, අංක 24, අංක 46, අංක 48. ධන නිදානයේ W අක්ෂරයත් එක්ක අංක 30, අංක 32, අංක 44, අංක 46. මෙගා පව ගත නම් E අක්ෂරයේ එක්ක අංක 25 ප්‍රසාද අංකය. ජයග්‍රහ අංක අංක 4, අංක 22, අංක 46, අංක 66. ගොවිසත ගත නම් C අක්ෂරයත් එක්ක අංක 2, අංක 33, අංක 50 සහ අංක 52. මහජන සම්පත ගත නම් Q අක්ෂරයත් එක්ක අංක 6, අංක 8, අංක 7, අංක 1, අංක 4 සහ අංක 4 ජයග්‍රහී අංක බවට පත් වෙලා තියෙනවා. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික තමයි මම මතක් කරේ. ඉතින් අදත් පුළුවන් නම් ටිකට් ගන්න. පුළුවන් නම් කියන්නේ රුපියල් 40ක් කියන්නේ මාර ගාණක් නේද? බලන්න කෝටිපති ලක්ෂපති සිහිනේ වඩස බෑ කරගන්න පුළුවන්. අරගෙන ටිකට් එක පරිස්සමට තියාගන්න. දිනුම් මැදීම වෙනකන් රාත්‍රි

0: නවේ විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
3: ඉවරයි. TVS Sport

0: නවයයි විනාඩි 42යි වෙලාව. මොංගෝලියාව පැත්තට පොඩ්ඩක් කියා ගිහින් එන්නම්. එක්කන් යන්නම් යන්ද මොංගෝලියාවට. මොකද මොංගෝලියාවට යන්නේ? මොංගෝලියාවේ පිරිමි ළමයින්ට මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ. හරි. ඒ කියන්නේ කාන්තාව 100ක් ඉන්නකොට පිරිමි ළමයි සමහරවිට පිරිමි ළමයි 100ක් ඉන්නකොට කාන්තාව 105ක් ඉන්නවා. ලංකාවේ කියලා තනසන්නේ නැහැ. ලංකාවේ කාන්තාව වැඩි කියනෝනේ. ඉතින් පිරිමි ළමයින්ට මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ. හැබැයි මොංගෝලියාව කියන රට ගැන පොඩ හොයලා බලුවම දැන් මොංගෝලියාව කියලා කියන්නේ ඔය මේ සේදමාවතේ තියෙන ආසියාවයි යුරෝපය යා කරන සේදමාවතේ හම්බෙන රටක්නේ මොංගෝලියාව. නමේ ඉඳලා බලන්න මොංගෝලියාව. රයිට්. මේ හෙංගිස් ගැන හලගෙන හෙංගිස් පාලන කාලේ වගේ ගොඩාක් ඉතිහාසයක් තියෙන රටක්. හැබැයි මේ මම කියන්නාවේ එක නෙමෙයි, මම කියන්නාවේ දැන් ඒගොල්ලන්ගේ රටේ එක්තරා කාලයක සිරිතක් තිබිලා තියෙනවා. නාන් නැහැ, රෙදි හොදන් නැහැ. ඒ කියන්නේ කවුරු හරි ළඟින් ගඳක් දුර්ගන්ධයක් ධාඩිය ගඳක් එනවනේ, ඒක සමාජයේ වැදගත් පුද්ගලෙක් කියන අදහස තමයි ඉඳලා තියෙන්නේ. ඒ මොංගෝලියාවේ සිට පැවතෙන අය දැන්නේ සමහරලාට අපිට අපේ කාර්යාලවල බස්වල නේ අපේ ගවල්වල තියෙනවනේ. නාන් නැති අය එහෙම ඉන්නෝ, නෑදෑ එහෙම ඉන්නේ නේ, අඩු පෙරාගෙන එහෙම ඉන්නවනේ. සතියකට පාරක්වත් නාන් නැහැ, ගොහොදන්නේ සමන් ගන්නෑ, දත් මතින්නේ, කොණ්ඩේ පීරන්නේ. එහෙම ඉන්නේ. ඒ මොංගෝලියානු ආභාෂයද දන්නේ. ඒ කාලේ ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ විශ්වාස කරලා තියෙනවා ජලය, ඔය අපිරිසිදු ජලය, ඒ කියන්නේ ඇඟ හේදිලා හැම බිමට යන වැටෙන ජලය නිසා මේ පරිසරයට, ඒ කියන්නේ පොළොවට යම්කිසි බලපෑමක් ඇති වෙයි කියලා, පොළේ තියෙන භූගත ජලයට බලපෑමක් ඇති වෙයි කියලා, ඒක නිසා තමයි ඒගොල්ලෝ නාන් නැතුව ඉඳලා තියෙන්නේ. ඉතින් බලන්න මේ ඒ කාලේ අය නාන් නැතුව ඉන්න එපා. බෝ හැදෙන ලිඩේ හොයාගන්න බැරි වෙයි. නාන් නැතුව ඉන්නවා කියලා කියන්නේ දවසක් දෙකක් නාන් නැතුණා අපේ ඇඟෙන් එන මෙව්ව එකනේ. රයිට්. ඒ මොංගෝලියාව ගැන කිව්වේ. ලෙඩ රෝග වලට අපි කවදත් බයයි. ඒ නිසා අපි ඒවට විසඳුම් හොයනවා ඉක්මනට. දැන් ඒ නිසා තමයි වාට පොඩ්ඩක් අපි කියන්නේ පොඩ්ඩක් උරහිසේ අමාරුවක් ආවත් ඔය ඉක්මනට කියලා වෛද්‍යවරයෙක් හම්බෙලා චෙක් කරනවා. මොකද දන්නේ කවුරු හරි කියනවා මගේ උරහිස රිදෙනවා කියපුවා වමද එහෙම කියලාත් අහනවා නේ. අවදානමක් ගන්න කැමති නැහැ. මේ දැන් ඔය හાર્ට් ඇටැක් වගේ තැනක නෙමෙයි මම කියන්නේ. සාමාන්‍ය උරහිසේ, එහෙම නැත්නම් බෙල්ලේ, එහෙම නැත්නම් වාගේ වලලු කරේ, තව කොහෙද ඔයෝ මේ කියන්නේ වැලමීට දන හිස වගේ වැ ජොයින්ට්ස් වල පේන් එකක් එනවා නම් මේකට හොඳම විසඳුම තමයි මොකද්ද? ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆැඩ්න නිවසින් තමයි හඳුන්වා දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා මේක ගන්න ඕනම තැනකින්, ෆාමසි වලින්, සුපිරි වෙළඳ සැල් වලින්. මේක විද්‍යානුකූලව තහවුරු කළා ෆැඩ්න පරීක්ෂණ මධ්‍යස්ථානයේ විසින් තහවුරු කළා තියෙනවා මේක හරියටම හරියනවා කියලා. ඉතින් ක්‍රීඩකීන්ට, වෘත්තිකීන්ට, නේද, ශල්‍ය කර්ම වලින් සුවය ලබන අයට වෙන්න පුළුවන්, වයසට ගිහිල්ලා හන්දි පත්‍රෝදාව හැදීන, කියන්නේ වාඩි වෙලා නැකින්නකොට හරි අමාරුයි, නැකිටින්න බෑ, වාඩි වෙන්න බෑ, මෙහෙම පහත් වෙන්න බෑ, අත උස්ස ගන්න බෑ. ඔය වගේ ප්‍රශ්න ඕන මේකට විසඳුම තමයි මේ කියන ඔතෂිල් ඇක්ටිව් ප්ලස්. ඉතින් මතක් කරන්න ඕනේ අමුද්‍රව්‍ය සියක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතිකය සහිත ෆැඩ්නා ඔතෂිල් ගැන තමයි මම මේ මතක් කරේ. ඉතින් කොන්දි වේදනාව, බෙල්ල වේදනාව, දනහිසේ වේදනාව, උරහිස් වේදනාව, වලලු කර වේදනාව, මැණික් අටුව වේදනාව, මේ කියන ඕන මෙහෙකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම තමයි ඔත ෂීල්ඩ් කියලා කියන්නේ. හරි. ඒ වගේම මම ඉක්මනට මතක් කරලා ඉන්නම් සිය ටයර් එක ගැන. ඉතින් ටයර් එකක් කියලා කිව්වම ඔය රෝද දෙක උඩ, රෝද තුන උඩ, රෝද හතර උඩ ජීවිතයක් නේ අරගෙන යන්නේ. ඉතින් ඔකේ පරිස්සම ගැන හිතන්න බෑ, ප්‍රමිතිය ගැන හිතන්න බෑ. හොඳ ටයර් එකක් කියලා කියන්නේ ඔයාගේ ආරක්ෂාව ගැන හිතනකොට එක්තරා විදිහක ප්‍රබල සාධකයක්. එතකොට ඔයාට පුළුවන් තියනවනම් ඔයාගේ වාහනයට දාලා තියෙන ටයර් එක සියට් ග්‍රිප් X5 කියන ටයර් එක දාන්න. වංගුවක් ගන්නකොට, විශේෂයෙන්ම බයික් සහ ස්කූටර්ස් ගැන මම මේ කතා කරන්නේ, වංගුවක් ගන්නකොට කිසිම ප්‍රශ්නයක් නැතුව, වාහනේ පෙරලෙන්නේ නැතුව, ලිස්සල යන්නේ නැතුව, නේද, වලකට වැටුණත් හරියට ආයේ වලෙන් ගොඩ ඇවිල්ලා ස්මූත් ඩ්‍රයිව් එකකට ඕන කරන අවශ්‍ය, ස්ට්‍රේට් ඩ්‍රයිව් එකකට ඕන කරන අවශ්‍ය කරන සියලුම තාක්ෂණික කාරණා එකතු කරලා තමයි මේ ටයර් එක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ට්‍රෙඩින් පැටර්න් එක ගැන කියන්න ඕනේ. හොඳට ග්‍රිප් වෙන, කියන්නේ හොඳට පොළවට අල්ලලා, සමහර ටයර් දින පොළව උඩින් නිකන් යනවා, පාවෙනවා වගේ. ඊට පස්සේ වංගුවක් එහෙම ගන්නකොට තාප්ප කඩාගෙන, වැටවල් කඩාගෙන ගිහිල්ලා, කොඳු කඩාගෙන, අතපය කඩාගෙන, සමහරකට ජීවිතෙන් පවා හන්දි මේ වන්දි ගවන්න වෙනවා. ඒ නිසා හන්දියකදී වුණත්, බෙන්ඩෙහිකදී වුණත් ඔයාලා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා හරියට බ්‍රේක් කළා, බ්‍රේක් අහන නේද, නියමිත ප්‍රමිතියට හදපු සියට ටයර් ගැන මම මේ කිව්වේ. X5 කියන එක. එහෙම නැත්නම් Zoom X5 කියලා ටයර් එකකුත් තියෙනවා. ඔයාලට කැමති විදිහට ඒ සයිසස් වලින් ගන්න පුළුවන් කමක් තියෙනවා. RDB බැංකුව ගැන කියන්න ඕනේ නේද? මොකද ඔයාට ඔයා දාන ෆික්ස් ඩිපොසිට් එකට ඕන කරන නේ. ඒ කියන්නේ හරි රේට් එක, හරි පොලිය. ඉස්සර නම් 13 15 මතක ඇතිනේ ජේෂ්ඨ පුරවැසි කියලා එහෙම තිබුණානේ සමහර බැංකුවල 15ක් විතර දෙනවා. ඉතින් පුතාල දුවලා ඒගොල්ලන්ගේ අතේ තියෙන සල්ලිත් ගිහලා අම්මා නමට account එකක් open කරලා දැම්මා. හරි, දැන් එහෙම ඕනේ නැහැ අතරම. මෙතන දැන් RDB එක කියලා කියන්නේ හොඳ rate එකක් දෙන තැනක්. ඔය FD එකක් එහෙම දානවා නම් ඔන්න RDB එකට එන්න, branches තියෙනවා ලංකාව වටේම, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඔයාගේ වැඩ ටික පහසුවෙන් කරගන්න පුළුවන්, හොඳ සර්විස් එකක් දෙනවා. මොකද හොඳ ටීම් එකක් ඉන්නවා. හැම වෙලේම RDB එක කියලා කියන්නේ හොඳ සුහදශීලී ගනුදෙනුකාර බවතුන්ට ඒ අවශ්‍ය කරන පරිසරය හදලා දෙන තැනක්. ඒ නිසා තමයි RDB එක ගැන මම මේ තරම් විශ්වාසයෙන් කතා කරේ. 9:48 වෙලා.
1: දශකහතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්. ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රෝතයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න 01177979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
5: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
4: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
5: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් ග්‍රිප් සහ සුමිට් ෆයිල් සියට් දර ඕඩි ෂුවර්ස් FM 93.5 FM 93.7 Lakhana

උදේ 9 විනාඩි 54යි. 10 වෙනිදා විනාඩි 6යි තියෙන්නේ. එනං ආයි හිට උදේ නෑ වැඩට එන්න තියෙන්නේ නේද? මගේ ඔළුව මට එහෙම කියනවා. මගේ මොලේ මට මගේ හදවත කියනවා හැ ආයි හිට උදේට එන්න තියෙන්නේ පුතා දැන් යන්න. දැන් ඇත්ති මේ පැය 3ක්. රයිට් එහෙනම් ගින් යන යන කලි මතක් කරනවා. හැලත නිෂ්පාදන විජේ නිෂ්පාදන ඩෝමා මාක්ස් පින් හෝල්ඩින්ග්ස්. ඒ වගේම ෆර්නාවත ශීල් ඇක්ටිව් ප්ලස් RDB බැංකුව Rhino Roofing Premier Seat X Tire එක ක්‍රේමරාජ නිෂ්පාදන තව මොන හරි මට මගේ මං හිතන ඔක්කොම ඒවා කිව්වා කියලා. රයිට් මහජන සම්පත ඒ කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයනේ මේ ඔක්කොම මාත් එක්ක මේ පැය 3 ඔයත් එක්ක ඉන්න සපෝට් කරා. තව මොන හරි මතක් නැති වුණාද කියලා මම මතක් කරන්නේ නෑ ඔක්කොම කිව්වා. එනං පරිස්සමට ඉන්න. හෙට උදේ 7ට අපි ආයේ හම්බෙමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කෙටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5
0: දශක
7: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: ලකාණ්ඩ රේඩියෝ ITN
9: වෙලාව උදේ 10යි
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
11: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: සහයෝගීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: මධ්‍යම ජාවාරමේ උපයාගත් මුදලින් මිලදීගෙන ඇතැයි සැලකෙන දේපළ කිහිපයක් ක්‍රියාවිධිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය පියවරගෙන තිබෙනවා. උස්වැටිකේ යෝ ප්‍රදේශයේ කාන්තාවක් මධ්‍යම ජාවාරමේ උපයාගෙන ඇති බවට පොලීසියට පැමිණිලක් ලැබුණා. ඒ අනුව සිදු කළ විමර්ශනවලදී හෙළිවූයේ පර්චස් 20ක ඉඩමක රුපියල් කෝටි 5ක දෙමහල් නිවසක් ඇතුළු ඉදිකිරීම් කිහිපයක් සිදු කර ඇති බවයි. වත්තල ප්‍රදේශයේද පර්චස් 9 හමාරක ඉදමක රුපියල් ලක්ෂ 70ක වියදමින් නිවසක් සහ කඩකාමරයක් ඉදිකර ඇති බවත් පොලිසිය සඳහන් කළා. ඒ අනුව අදාළ දේපළ දින 7කට තහනම් කර තිබෙනවා.
2: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
3: බහරීනයේ සහ කුවේටයේ ගුවන් අනතුරු ඇඟවීමේ නාද නිකුත් කර තිබෙනවා. මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර අවධානමක් මතුවීමයි ඊට හේතුව. අමරිකාවෙන් ඉරානයට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැද ප්‍රදිග අමරිකා මධ්‍යස්ථාන ඉලක්ක කරන බව ඔවුන් සඳහන් කර තිබෙනවා. කටාර බලධාරීන්ද ආරක්ෂක තර්ජනයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කළා. ඔවුන් ජනතාවට දැනුම් දුන්නේ නිවාසවල සහ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසයි. ලක්න මීළඟ පවිත්‍ර ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව රිදම් වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මේක අපව
2: Good morning. උදේ 10:04.

good morning. අද ලස්සන දවසක් නේ. උදේ 10 විනාඩි 8 වෙලාව ඔයා හાર્ට් බීට් අහගෙන ඉන්න. ඔයාට පුළුවන් මට කතා කරන්න ලස්සන සින්දුවක් ඉල්ලගන්න වැඩ ටික පටන් ගන්න කරි. ලස්සන සින්දුවකින් වැඩ ටික පටන් ගත්තොත් දවසම සුබයි. මන් තමයි ආට එහෙම කියන්නේ. FM 93.5 93.7 ඔයාට මාව අහගෙන ඉන්න ගමන් ලස්සන සින්දුවක් අහන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට කෝල් කරන්න පුළුවන්. ඔයා කැමතිම අයව එකතු කරගන්නත් පුළුවන්. 0703935937 මැසේජ් එකක් තියන්න. හාද? ක්විස් එකට ගියාද හරිම වෙලාවට පරක්කු වෙන්නේ නැතුව එහෙම? ගෙදර එහෙම ඉන්න කෙනෙක් නම් මේ වෙලාව

ඒ ඔයා රෙවෙයිනෙ. කවදාරි කෙනෙක් එක්ක ඔයා කම්පයා කරන්න යන්න එපානේ, සංසන්දනය කරන්න යන්න එපා. මට අරයා වගේ වෙන්න බැරි වුණානේ, මට මෙයා වගේ වෙන්න බැරි වුණානේ කියලා නේද? ඔයා හරියට පිහිටුඩක් නම්, ඔයා පිහිටුඩක් වෙන්නනේ. ඉදි කට්ටක් නම් ඔයා ඉදි කට්ටක් වෙන්න. ඔයාට බෑ කවදාවත් ඉදි කට්ටක් පිහිටුඩක් වෙන්න, පිහිටුඩක් ඉදි කට්ටක් වෙන්න. දෙන්නෙක්ට තියෙන දක්ෂතා දෙකක්නේ. ඉතින් ඔයාගේ ග්‍රවුන්ඩ් එකේ ඔයා හරියට ප්ලේ කරන්න. ඔයාට ඔහාට කවුරුත්ම වෙන්න යන්න ඕන වෙන්නේ නෑ නේද? ඉතින් ඔයා ඔයාව තේරුම් ගන්න, ලස්සනට ජීවත් වෙන්න, ලස්සනට වැඩ ටික කරන්න. උදේ 10යි විනාඩි 10යි මාව හගෙන ඉන්න. උදේ 10යි ඉඳලා දවල් 1 වෙනකන් මම යෂ්.

0: lost kiyala memory lost call the doctor yaru sonnadu
1: මම කිරිත බොන්නේ අය සීනි වෙලනේ මුකුත් අතපය වැඩ කරන්නේ අය මට
0: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
2: hina levi sindu ahanna fm 93.5 fm 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
3: Evening Drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න

0: රටට වගකියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

0: උදේ 10යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හඬ.

දාය විනාඩි 30ක් වෙනකොට මං ඉක්මනට ආව මේ පැත්තට ආව බලන්න. මාව බලන්න ගොඩක් අය ආවා. ගොඩක් අය කෝල් කරලා බැලුවා මම හොඳින් ඉන්නවද කියලා. ඔව් ඔව් අනේ මල් හොඳින් ඉන්නවා. තේරුන්නේ නැද්ද මං කතා කරද්දි? ඔයාව එකතු කරගන්න ඕනි. මේ දවස්වල දැන් ගොඩක් අය ඉතින් වැඩ කරනවානේ. වැඩ කරද්දිම පොඩ්ඩක් සමහර වෙලාවට එම් හිත රිදෙනවා නේද? අර අල්ලගෙන ඉන්න කියලා කිව්වද? හිත අල්ලගෙන ඉන්න ඔයාට විතරනේ පුළුවන් වෙන්නේ. කවුරු කොහොම කිව්වත් මොන දේ සිද්ධ වුණත් ඔයා තමයි තනියම හිත අල්ලගෙන ඉන්න ඕනි. ඒ අමාරු කාලේ ටික පහු කරාට පස්සේ ඔයාට ගාණක් නැහනේ. ඔයාට ෂේප් එකේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. අමාරු කාලේ කොහොම හරි හිත අල්ලගෙන ඉන්න. එහෙම තමයි මං කියන්නේ. මේ වෙලාවේ කවුද හાર્ට් බීට් අහගෙන ඉන්නේ? ඉක්මනට එනවද හાર્ට් බීට් එකේ චැට් එක පැත්තට? ගුඩ් මෝර්නින් ඔයාට. සුබ දවසක් යාෂ්. ඔයාට ලක්කන අහගෙන ඉන්න අහගෙන වැඩ කරන ගමන් මම ඉන්නේ. චින්තක කොරියාව වල ඉඳලා තමයි මට මැසේජ් එකක් දාලා තියෙන චින්තක. ඔයාට වැඩ කරන ගමන් අහන්න මම ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නවා මේ වෙලාවේ. හෙලෝ යාෂ්. හෙලෝ කොහමද? සුබ දවසක් ඔයාට. අපි ආගේ හાર્ට් බීට් වැඩසටහන අහගෙන ඉන්නෝ කියලා තමයි තියෙන්නේ. බොහොම හොඳයි. බහරෙන් වලින් චන්දනකේ හන්නදී වගේම ජපද් වලින් දිල්සි තන්ගලින් චන්සිකේ හන්නදී වගේම ජෝන් පුතා එක්කම ආදරණීය බිරිඳව එකතු කරගන්න කියනවා. ෂයම්ම ආදරණීය ලක්කන ආදරී කියලා තියෙනවා. එහෙම තමයි ආදරෙන් ඉන්න ඕනේ. ඔයා ඉතින් ආදරේ බෙදා ගන්නනේ මේ පැත්තට ආවේ නේද? චූටි වෙලාවක් වෙන් කරලා ඉතින් ඔයාගේ වටින වෙලාවෙන් මේ පැත්තට ආවට ගොඩක් ස්තුතියි. සුබ උදෑසනක් වේවා මත් හાર્ට් බීට් අහනවා අපේ අම්මගේ අද උපන්දිනය. ඔයාගේ අම්මට නිදික් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වෙන්න ඕනේ. දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. හාද එයාට සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරනවා ලක්කණ්ඩාන හැමෝමත් එක්කම. සුජීව මధుරංග යටියන්තර ඉඳලා තමයි මට මේ විදිහට මැසේජ් එකක් තියලා තියෙන්නේ. පෝර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් එකතු කරගන්නම්. සේමාලිකා කතරගමින් කතා කරලා ආද උදෙන්න කතරගම යනවා නම් අතරමං නොවි යන්න සේපාලිකාගෙන් අහගන්න. හාද ලස්සන සින්දුවක් අපි අහලෙමුද ඉක්මනට? උදේ 10යි විනාඩි 33යි වෙලාව. ලස්සන සින්දුව අහනවා නම් හાર્ට් බීට් අහගෙන ඉන්න ඕනේනේ. මේ සින්දුව මගෙන් ඔයාට.

0: රාත්‍රියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහස සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011767979
3: ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
4: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
4: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
3: නොවිනස් වන රසවත්ම රසය
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: ටෙක්කියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
7: ජූලි 9 වැලිමඩ ජාතික පාසලේදී
8: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
9: පූර්ණ මාධ්‍ය නිලධර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්කියා සුරකිමු මගතොට
10: 10:46 දැන් වෙලාව
11: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
12: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
13: ඉවරයි
14: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
15: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ
16: Heartbeat

ඔයාටත් ලියුමක් එහෙම ඇවිල්ල දීනවද මේ ජීවිත කාලෙට? නැත්නම් මම ඔයාට ලියුමක් එවන්නද? හඩ් බීට් එකෙන් ඔයාට ඔයාගේ නමින්ම? දැන් චරන්ස් විජේවර්ධනටත් ඒ වගේ තමයි. එයා ගෙදරින් පඩක් ඈත් වෙලා ඉන්නකොට ගෙදර අය එවනවන ලියුමක් කොහෙද ඉන්නේ මොකද කරන්නේ කියලා බලන්න වගේ. ඒ වගේ එවපු ලියුමක් ගැන තමයි එයා ඒ සින්දුවෙන් කියන්නේ. ඒ සින්දුව මැද්දේ පොන්චි අර ස්පේස් එකක් තිබ්බනේ ටිකක් විතර පොඩි වෙලාවක්. ඒ ඇයිද? ඒක ඒ කියවන වෙලාව තමයි තප්පර ගාන. ඒක ඔයාටත් දැනෙන්න තමයි එතරම් පොන්චි ස්පේස් එකක් දීලා දෙන්නේ පොන්චි වෙලාවක්. ඔයාටත් හිතෙනවනේ මේකේ මොනවා ලියලා ඇතිද කියලා. අර ලියුමක් ඕනනම් මට කියන්නකෝ, මං එවන්නම්. ඒ වගේ ලස්සන ලියුමක්, මතක තියෙන ලියුමක් තියෙනවද ඔයාට? කවුරු හරි දීපු කියන්න බලන්න. ලියුමකින් හරි ඔයාගේ මේ වෙලාවේ කවුරු හරි ඔයා ගැන අහනෝ නම් බලනෝ නම් කැමතිනේ. ඉතින් මේ වෙලාව වැඩ කළ චුට්ටක් විතර මහන්සිද ඔයාට? ගෙදර ඉන්න ගමන් වෙන්න පුළුවන්, ඔෆිස් එකේ වෙන්න පුළුවන්. එහෙනම් ඔයා පැල්වත්ත කිරවි ඉදරුවක් අරගෙන රස බලන්න, රිෆ්‍රෙෂ් වෙන්න, රසට ඔයාට පුළුවන් ඩ්‍රින්කින් යෝගට් එකක් බොන්න. අර කිරි බොන්න දැන් කිරි එකක් හදාගන්න වෙලාවක් නැත්නම් ඔයාට පුළුවන් අඳ කූල් එකක් තියෙන අර ඩ්‍රින්කින් යෝගට් එකක් අරගෙන රස බලන්න, රිෆ්‍රෙෂ් වෙන්න. ඒවා ගන්නව නම් පැල්වත් යන නමින්ම ගන්න අමතක කරන්න එපා, හරිද? ඒ වගේ තමයි ඔයාගේ ජීවිතයේ හීනයක් තියෙනව නම් හීනයක් හැබෑ කරගන්න, පුංචි පේවරක් තියන්න ඔයා ලෑස්තු වෙලා ඉන්නව නම් ඔයාට කරන්න තියෙන්නේ NLB මෙගා පවල් උතුරයි පද මිලදී ගන්න පුංචි රුපියල් 40ක් දීලා. ඔයාගේ ජීවිතයේ හීන ඒ විදිහටම හැබෑ කරන්න NLB සෞදානම් වෙලා ඉන්න ඔයාගේ මුදල් හීනය වගේම ඔයාට වාහනයක් ගන්න හීනයක් තිබ්බනම් මේ හැමදේම පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ හීනය හැබෑ කරගන්න පුළුවන්. මතක් කරන ගමන් අපි යමු ද හાર્ට් බීට් එක පැත්තට. ගුඩ් මෝර්නින්, අපිට ලස්සන සින්දුවක් දෙන්න ඊජී අනුර පුස්සල්ලාවෙන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. නූරින් සංජීව කෝල් කර. ඔන්න මගේ නමත් අහගත්ත, කෝල් කළම අහගෙන දැන් එයා මම ඉතින් පාඩම් කරගත්ත නම. මට ඇහුණා කෝල් එක තියන්න කලින්. ඔයාවත් එකතු කරගෙන දැන් හරි මාදරි ලස්සන සින්දුවකට තමරා කුමාරි ඔයාවත් එකතු කර ගන්න ඕනේ. එරත් රත්නපුරේ එරත්තනින් තමයි කතා කරේ. වෙනද වගේම හරි මාදරි ලස්සන කටහඬක් තියෙන අර ආදරණීය කටහඬක් තියෙන කෙනෙක් තමයි තමරා කුමාරි කියන්නේ. ඔයාවත් එකතු කර ගන්නම් මේ වෙලාවේ. දැන් මේ දවස්වල විශ්‍රාම සෝවේන් ඉන්න අයත් ඉන්නවනේ නේ. ගෙදරට වෙලා රේඩියෝ එක දාගෙන පොඩ්ඩක් අහගෙන ඉන්න ගම සිසිර ගන්නම් කර. ඔයාව එකතු කරගන්නම්. ඒ වගේම එයාගේ වයිෆ් දැන් රිටයර් වෙලා ඉන්නේ, ගුරුවරියක්, ආදරණීය ළමයින්ගේ හදල හොඳට ගන්නපු ගුරුවරියක් විදිහට හිටපු කෙනෙක්. දැන් එයා විශ්‍රාම සෝවේන් ඉන්නවා මේ වෙලාවේ. එයාගේ ආදරණීය වයිෆ් වත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම එයාගේ පුතා මේක ඉන්නේ කියලා කිව්වා. පුතා කවිෂ එයාවත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ඔයාටත් පුළුවන් මේ විදිහට ඔයා කැමතිම කෙනෙක් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. දැනට ලෑස්ති කරගෙන මං හින්දි සින්දුවක් ඒක අහලා අපි ලස්සන තව සින්දුවක් අහන්නත් දෙමු නේද? ඔයාට පුළුවන් ඔයා කැමතිම සින්දු අහන්න මාවත් එක්කම ඔයාගේ ආදරණීය අයව එකතු කර ගන්න. උදේ 10:48යි දැන් වෙලාව.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB-ෙන්.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකඩීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

10 විනාඩි 54 වෙලාව මෙගමඟට මතක් කරන්න ඕනේ හાર્ට් බීට් අහගෙන ඉන්න ගමන් ඔයාට. දැන් මේ වෙලාවේ පොඩ්ඩක් ඉතින් රිෆ්‍රෙෂ් වෙන පොඩි යෝගට් එකක් එහෙම අරගෙන බලන්නනේ. යෝගට් එකක් ගන්නව නම් ඉතින් පැල්වත් යාන නමින්ම ගන්න අමතක කරන්න එපා. මොකද දැන් ආහාර ජීර්ණය පහසු කරන්න ඔයාගේ කැම කනකොට ඒ වගේම ඔයාගේ සම පහ නිරෝගී කරන්න, ඒ වගේම තමයි ඔයාගේ බර පාලනය කරන්න මේ හැම දෙයකටම යෝගට් එකකින් උදව් වෙනවා. ඉතින් ඔයාගේ හොඳ නිරෝගී ජීවිතයක් ගත කරන්න රස යෝගට් එකක් ගන්න. රස යෝගට් එකක් නම් ගුණ යෝගට් එකක් නම් පැල්වත්ත තමයි.

0: වෙළන්තරුර 11යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශී ප්‍රවෘත්ති.
3: ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 65,034 දක්වා වැඩි වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා ප්‍රකාශ කළා. පසුගිය පැය 24 තුළ රෝගීන් 1300 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මරණ 42ක් වාර්තා වී ඇති බවයි කපිල කණ්ණංගර මහතා පවසන්නේ. ප්‍රධාන පිළේ රෝහල් පද්ධතිය තුළද රෝගීන් විශාල පිරිසක් සිටින බව ඔහු පෙන්වා දුන්නා. ඉරානයේ ආරක්ෂක ඉලක්ක 90කට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකා ආරක්ෂකංශ ප්‍රකාශ කළා. වෙළෙඳ නිරීක්ෂණ සම්පත් මධ්‍යස්ථාන සහ මිසයිල මෙන්ම ඩ්‍රෝන ස්ථානගත කර ඇති ඒකකද ඔවුන්ගේ ඉලක්කයේ වී තිබෙනවා. ඒ අනුව දැඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි ඉරාන ආරක්ෂකංශ පෙන්වා දුන්නේ. ඉරානයෙන් එල්ල වූ ප්‍රහාරවල ප්‍රතිචාර ලෙස මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා. ලක්නේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ 10:12 බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: එකලහය විනාඩි 6 යේ කියන්නේ ඔයාගේ මගේ අලුත් පැයක් තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. තම මේ පැත්තට ආවේ නැද්දම් FM 93.5 93.7 ඔයාට මම අහන්න පුළුවන් දවල් එක වෙනකන් ඉක්මනට එන්න මේ පැත්තට 0703 93.5 93.7 0703 93.5 93.7 ඉක්මනට මැසේජ් එකකුත් තියන්න. මේ විදිහට මැසේජ් තියපු අය මතක් කරන්න ඕනේ හાર્ට්බීට් එක පැත්තට ආපු අයවත්. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ අද දවසේ ටීකියා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉතින් අද ක්‍රියාත්මක වෙන්නේ වැලිමඩ ප්‍රදේ වැලිමඩ පාසල කේන්ද්‍ර කරගනිමින්. ඉතින් මේ පිළිබඳව සජීවී තොරතුරු දැනගන්න මේ වෙලාවේ ගිහාන් ගීත් ඉෂේරව සම්බන්ධ කරගෙන ඉන්නවා අපි. ගිහාන්,
2: අයිබෝන් සුබදාසනක් යෂෝරා.
1: සුබදාසනක්.
2: අපි අද අශෝර කියපු විදිහට අපි අත් දවසේදී ඇවිල්ලා ඉන්නේ වැලිමඩ ප්‍රදේශයට. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ අධ්‍යාපන කලාපයේ වගේම වැලිමඩ අධ්‍යාපන කොට්ටාසයට අයත් වැලිමඩ මධ්‍ය විද්‍යාලයේ තමයි අපි අත් දවසේදී සත්කාරක පාසල විදිහට තෝරාගෙන තියෙන්නේ. ඉතින් යෂෝර, අත් දවසේදී මේ පාසලේ දුවා දරුවන් ඉතාමත් උනන්දු වෙන්න තුයි අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වුණේ. බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වුණු පාසල් අතරින් ජතරපස් දැන් අපි දවසේදී බදුල්ල දිස්ත්‍රික්කයට ගියා. දැන් අත් දවසේදී තාම වැඩිම සුසුම් පිරිසක් සහභාගී වන වැඩසටහන විදිහට අපිට මේ වැඩසටහන හඳුන්වන්න පුළුවන්. ඉතින් හදවතේදීත් මේ පැමිණි සියලුම දුවදරුවන්ට මාර්ග අනතුරු සම්බන්ධයෙන්, ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන්, ඒ වගේම තමයි යතුරු පැදියක ගමන් ගන්නවා නම් ආරක්ෂිතව ගමන් කරන්නේ කොහොමද මේ කියන කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන ලැබුවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානයේ මගින් සංවිධානය කර තිබුණා මාර්ග අනතුරු සංදර්ශනයේ. එහිදී යෂෝරා, මේ මාර්ග අනතුරු සිදුවන ආකාරය සජීවීව ඒ අත්දැකීම ලබා දීම සඳහා නිලධාරීන් පුහුණුවීම් කටයුතු සිදු කරලා මේ රථවාහන අනතුරු සිදු කරලා පෙන්වනවා. පළමුව වැරදි ආකාරයටත් ඉන්නතුරුව ඒවා නිවැරදි ක්‍රමයට කරන ආකාරය පිළිබඳවත් මේ දුවදරුවන් දැනුවත් කිරීමට අද දවසේදී ශ්‍රී ලංකා පොලිසිය අපිත් එක්ක එකතු වෙලා කටයුතු කළා. එදින මේ වැඩසටහන දැන් ක්‍රියාත්මක වන අතරතුර මාත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා රථවාහන මූලස්ථානයේ මේ සංදර්ශන කණ්ඩායමේ බාර පැමිණි අපිත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර කුමාර මහතා අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා. අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් අපි ඌව පළාතේ දැන් පාසල් තුනක් මේ වෙන විට අපි කරා. ඒ වගේ මේ වැඩසටහන් මාලාවේ වැඩසටහන් 16ක් දෙවන අධීරයේදී අපි අතිසාර්ථකව කරලා තියෙනවා. පොඩි අදහසක් ඇති ඔබතුමාට මේ පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු.
3: සුබ උදෑසනක්. මම රතවාන මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර කුමාර. අපි කණ්ඩායමක් විදිහට

0: අපි කරපු වැඩසටහන් වලින් වැඩිම පිරිසක් 3000කට ආසන්න පිරිසක් සහභාගී වූ වැඩසටහන තමයි අපි සාර්ථක අන්දමින් අද අපි මේ කරගෙන යනු ලබන්නේ. මෙහිදී අප සංදර්ශන කණ්ඩායම් විසින් මේ දුවා දරුවන්ට සජීවීව අනතුරක් සිදුවෙන ආකාරය, අනතුරක් වළක්වා ගන්න ආකාරය අපි සංදර්ශන කණ්ඩායම් මගින් සජීවීව අපි පෙන්වලා දෙනවා. එයි වැරදි ආකාරය අපි මුලින්ම පෙන්වලා දෙනවා. ඊට පසුව නිවැරදිව කරන ආකාරය දරුවන්ගේ හිතට කාවදින අයුරින් සංදර්ශනාත්මකව අපි සිදු කරන ඒ එක්කම අපි 19.90 සුවසැරියක් සම්බන්ධ කරගෙන අනතුරක් සිදුනාම ප්‍රථම ආධාර සිදු කරන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරනවා. අතිසාර්ථක අන්දමින් අපි 10 වෙනි වැඩසටහන කරගෙන ගියා. තවදුරටත් අපි මේ ස්කෝරේ රැඳී සිටිනවා. මේ පාසල දුවා දරුවන් දැනුවත් කිරීම සඳහා මේ පාසල අමතරව තවත් මේ ප්‍රදේශයේ පාසල් 10ක් සහභාගී වුණා මේ වැඩසටහන සඳහා. අපි ඉදිරියට මේ වැඩසටහන සාර්ථක කරගෙන යන්න කටයුතු කරනවා. රතවන මූලස්ථානයේ අධ්‍යක්ෂතුමා, අපේ රතවාන මාර්ග ආරක්ෂාව නියෝජ්‍ය පොලිස්පතිතුමා, ඒ වගේම රතවාහන ජෙස් නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන් අපිව නිරන්තරයෙන් දැනුවත් කර උපදෙස් ලබා දෙනවා. ඒ අනුව අපි ක්‍රියාත්මක කරනවා. අපිට අවශ්‍ය වෙලා තියෙන මේ රටේ ඉන්න දුවා දරුවන් අනතුරකින් තොරව ඔහුගේ ජීවිත ආරක්ෂා කරගන්න ආකාරය පැහැදිලිව ඔවුන්ට කියා දීමයි. ඒ තුළින් රටේ මේ වන විට සිදුවන අනතුරු වළක්වා ගන්න අපි උත්සාහ කරනවා. මේ සාර්ථක ඉදිරිව කටයුතු සාර්ථක ගන්න අවස්ථාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිවාඩු වෙනවා.
1: ඔබතුමන්ට ඉතින් මේ විදිහට මේ දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජගත කිරීම තමයි අපේ අරමුණ වෙලා තිබෙන්නේ. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපන අමාත්‍යාංශය මේ දුවදරුවන් අපිට සම්බන්ධීකරණය කරමින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපිත් එක්කතු වෙලා හිටියා. ඉතින් අද දවසේදී 16 වන වැඩසටහනයි මේ ටේකේ අසුරකිම මගතුර වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 16 වන වැඩසටහනයි. මේ විදිහට අපි සාර්ථකව ක්‍රියාත්මක කරන්නේ වැලිබඩ මධ්‍ය විද්‍යාලය කේන්ද්‍ර කරගෙනමින් අපි තමත් අවස්ථාවක සූදානම් ලක්හඬ ඔස්සේ තොරතුරු ගෙනෙන්න. මෙහෙන් මේ ස්තුතියි අශෝරා අපිව සම්බන්ධ කරගත්තට.
2: ස්තුතියි ගිහන් අපිට සජීවී තොරතුරු මේ වෙලාවේ ලබා දුන්නාට. ඉතින් පාසල් දුවා දරුවන් කේන්ද්‍ර කරගෙන මේ තරම්ම අපි ඔබව දැනුවත් කරන්න ටේකියා වැඩසටහන කරහා මාර්ග අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කරන්න හේතුව තමයි දැන් ඔවුන් පිළිබඳව මේ පිළිබඳ දැනුමක් ඇති කරන්න, පාරේ යනකොට ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න, මේ පිළිබඳව ප්‍රායෝගිකව දැනුම ලබා දීම තමයි ටේකියා වැඩසටහන මේ දවස්වල ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඔබේ නගරයටත් පාසලටත් මේ ටේකියා වැඩසටහන අරගෙන එන්න පුළුවන්. ඒකෙන මතක් කරන ගම වෙලාව මතක් කරන්න ඕනේ උදේ 11:00 වෙනදි 12:00 වෙලාව.

ශ්‍රී ලාංකේය සංගීත මඩලේ හැඟුම්බර සදාතනික හඬ පෞෂය ඒ ජෝතිපාල.

ගීත සංස්කෘති ජනකිරුල හදවත රත්තරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඩ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා රාත්‍රී

0: ලකන්ඩ රඩියෝ ITN මහවැස්සත්තෙක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගං වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වෙස්ට මෝට පම්ප අමතන්න 0.77, 0.77, 0.77 තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.

0: රටට වග කියන රේඩියෝ.
1: දශකගතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා, දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පලක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.
3: හැමෝම එකම රේසිකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
4: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් දරෝඩිස් යුවර්ස්.

0: ප්‍රනීෂා ත්‍යාගරාජා එක්ක
1: මියුසික් ගරාජ්
2: ආව ආව මංගවට පාය සම්රිසුදවල කුලින් තනද හවා
1: ඉනිදා උදේ 10ට
3: මියුසික් ගරාජ් with Ravi
4: Lakhanda Radio ITN
5: Heartbeat.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Ekol hai vinari te hai.
2: Vilab obavita kina aave. අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්

වෙලාව බලල එහෙම ඉක්මනට මම මේ පැත්තට ආවා ඔයාව බලන්න. ඔයා ඉන්නවද කියලා බලන්න. එනවද යන්න මාත් එක්ක රෝමයේ පැත්තට? යමුද? ඔයා කැමතිද දැන් රෝමයේ පැත්තේ දැන් තියෙනවනේ ලස්සන තැනක්. ගිහිපු අයත් ඇති සමහරක් විතර ෆොටෝස් වලින් දැකපු අයත් ඇතිරි නේද? දැන් අපි නම් කැමතිනේ ගිහින් ඇහෙන් බලලා එන්න නේද? දැන් ඉතාලියේ රෝම නගරේ දැන් තියෙනවා, දැන් වටිකානු නගරේ තියෙනවා සිස්ටයින් දේවස්ථානේ. අහලා ඇති නේද? සිස්ටයින් දේව මැදුරේ අර ලස්සනට චිත්‍ර ඇඳලා තිනි සිවිලිමේ අවුරුදු ගානක් මහන්සි වෙලා මයිකල් ආන්ජිලෝ තමයි මේ විදිහට අවුරුදු ගානක මහන්සිය ප්‍රතිපාලයක් විදිහට ඒ සිස්ටයින් දේවස්ථානේ ඒ ලස්සන චිත්‍ර එකතුව කරේ. දැන් කොහොම හරි දැන් අවුරුදු ගානක් එකම විදිහට සිවිලිම දැන් සිවිලේසියෙන් අර බිත්තියක වගේ නෙමෙයි මේක චිත්‍ර අඳින්නේ, අර පහලේ සිවිලිමේ තමයි අඳින්නේ. එතකොට බෙල්ල උඩ බලාගෙන අපිට ඉඳ වෙන ඒ වගේම අතත් ඒ වගේම තමයි. මේවත් එක්ක දැන් කොහොම හරි අවසාන ගාලේ වෙනකොට මයිකල් ආන්ජිලෝට දැන් චිත්‍ර අඳින්න බැරි වෙන තත්ත්වයකට දැන් මෙයාගේ අත් දෙක බෙල්ල වේදනාවක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා දැන් ඒ සන්ධි වේදනාවක් එක්ක එයා පහු කාලේ හොඳටම පීඩා වින්දා. එයාගේ අත් දෙක දන හිස් දැන් එයාට කියනවා හරියට රහසින් මුමුණනවා වගේ කියලා. ඒ තරම්ම වේදනාවක් මයිකල් ආන්ජිලෝට පස්සේ කාලේ දැනෙනවා. දැන් වෙහෙසරපත් වෙලා ඉන්න නිසා මිලියන ගානක ජනතාවගේ ඒ කැමැත්තත් එක්ක දෛනික වැඩ කටයුතු යට කරගන්න බැරි වෙනවා. ඉතින් එයා තනියම සටන් කරාප අන්තිම කාලේ ඒ සන්ධි වේදනාවත් එක්ක. සන්ධි වේදනාව ඉතින් මයිකල් ආන්ජිලෝට විතරක් නෙවෙයිනේ, ඔයාටත් තියෙන්න පුළුවන්. අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා දැනටමත් සන්ධි වේදනාව නිසා පීඩා විඳින කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ බෙල්ලේ, කොන්දේ, දනහිස, උරහිස, එහෙම නැත්නම් වලලු කර වෙන්නත් පුළුවන්. මේ ආශ්‍රිතවට සන්ධි වේදනාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ගුරුවරියක්, එහෙම නැත්නම් ක්‍රීඩකයෙක්, ශල්‍ය කර්මකින් පස්සේ සෝය විඳින කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දෛනිකව දුවන කෙනෙක්, මේ ඕනම කෙනෙක්ට සන්ධි වේදනාවක් කියන දේ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් අර ගම්මන්ට මහන කෙනෙක් නම් ඒ වගේ කකුලට සෑහෙන මහන්සි වෙනවනේ. දැන් අර මැෂින් එක පාගන්න ඕනේ. මේ දේවල් එක ඔයාට සන්ධි වේදනාව හවසට ගෙදර ගියාම ඇති වෙන්න පුළුවන්නේ. ඉතින් මේ වේදනාවෙන් ඔයාට පීඩා විඳින්න ඕනේ නැහැ. ඒකට හොඳම විසඳුමක් තමයි ඔයා අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාට ගන්න තියෙන හොඳම දේ තමයි ඕත් ශීල ඇක්ටිව් ප්ලස් එක. ඔයා අරගෙන බලන්න, පාවිච්චි කරලා බලන්න. ඔයාගේ සන්ධි වේදනාවට හොඳම විසඳුමක් අරගෙන ඇවිල්ලා තියෙනවා ෆැඩ්නාව වෙති. මිල රුපියල් 1920ක් විතරයි වෙන්නේ. ඔයාට ළඟම තියෙන ෆාමසියකින් එහෙම නැත්නම් සුපිරි වෙළඳ සැලකින් අරගෙන බලන්න පුළුවන්. ඉතින් ඔයාට දුක් විඳින්න ඕනේ නැහැ සන්ධි වේදනාවත් එක්ක. ළඟම තියෙන තැනින් ඔය අරගන්න ඕතෝෂිල් ඇක්ටිව් ප්ලස් එක. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්නත් ඕනේ මේ වෙලාවේ කෑම ටිකක් හදනවා නම්, ඒ වගේම කෑම ටික කාලේ ඉවර වෙලා හොඳ රස දෙයක් ඔයා හොයනවා නම් ඔයාට පළවත්ත නිෂ්පාදන විසින් හඳුනලා දෙන අයිස්ක්‍රීම් ගන්න පුළුවන්. ඩෙසර්ට් එක විදිහට කෑම ටිකක් කාලා රස අයිස්ක්‍රීම් එකක් කෑම නිකන් බඩ නිකන් ෆුල් වෙලා යනවනේ. අර තිබ්බ අඩුපාඩුවත් නැති වෙලා යනවනේ. එහෙනම් ඔයා මතක් කරලා පළවත්ත නිෂ්පාදන වෙතින් එන පළවත්ත අයිස්ක්‍රීම්, වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි, එහෙම නැත්නම් ෆෘට් ඇන්ඩ් නට් මිල්ක් කියන ඕනම ෆ්ලේවර්ස් ෆිලින් ඔයාට මෙලදී අර ගන්න පුළුවන්. ඉතින් පැල්වත් යන නමින්ව ඉල්ලන්න අමතක කරන්න එපා. මෙවලාවේ කවුද හඩ් බීට් අහගෙන ඉන්නේ කියලා බලලා අපි ඉක්මනට යමු සින්දුවක් බහන්න. මමත් ඉන්නවා කියලා තියෙනවා අහන ගමන්. ඔයා වහන ගමන් ඉන්නේ වත්තගමින් ශාම්මයා තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. කෝ මැනික කියලා අහලා තිනවා මේ ඉන්නේ අනේ. සුබම සුබ උදෑසනක. ඔයාට කොහොමද? මං ගොඩාක් හොඳින් ඉන්නවා. මිල්ටන් මල්වරච් මහත්මයාගේ සින්දුවක් කියලා දාදීන අපි බලමු කොහොම හරි දෙන්න යන්න කලින්. දේව තිමිර පුන්සදිත් එක යුවෙන්දි ඉන්නවා. කොඩිකාවත් ඒ චන්දිමා තමයි මට මැසේජ් එකක් දාලා තියෙන ලස්සන සින්දුවක් කියලා. දැනට මං ලැස්ති කරන් ඉන්න වෙන සින්දුවක්. මේ සින්දුව අහලා ඔයාගේ සින්දුව මං කොහොම හරි දෙන්න. හාද උදේ 11:34.

0: Lucaia, mare vedene unii. Tocchi chiuane, ma de memory lost chila.
1: Memory lost?
0: Call the doctor.
1: Iar sunnade.
0: Mama, chinite bunne, ia sini vedene, mucu tata pe vedecrene, ia mata.
2: Oh my god!
1: Supuri doctor ne. Doctor Harriet, mă chiele din oale.
3: Hina Levi Sindhu Ahanna FM 93.5 FM 93.7 Handave 4 veddi tune karala thiyaganna
4: Evening Drive with Chamit and Charu
5: Sama Anugrahaya
4: Marksman Samuha Vyapare within Genwa Pita Harina Dan Navanimavakin in a Domaso and Tri VKT Mianthreka Sadamber Himikaru Kumanda Adamamatana Bindu Ekaka Hatai Hai Sehatanamaya Pansi Hatanamaya
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: 11 විනාඩි 46
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා
8: ඉවරයි
10: TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි

ඉන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

කළහ විනාඩි 45යි අපිට නිවුස් අහන්න හැම තියෙනවනේ රටේ ලෝකෙ වෙච්ච දේවල් දැනගන්න. ඔයාට දැන් නිවුස් අහලා අපිට එන්න පුළුවන් ඉක්මනට 12න් පස්සේ. එංගම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මාත් එක්ක ඔයා අනුග්‍රහක බවතින් කවුද කියන එක. ඔයාට රුපියල් කෝටි 47ක් වගේ රුපියල් කෝටි 23ක මේ වෙනකන් ලංකාවේ දුණු දෙවැන්තම තැගි ලබා දීලා තියෙන NLB මෙගා පවල් උතුරයි පත. ඉතින් ඔයාට ඔයාගේ ජීවිතේ හීනේ හැබැයි කරගෙන පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ මුදල් හීනේ වගේම මෝටර් රථ හීනේ හැබැයි කරගන්න අදම යන්න ළඟම තියෙන ලොතරැයි කුඩුව ගාවට ඔයාට අරගන්න තියෙන NLB නමින්ම මෙගා පවල් උතුරයි පත්‍රේ අරගෙන ඔයාගේ ජීවිතේ හීනේ සල්ලි හීනයක් වෙන්න පුළුවන් මුදල් හීනයක් වෙන්න පුළුවන් මේ දෙකම හැබැයි කරගන්න පුළුවන්. එතනම් විශ්වාසයෙන් කියන්නේ එකයි අද හවසම වැඩට යන ගමන් වෙන්න පුළුවන් එළියට යන ගමන් කඩේට යන ගමන් මේ කොහොම ගියත් ඔයාට ළඟම තියෙන ලොතරැයි කුඩුවෙන් අරගෙන බලන්න ඔයාගේ වාසනාව අද වෙන්න පුළුවන්. රීෆ්‍රෙෂ් වෙන්න ඕන නම් අලුත්ම රසයක් හොයන කෙනෙක් නම් දේශීය දෙයකට කැමති කෙනෙක් නම් ඔයාට පැල්වත්ත නිෂ්පාදන අගාරය වෙතින් හඳුන්වලා දෙන පැල්වත්ත නිෂ්පාදනත් එක්ක එකට එකතු වෙන්න පුළුවන්. පැල්වත්ත නිෂ්පාදන අගාරේ ගිහිරි ගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට වැඩ කරනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් ඔබට පුළුවන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න උදව් කරන්න. ඉතින් ඔබ ගන්න පුංචි කිරි පැකට් එක වෙන්න පුළුවන්, යෝගට් එක වෙන්න පුළුවන්, මේ ඕනම දෙයකින් රටේ සලි රටේ ඉතුරු කරගන්න උදව්වක් වෙනවා. ඉතින් ඒකටත් ඔයාට මතක් කරන්න ඕනේ. මේ වෙලාවේ ශාමාමා වහගෙන ඉන්නවා කියලා තියෙනවා ආවත් එකතු කරගන්නම්. ගිනිගත් වෙන තැපල් කාර්යාලයේ මේ වෙලාවේ සද්දට ලක්කන දාලා තිනවා වැඩ කරන ගම මේ වෙලාවේ ටිකක් බිසි මං හිතන්නේ නේද? බිසි වුණාට කමක් නැහැ මේ වෙලාවේ ලක්කන අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. චාන්දනී මිස් රිෆ්කා සංගීතා මේ හැමෝම එකතු කරගන්න කියලා මංජුල හේමන්ත තමයි මට මැසේජ් එකක් දාලා තිනේ ගිනිගත් වෙන ඉඳලා. ජය මාම ඔයාවත් එකතු කරගන්නම් සද්දට හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා තමයි මට කියන්නේ. මාත් ලක්කන අහගෙන ඉන්නවා මගේ මැසේජ් එකත් කියවන්න. සුසන්ත සම්පත් ඔයාවත් එකතු කරගන්නම් හරි මාදරෙන් ඊළඟ සින්දුවට. මඩපත සුබෝධි වැඩිහිටි සංගමේ සභාපති ලෙප්පෙරුම ආනන්ද නන්දලාල් හේමපාල ජයතිස්ස මේ හැමෝම එකතු කරගන්න ඕනේ අපේ ඊළඟ සින්දුවට. මේ ඔහටත් පුළුවන් තාම මේ පැත්තට ආවෙ නැති කෙනෙක් නම් ඉක්මනට මේ පැත්තට එන්න හાર્ට් බීට් අහන ගමන් වැඩ කරන්න. සතුටින් වැඩ කරන්න නම් හાર્ට් බීට් අහන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහතරියට හරියට
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: සුපිරි බෙට් ඇන්ඩ් රයිඩ් ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5

0: visite notre île.
1: Tekya, sureke mumaka tota.
2: Sureke mumaka tota.
1: Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Tekya මීළඟ වැඩසටහන.
3: ජූලි 9 වැලිමඩ ජාතික පාසලේදී.
4: සංවිධානය Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
5: පූර්ණ මාධ්‍යම තුබද ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය. Tekya, සුරේකිමු මගතොට.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රොතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: බෝගම්බර සිපිරිගේ යළිින් තාව කාලිකව විවෘත කෙරේ. මහමෝදරටත් සිපිරිගයා. බන්ධනාගාරවල කිසිදු ඖෂධ හිඟයක් නැතැයි නියෝජ්‍ය ඇමති හංසක කියයි. ඩෙංගු හේතුවෙන් කොළඹ සරසවිය වැසේ. ප්‍රාථමික සෞඛ්‍ය නැංවීමට ජනපදගෙන් නිලධාරීන්ට උපදෙස්. ආබාධ සහිත සරසවි සිසුන් වෙනුවෙන් ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව. අමරිකාවෙන් ඉරානයට දරුණු ප්‍රහාර. ලක්කන්නේ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. මේකම බන්ධනාගාරය තුව ගැටුමින් මේගේ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගැටුම හේතුවෙන් මේගේ නිලධාරීන්ගේ සංඛ්‍යාව 8ක්. නිලධාරීන් 14 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේගේ නිලධාරීන්ගේ දේහයන් ඔවුන්ගේ නිවාස වෙත රැගෙන ගොස් තිබෙනවා. මියගිය SH චන්ද්‍රවංශ නිලධාරියාගේ දේහය තැන්පත් කර තිබෙන්නේ තලහේන පෞද්ගලික මල් ශාලාවක. අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමේ සිටි W උපාල් නැමැති බන්ධනාගාර නියාමකවරයාද ජීවිතක්ෂයට පත් වුණා. ඔහු මාතර කඹුරු පිටියේ හොරපාවිට ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙක්. මධ්‍යවී ජාවරම් වලට වරදකරුවන් උරැඳවියන් මේකමුව බන්ධනාගාරයේ ගොඩනැගිලි වලට සහ දේපළ වලට සිදු කර ඇති විනාශය රුපියල් කෝටි 10කට අධික බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. මේගමුව බන්ධනාගාරයේ යථාතත්වයට පත් කිරීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ. දැන්ටමත් මේගමුව බන්ධනාගාර රැඳවියන් විශාල පිරිසක් වෙනත් බන්ධනාගාර වල තාවකාලික රැඳවීමට කටයුතු යොදා තිබෙනවා. කාන්තා රැඳවියන් පිරිසක්ද වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. විදේශීය කාන්තා රැඳවියන් පිරිසක්ද ඒ අතර වෙනවා. තවදුරටත් රැඳවියන් දහසක් පමණ මේකමුව බන්ධනාගාරයේ රැඳවා සිටින බවයි වාර්තා වන්නේ. රැඳවියන්ගේ තදබදය අවම කිරීම සඳහා රජයේ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. පල්ලිසේන බන්ධනාගාරයේ 2025 වසරේ ඉදිකිරීම අවසන් කළ දෙමහල් ගොඩනැගිලි 4ට රැඳවියන් යොමු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. වැලිකඩ මැගසින් කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාර ආයතන ඉදිකිරීමද මේ වන විට අවසන් අදියරේ පවතිනවා. වටිනාක බන්ධනාගාරයේ පෙර සවි තාක්ෂණය ඔස්සේ රුපියල් මිලියන 446.9ක දළ පිරිවැ ඇසමේන්තුවක් යටතේ ගොඩනැගිලි 2ක් ඉදිවනවා. තවත් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන මගින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. කළුතර බන්ධනාගාරයේ ගොඩනැගිලි ඉදිකිරීම ව්‍යාපෘති සඳහා ලබා දී ඇති ප්‍රතිපාදන රුපියල් මිලියන 100ක්. මේ අතර පල්ලිකරේ බන්ධනාගාර ඉදිකිරීම 2028 වසරේ නියම කිරීමට නියමිතයි. ගල්ල මහමුදල් රෝහල සහ කෑගල්ල පරගම්මන කර්මාන්ත ගබඩාවද තාවකාලිකව බන්ධනාගාර බවට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. වටරැක බන්ධනාගාරයේ දෙවන අදිරේ කටයුතුද ලබන වසරේ ආරම්භ වනවා. මේ අතර බෝගම්බර සහ මහමුදල බන්ධනාගාර යළි තාවකාලිකව බන්ධනාගාර බවට පත් කරන බවයි අමාත්‍ය හර්ෂර නානකර මහතා සඳහන් කළේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුකුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පොදු ප්‍රතිසංස්කරණවලින් ඔබට ගොස් මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තලයකට ඔසවා තැබීම රජයේ අරමුණ බවයි. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජයේ සූදානම් බවත් ජනාධිපති අනුකුමාර දිසානායක මහතා අවධාරණය කළා. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ 2026 වසර වෙනුවෙන් වෙනකල ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාප්තිවල ප්‍රගතිය මෙන්ම 2027 අයවැය යෝජනා පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වුණා. මෙරටේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් විද්‍යාත්මක පදනමක් සහිත උපාය මාර්ග යෝජනා කණ්ඩිමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. රෝහල් පද්ධතිය තුළ සිදු කළ යුතු නව තාක්ෂණික පරිවර්තනය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබෙනවා. සුවසැරිය ශක්තිමත් කිරීම රෝහල්වලට ගිලන් රථ ලබා ගැනීමේදී සාම්ප්‍රදායික වෑන් රථ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගිලන් රථ පමණක් එක්කර ගැනීම පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා. පසුගිය රාජ්‍යයන් යටතේ ප්‍රාග්ධන වියදම් නතර කර තිබූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපති 26ක් ජලී ක්‍රියාත්මක කිරීමටත් පියවරගෙන තිබෙනවා. වැරදි ප්‍රතිකාරකම් හේතුවෙන් සමී රෝග බරපතල තත්ත්වයකට පත්වන බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කළා. ටීනියා, ලාදරු සහ වැලිමැස්සන් දෂ්ට කිරීම සිදුවන සමී රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා. විශේෂඥ වෛද්‍ය නයිනි මදරසිංහ මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
0: අපි ලෝකයේ ජනගහනය ගන්නව නම් බිලියන 4කට පමණ ප්‍රමාණයකට සමී රෝග තිබෙනවා කියන එක දත්ත මගින් තහවුරු වෙලා තියෙනවා. ලංකාවේ මෙම ප්‍රමාණය කොතරම්ද කියලා කියන්න අපිට දත්ත නැති වුණාට සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විදියට අපි දන්නවා මේ සමී රෝග කියන එක සෑහෙන බරපතල සෞඛ්‍යමය ගැටලුවක් කියන එක. දැන් මේක දෙවිධයකට බලපාන්න පුළුවන්. එකක් තමයි රෝගියෙකුට තමන්ගේ සමී රෝගය ගැන නිසි දැනුමක් නැති වුණාම පැරදි ප්‍රතිකාරවලට යොමු වෙන්න පුළුවන්. පැරදි ප්‍රතිකාරවලින් රෝගිය උත්සන්න වීමත් සිදු වෙන්න පුළුවන්. ලෝක චර්මීය සෞඛ්‍ය දිනය වෙනුවෙන් මෙම මහජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් තිබෙන සමාජ මාධ්‍ය ජාලවලට පිවිසීමට QR කේතයක් අපි එළිදැක්වීමට කටයුතු කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙම QR කේතය හැකි පමණ මහජනතාව අතරට ගෙන ගොස් මෙම නිවැරදි දැනුම මහජනතාව අතර බෙදා හැරීමට.
1: විශේෂඥ වෛද්‍ය නුවන්ගිකා ශිවන්ති මහත්මිය සඳහන් කළේ රෝග සඳහා නිවැරදි ඖෂධ භාවිත කළ යුතු බවයි.
2: අපේ ඡායනවලට පැමිණෙන රෝගීන්ගේ 20% විතර ප්‍රමාණයකට මේ දිලීර රෝග ආසාදනය තියෙනවා. එතකොට අපි මේකෙදී දකින ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ දිලීර ආසාදනය සඳහා වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමක් නොමැති ස්ටීලොයිඩ් අඩංගු ඖෂධ භාවිත කිරීම නිසා මෙම දිලීර ආසාදන තත්ත්වය ඉතා ඉක්මනින්ම පැතිරී ගොස් තිබෙනවා. ඒ වගේම රෝග ලක්ෂණ හඳුනා ගැනීමට අපහසුතාව වෙන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් ඖෂධ මේ දිලීර ආසාදනයට කාලේපන වශයෙන් හෝ පෙති වශයෙන් හෝ පාවිච්චි කිරීම නිසා දිලීර නාශක ඖෂධ වලට ප්‍රතිවිරෝධී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හැමත ඇතිවන තවත් රෝග තත්ත්වයක් තමයි ලාදුරු රෝගය කියන්නේ. වසරකට 1000ක් 2000ක් අතර ප්‍රමාණයක් ලාදුරු රෝගීන් වාර්තා වෙනවා මුළු ලංකාව පුරාම. එතකොට ඔබ දැනුවත් විය යුත්තේ රාජුරු රෝගියෙක් හවුලාගේ ලක්ෂණ ඔබට පවතිනවා නම් ඔබ ඉබ්බම සැකයක් තියෙනවා නම් ඔබ ළඟම ඇති සමී රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින සමී රෝග සහායකට යොමු විය යුතුයි.
1: ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 65,034ක් දක්වා වැඩි වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා ප්‍රකාශ කළා. පසුගිය පැය 24 තුළ රෝගීන් 1,300 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මරණ 42ක් වාර්තා වී ඇති බවයි කපිල කණ්ණංගර මහතා පවසන්නේ. ප්‍රධාන පිළේ රෝහල් පද්ධතිය තුළද රෝගීන් විශාල පිරිසක් සිටින බව ඔහු පෙන්වා දුන්නා.
3: අද දවසේ රටේ ඩෙංගු තත්ත්වය ගත්තොත් ගිය පැය 24 තුළදී සම්පූර්ණ සංඛ්‍යාව 65,034 දක්වා වැඩි වෙලා තිබෙනවා. කියන්නේ 1,300ක් පමණ රෝගීන් මේ පැය 24 තුළ ඇති වෙලා තිබෙනවා. මරණ සංඛ්‍යාව 42යි. එතකොට මේ වන විට රෝහල් තත්ත්වය ගත්තොත් ප්‍රධාන රෝහල් තවමත් දැඩි පීඩනයක සිටිනවා. ඒගොල්ලන්ගේ තුළ තියෙන තදබදය නිසා සමහර රෝහල් අලුතින් වාට්ටු විවෘත කරලා තිනවා මේ ඩෙංගු රෝගීන් මේ පහසුව සඳහා. එකම දැන් මේ වන විට ඩෙංගු මර්ධන ක්‍රියාන්විතයේ 4 දවස අද. එතකොට මේ වන විට විශාල ප්‍රදේශ සංඛ්‍යාවක් මේ කණ්ඩායම විසින් ආවරණය වෙලා තිබෙනවා. ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 23 දැන් ඊයේත් කළුතර, ගම්පහ, කොළඹ වැනි ප්‍රදේශවල මේ කණ්ඩායම් ගිහිල්ලා මේ වෙලාවට තියෙන සත්වයන් තුළ විශාල පරිසර සංඛ්‍යාවකට රතු නිවේදන දීලා තිනවා. ඒකම නීතිමය ක්‍රියාමාර්ග ගන්න තිනවා. ඉතින් ඒක

0: වතුර එකතු වෙන මේ මදුරුවන් බොවන ස්ථාන තිබුණොත් මේ වතුර සහ මේකින් ඇති වෙන පළවිපාක ඉදිරියට අත්විඳින්න සිද්ධ වෙනවා.
1: මහජන සෞඛ්‍ය පරිශ්‍රයවරුන්ගේ සංගමයේ අමිත් කුමාර මහතාද ඩෙංගු සම්බන්ධයෙන් අදහස් පළ කළා.
2: සෞඛ්‍ය වර්ධනධාරී කාර්යාල 18 අදාළව ජුනි මාසයේ පුරාවට ඩෙංගු මර්ධන වැඩසටහන් වලදී මහජනතාවගේ වගකීම පැහැර අරපු 1186 දෙනෙකුට නීතිමය කටයුතු සිදු කිරීමක් කරා. ඒ අනුව 1,25,000 දඩ මුදලක් අය කිරීමක් ඒ කට්ටියෙන් සිදු වෙලා තිනවා. ඩෙංගු රෝගී තත්ත්වයක් බව තහවුරු වුණා නම් එය රෝහල්ගත වීමට තරම් ප්‍රමාණවත් නොවුණත් ඔබගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ සෞඛ්‍ය වර්ධනධාරී කාර්යාලයේ මේ පිළිබඳව දැනුවත් කරන මෙන් කාරණක ඉල්ලා සිටින ඔබට හිස් සිටමක් සහ වසා ඇති නිවසක් ඇතනම් කරුණාකරලා මේ දින දෙක තුන ඇතුළත එම ඉඩම සහ නිවස පරීක්ෂා කරලා මදුරුවන් බෝවැහැරික ස්ථාන ඇතනම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් දැනුවත් කිරීමක් කරනවා.
3: ඩෙංගු මර්ධන වැඩසටහනද තවදුරටත් ක්‍රියාත්මක වනවා. බොරලස් ගමුව වේරහැර 10:90 මාර්ගය අසලින්
1: කොළඹ විශ්වවිද්‍යාලයේ ඩෙංගු රෝගී වැළඳුණු සිසුන් 71 දෙනෙකු සිටින බව ඒ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සඳහන් කළා.
4: කොළඹ විශ්වවිද්‍යාලයේ
1: ඒ හේතුවෙන් ශාස්ත්‍රීය පිටිය ඇතුළු පීඨ කීපයක් తాවකාලික වසතැමීමට පීවරගෙන තිබෙනවා.
4: කොළඹ විශ්වවිද්‍යාලයෙන් වාර්තා වී ඇති තහවුරු රෝගීන් සංඛ්‍යාව ශිෂ්‍යයන් සංඛ්‍යාව 71ක් වෙනවා. මේ මොහොත වෙනකොට ඩෙංගු රෝගේ බවට තහවුරුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5 දෙනෙක් මේ අවස්ථාවේ රෝහල්වල ප්‍රතිකාර ගන්නවා. ඉතින් අපි මේ ප්‍රතිකාර ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙකින් දිගටම රෝහල් සමග කලමනාකරණය කරමින් සංවේදනය කරමින් මේ අයගේ තත්ත්වය පිළිබඳවත් අපි දැඩි අවධානයකින් ඉන්නේ. ඉතින් මේවා සලකා බලමින් සතියක කාලයකට දේශන ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් පරිවර්තනය කරන්න පීට කීපයකට.
1: බන්ධනාගාර රෝහල් තුල කිසිදු ඖෂධ හිඟයක් නැති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
5: මේ බන්ධනාගාර තුන සිරකරුවන් හට ඇදුම හෝ heart attack වගේ තත්ත්වයක් ඇති වුවහොත් ඒ අවස්ථාවේදී වෛද්‍ය ආධාර සැපීම සඳහා රාත්‍රී කාලයේදී බන්ධනාගාර තුන වෛද්‍යවරුන් සිටීද කියන එක අදාළ හදිසි රෝගී තත්ත්වයන් නැතිවන අවස්ථාවේ බන්ධනාගාර තුල වෛද්‍යරේ සිටිය හොත් ඔහු විසින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. එහෙම නැති අවස්ථාවක් වුණොත් ඔහුගෙන් දුරකථන මාර්ගයෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. ඔහු වෙන වෙලාව සහ රෝගියා පත්වල තියෙන තත්ත්වය අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ළඟම තියෙන රෝහල වෙත රෝගියා රැගෙන යෑමට උපදෙස් දීලා තියෙනවා. බන්ධනාගාර රෝහලේ සුවම් වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට අපි ක්‍රියාමාර්ග ගොඩක් අරන් තිනවා. ඒ සඳහා වූ වෙනම අපිට අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. ඔහු මගින් අපි ඊයේ දිනේදීත් බන්ධනාගාර රෝහල් සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ වගේම බන්ධනාගාර රෝහල් තුර දැන්ට අපේ භාවිත කරන හැම රෝහලකම මේ රෝහලට අවශ්‍ය තත්ත්වයේ ඖෂධ හිඟයකින් තොරව තිනවා. පෙන්ඩෝල් විතරක් තිනවා කියන එක අපි පිළිගන්නේ. අපි දැක්ක මීගමු බන්ධනාගාරයේ තිරකරුවන් විසින් මේ අපේ රෝහලේ ඖෂධ ගබඩාව කඩලා දාලා තියුණා. ඒතකොට එතනත් ඖෂධ විශාල ප්‍රමාණයක් තියුණා. ඒ කියන්නේ මේ බන්ධනාගාරවල රෝහලේ තත්ත්වය මත තිබිය යුතු අවශ්‍ය සියලුම බෙහෙත් බන්ධනාගාරවලට අපි සලසලා තිනවා. ඒ වගේම අපි දැනට ක්‍රියා කරගෙන යනවා විශේෂයෙන්ම ජාතික රෝහලේ වගේ සිරකරුවන් සඳහා වූ වෙනම වාට්ටුවක් සකසන්න තියෙන අවශ්‍යතාව පිළිබඳ මොකද රෝගීන්ගේ සහ සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම ඔබ දන්නවා පහුගිය කාලය තුළ හොඳින් එළියේ ඉන්න හැම කෙනෙක්ම ලෙඩ වෙන්නේ බන්ධනාගාරට ගියාම. ඒක නිසා බන්ධනාගාර සේවකයන් සෑහෙන ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා මේ සිරකරුවන් රෝහල් කරා රැගෙන යාමට. මොකද ඔවුන්ගේ ඔක්කොම මෙඩිකල් චෙකප් දාන්නේ, ඔක්කොම රෝගීන් තත්ත්වයන් නැති වෙන්නේ බයිපාස් කරන්නේ, ස්ටෙන්ට් දාන්නේ ඔක්කොම කරන්නේ වර්ධකට අහු වුණාට පස්සේ. ඒක නිකන් මෙඩිකල් චෙකප් කරන අවස්ථාව බඩපත් වෙලා තියෙනවා. ඒක නිසා සෑහෙන සිරකරුවන් ප්‍රමාණයක් අපේ සාමාන්‍ය රෝහල් පද්ධතිය තුළ ප්‍රතිකාර ගන්නවා.
1: දිට්වා සුලකුණාටුවෙන් හානි සිදු වූ දුම්රිය මාර්ග සියල්ලේම වැඩ මේ වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළා.
6: දුම්රිය මාර්ග වලට අවශ්‍ය කරන ඒවා නඩත්තු කිරීම සඳහා අවශ්‍ය කරන බඩු භාණ්ඩ ගෙනියන්න පුළුවන්කම තිබෙන්නේ, කතා කරන්නේ මේ මවුන්ටනියස් ඒරියා එකේ තිබෙන දුම්රිය මාර්ග පිළිබඳව, ඒවට ගෙනියන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. දැන් මමත් බැලුවා, ගිහිල්ලා පර්සනලි බලලා බැලුවා. නානුය අඹේවැල කොටසේ විශාල සාක්ෂිත කැලයක් තිබෙන්නේ, එකම ඇක්සස් රෝඩ් එක තියෙන්නේ කෝච්චි පාරම විතරයි. ඒ ඇරෙන්න අපිට සමහරතයන් කැලෑ කපාගෙන යන්න බෑ. අතිවිශාල කඳු පද්ධති මැද්දේ තිබෙන්නේ. ඒකට ඒ නිසා ඇත්තටම උත්තරයක් නැහැ. අපිට කෙසේ හෝ හදන්න බෑ අනුරාධ මන්ත්‍රීතුමා. හැමතැනම අපි සාමාන්‍ය RDA ජනවාරි මාසෙදී පිහිටෙව්වා දිත්තවලින් පස්සේ ඔප්ස් රූම් එකක්. ඒ ඔප්ස් රූම් එකේ දුම්රිය RDA සර්වේස් ඩිපාර්ට්මන්ට් සහ NBRO එකට වැඩ කරනවා දැන් මාස 4ක්. අපි එහෙම

0: මේ හිතාගන්න බැරිතනම් විශාල පැකේජස් ප්‍රමාණයක් දීලා තිබෙන්නේ කන්ස්ට්‍රක්ෂන්. නමුත් අපි සමහර ස්ථානවලදී මේකම කියකී නැතුව ගම්මුන්ගේ උදව්වෙන් අතුරු මාර්ග හදාගෙන ගිහිල්ලා පෝච්චි පාර හදන්න ප්‍රවේශ මාර්ග මෙටීරියල් සප්ලයි එකට සර්විස් ට්‍රේන් හදන් තිබෙනවා. ඉතින් මේ ඔක්කොම එෆර්ට්ස් දාන්නේ සාමාන්‍ය නෝමල් ක්‍රමයට හැදුනනම් ඔබතුමා කියන එක හරි ජීවිත කාලේ කොහොම වෙතත් ඔබතුමා ගොඩක් කල් තව ජීවත් වෙන්න ඕනේ. නමුත් මම කියන්නේ මේ කොමත් එක්ක සැලකිය යුතු කාලයක් යනවා. තේරුමක් ඇතුව කියනවනම් මට කියන්න පුළුවන්කම තියෙන්නේ අපි සියලුම දුම්රිය මාර්ග අපි විශ්වාස කරනවා වත්තේගම මාතලේ කොටස හැරුණාම අනිත් සියලුම කොටස් අපි විශ්වාස කරනවා අපිට මේ වසර අග නැත්නම් ලබන වසරේ ජනවාරි පෙබරවාරි වෙනකොට හදන්න පුළුවන් වෙයි කියලා. වත්තේගම සිට මාතලේ කොටස පමණක් අපිට තව මාස 6ක් වගේ කාලයක් යන්න පුළුවන්.
1: ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් සඳහා ජනාධිපති අරමුදල සරසවි දිරියෝ අභිමන් නමින් ශිෂ්‍යාධාර වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අනිද්දා පැවැත්වීම නියමිතයි. එහිදී යැගීමේ ලක්වන සිසුන්ගේ සංඛ්‍යාව 254ක්. එක්සිසුවෙකුට එක්වරක් පමණක් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමට නියමිතයි. මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදලින් මිලදීගෙන ඇතැයි සැලකෙන දේපළ කිහිපයක් ක්‍රියාවිරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය පීවරගෙන තිබෙනවා. උස්වැටකේ අපදේශයේ කාන්තාවක් මද්‍රව්‍ය ජාවාරමින් මුදල් උපයාගෙන තිබෙන බවට පොලිසියට පැමිණිලක් ලැබුණා. එයත් සිදු කළ විමර්ශනවලදී හෙළිවුවේ පර්චේස් විස්සක ඉඩමක රුපියල් කෝටි 5කට දෙමහල් නිවසක් ඇතුළු ඉදිකිරීම් කිහිපයක් සිදු කර ඇති බවයි. වත්තල ප්‍රදේශයේද පර්චේස් නවයක පර්චස් නවී හමාර්ගේ ඉඩමක රුපියල් ලක්ෂ 70ක වියදමින් නිවසක් සහ කඩකාමරයක් ඉදිකර ඇති බවත් පොලිසිය සඳහන් කළා. ඒ අනුව අදාළ දේපළ දින 7කට තහනම් කර තිබෙනවා. ජාතික සවිපල ගැන්වීමේ මාසය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා. එම කාල සීමාව තුළ පවුල් 165,000ක් සවිපල ගැන්වීමට අපේක්ෂා කරන බවයි සමුර්ථ සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුකල මහතා සඳහන් කළේ.
2: සමහර අය මතවාදයක් ගොඩනගන්නට උත්සාහ කරනවා මේ සමෘද්ධි දෙපාර්තමේන්තුව මේ වර්තමාන ආණ්ඩුව යටතේ මේක මේ වසා දමන්නට උත්සාහ ගන්නවා කියලා. මේ සමෘද්ධි දෙපාර්තමේන්තුව වසා දැමීමේ ප්‍රයත්නයක් ගැන අපි කිසිතැනක සාකච්ඡා කරලත් නැහැ. කිසිම අවස්ථාවක ඒ පිළිබඳව අදහසක් ප්‍රකාශ වෙලා නැහැ. මේ අවුරුද්දේ අපි සූදානම් කරලා තියෙනවා අස්වැසුම සහනාධාරය ලබා ගැනීම නවත්වලා ඔවුන් ඵලදායි ආර්ථික ක්‍රියාවලියක නිරත කරවන්න පවුල් ලක්ෂ 2ක ඉලක්කයක් අපි ඉන්නවා. ලබන අවුරුද්දේ තවත් පවුල් ලක්ෂ 2ක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඊළඟ අවුරුද්දේ තවත් පවුල් ලක්ෂ 2ක් වූ ඊට වඩා වැඩි ප්‍රමාණයක් සවිබැල ගැන්වීමේ කාර්යය කරන්නට අපි අපේක්ෂා කරනවා. මෙතනදී අපි තෝරගන්නේ ඇත්තටම වයස අවුරුදු 60ට වඩා අඩු ගෘහමූලිකයින් සිටින පවුල්, ඒ වගේම ආබාධිත ගෘහමූලිකයින් නොවන පවුල්, ඒ වගේම කිසියම් නිදන්ගත රෝගාබාධ, ඒ වගේ පවුල් අඛණ්ඩව රැකබලා ගැනීම රජයේ මූලික ප්‍රතිපත්තිය, රජයේ මූලික කාර්යභාරය බවට පත් වෙනවා. ඒ වගේම මේ සවිබල මාසය තුල සංකේතාත්මක වශයෙන් අපි එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකින් අපි අලුතෙන් හදන එක පවුලක් ගන්න අරගෙන අඩුම තරමේ ගෙවල් 350 එකම දවසක එකම මොහොතකදී අපි සංකේතාත්මකව ඕපන් කරන්නට අපේක්ෂා කරනවා.
1: අමරිකා ආරක්ෂකංශ ඉරානයේ ප්‍රදේශ රැසකට ප්‍රහාර එල්ල කළා. බුෂෙහ අබු මුසා සහ සිරිකතුරු ප්‍රදේශයට අයත් ආරක්ෂක මධ්‍යස්ථාන ඇතුළු ඉලක්ක 90කට ප්‍රහාර එල්ල වී තිබෙනවා. හෝමෝ සමුද සන්ධිය ආරක්ෂාව තහවුරු කිරීමයි අරමුණ. ප්‍රහාරවලින් ඉරානයේ දුම්රිය පාලමකටද හානි සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. තවත් ප්‍රදේශ කිහිපයක විදුලි බල සැපයුම් පද්ධතියද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. බහරින් සහ කුවේටයේ ගුවන් අන්තර ඇඟවීමේ නාද නිකුත් කර තිබෙනවා. මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර අවධානාත්මක මතුවීමයි ඊට හේතුව. අමරිකාවෙන් එල්ලූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපැදික ඇමරිකා මධ්‍යස්ථාන ඉලක්ක කරන බව ඉරානය සඳහන් කර තිබෙනවා. කටාර බලධාරීන්ද ආරක්ෂක තාජනයක් සම්බන්ධයෙන් අන්තර ඇඟවීමක් නිකුත් කළා. ඔවුන් ජනතාවට දැනුම් දුන්නේ නිවාසවල සහ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසයි. ශ්‍රී ලංකා 19-5 ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියා 19-5 කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය ආරම්භ වුණා. ඒ හැමදෙරදී කාසිවාසය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පඳුර රැකීමට තීරණය කළා. ඒ අනුව පඳුර පහරදින ඉන්දිය 19 පහළ කණ්ඩායම පන්දු 24ක් අවසානයේ ලකුණු 126ක් රැස් කරගෙන සිටිනවා. කඩලු දෙකක බිඳ වැටුණා.
3: ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල
1: බෝගම්මර සිපිලිගේ යළිත් తాවකාලිකව විවෘත කෙරේ. මහමෝදරටත් සිපිලි ගයක්. බන්ධනාගාරවල කිසිදු ඖෂධ හිඟයක් නැතැයි නියෝජ්‍ය ඇමති හංසක කියයි. ඩෙංගු හේතුවෙන් කොළඹ සරසවිය වැසේ. ප්‍රාථමික සෞඛ්‍ය නැංවීමට ජනපතිකින් නිලධාරීන්ට උපදෙස්. ආබාධ සහිත සරසවි සිසුන් වෙනුවෙන් ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව. අමරිකාවෙන් ඉරානයට දරුණු ප්‍රහාර. ලකඩ මේළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොතු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
1: දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
4: අත මිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්.
5: ඉකොනොමික් ගෝල්.
6: ශ්‍රී ලංකා රේගුව 2026 වසරේ පළමු මාස 6 තුල ආදායම් ඉලක්ක අභිබව රුපියල් බිලියන 313ක අමතර ආදායමක් ලබාගෙන තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තේ රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහෙවා මහත්මයා.
7: 2026 වර්ෂයේදී ශ්‍රී ලංකා රේගුවට ලබා දීලා තියෙන ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2206.9ක්. ඉතින් මේකෙන් පළවෙනි මාස 6 තුල අපිට තිබුණු ආදායම් ඉලක්කය තමයි රුපියල් බිලියන 1060ක්. නමුත් ශ්‍රී ලංකා රේගුව සමත් වෙලා තියෙනවා රුපියල් බිලියන 1373ක ආදායමක් එක් රැස් කරන්න. මේක සාපේක්ෂව බැලුවොත් රුපියල් බිලියන 313ක අමතර ආදායමක් එකතු කරන්න ශ්‍රී ලංකා රේගුව සමත් වෙලා තියෙනවා. මේක අපේ ඇස්තමේන්තුවත් එක්ක බැලුවොත් ප්‍රතිශතයක් වශයෙන් 122ක පමණ අමතර ආදායමක් එකතු වෙලා තියෙනවා.
6: 22% තරම් අමතර ආදායමක් එකවර ලබා ගන්න හේතු වූ විශේෂ කාරණා මොනවාද?
7: ප්‍රධාන කාරණාවක් තමයි මේ වර්ෂය සඳහා ආදායම් ඉලක්ක සකස් කරනකොට අපි බලාපොරොත්තු වුණා ගිය වර්ෂයේ විශාල වශයෙන් මෝටර් රථ වාහන ආනයනය සිද්ධ වෙලා ඒ මගින් අපිට විශාල ආදායමක් ලැබුණා. නමුත් මේ වර්ෂයේදී අපි බලාපොරොත්තු වුණා යම් තාක් දුරකට මෝටර් රථ වාහන ආනයනය ක්‍රමානුකූලව අඩුවේ කියලා. නමුත් අපිට මුල් මාස කිහිපය තුළ අපි එහෙම අඩුවීමක් දැක්කේ නැහැ. පෙර පරිදිම ගිය වර්ෂයේ වගේම සෑහෙන මෝටර් රථ වාහන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය වුණා. ඉතින් ඒ මගින් සැලකිය යුතු ආදායමක් ශ්‍රී ලංකා රේගුවට එක් රැස් කරන්න පුළුවන් වුණා. ඒක එක කාරණාවක්. දෙවැනි කාරණාව තමයි රුපියල අවප්‍රමාණය වීම නිසා විනිමය අනුපාතවල සිදුණු වෙනස්කම්. එතකොට මේ මගින් අපි ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම නිසා රුපියල් අගය ආනයනික භාණ්ඩවල ඉහළ යෑමෙන් අපේ බදු පදනම වැඩි වෙලා ඒ මගින් යම් අමතර ආදායමක් ශ්‍රී ලංකා රේගුවට එකතු වුණා. ඊට අමතරව දෙපාර්තමේන්තුව විසින් කාලයක් දැන් වසර කිහිපයක් තිස්සේම සිදු කරගෙන එන නවීකරණ ක්‍රියාවලිය මගින් ශ්‍රී ලංකා රේගුවේ කාර්යක්ෂමතාවය ඉහළ නංවාගෙන ලබන බදු ආදායම් ඉහළ නංවා ගැනීමේ කටයුතු. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් විශේෂයෙන්ම අපි මේ ඩිජිටල්කරණය මගින් අපේ ක්‍රමවේදවල තියෙන නිවැරදිභාවය හැකිපමණ ඉහළ නංවා ගමින් ඒවයි ඇතිවෙන්න පුළුවන් බදු අහිමිවීම් සැලකිය යුතු ලෙස අවම කරගෙන බදු එක් රැස් කිරීම කාර්යක්ෂම කර ගැනීම ඒකත් මේ සඳහා විශාල හේතුවක් වෙනවා.
6: මේ බදු ආදායම් ලබා ගැනීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ගත් ක්‍රියාමාර්ග මොනවාද?
7: දැන් උදාහරණයක් හැටියට කියනවා නම් විශේෂයෙන්ම අපි මේ ඩිජිටල්කරණය මගින් අපේ ක්‍රමවේදවල තියෙන නිවැරදිභාවය හැකිපමණ ඉහළ නංවා ගමින් ඒවයි ඇතිවෙන්න පුළුවන් බදු අහිමිවීම් සැලකිය යුතු ලෙස අවම කරගෙන බදු එක් රැස් කිරීම කාර්යක්ෂම කර ගැනීම ඒකත් මේ සඳහා විශාල හේතුවක් වෙනවා. ඒ සඳහා අපි දැන් සියලුම බදු රැස් කරන ස්ථානවල තියෙන ක්‍රමවේදයන් ඩිජිටල්කරණය කරමින් තිබෙනවා. ඒ වගේම අපි ඩිජිටල්කරණය වූ අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඒ තවදුරටත් අපි වැඩි දියුණු කරන්න මේ වර්ෂයේදී කටයුතු කිහිපයක්ම ලෑස්ති කරලා තියෙනවා. ඒ වෙනුවෙන් රජය සැලකිය යුතු විශාල මුදලක් ආයෝජනය කරන්න සූදානම් වෙලා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි අපේ නීතිමය කටයුතු අපි අනුගත නොවන ආනයනකරුවන්ට එරෙහිව සිදු කරන වැටලීම් වැඩි කරලා ඒ සම්බන්ධයෙන් නීතියට අනුගත නොවන ආනයනකරුවන්ට විශාල දඩමුදල් පනවලා ඒ මගින් ඔවුන් නීතියට අනුගතව කටයුතු කරන මට්ටමට පත්කර ගැනීම සඳහා කටයුතු කිරීමත් මේ සඳහා සැලකිය යුතු දායකත්වයක් දක්වනවා. ඉතින් මේ දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ සිදුවෙන මේ ක්‍රියාවලියත් ආදායම් එක්රැස් කර ගැනීම කාර්යක්ෂම වෙලා වැඩි ආදායමක් එක්රැස් කර ගැනීමට විශාල වශයෙන් හේතු වෙලා තියෙනවා.
6: විද්‍යාත්මක සහ තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගනිමින් නිවැරදි දත්තමත පදනම්ව ශ්‍රී ලංකා රේගුව 2026 වසරේ පළමු මාස 6 තුළ ආදායම් ඉලක්ක අභිබව රුපියල් බිලියන 313ක අමතර ආදායමක් ඉපයූ ආකාරය පිළිබඳවයි අද ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
5: Economic Goal.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: 12 විනාඩි 27යි.

0: 12 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

දොළහයි වෙනාඩි 35යි වෙලාව. ඔයාව හොයාගෙන ආව දුරකින්නලා. හංගාගෙන ඉන්න පාන ඔයාගේ ආදරේ කියන්න බලන්න. අර සින්දුවේ වගේ. මේ වෙලාවේ දැන් අපි පොඩ්ඩක් යමුද බලන්න හાર્ට් බීට් එකේ ෂැට් එක පැත්තට. ඉතලි වලින් මෙන්ඩිස් ඉන්නවා ආව එකතු කරගන්න ඕ මෙන්ඩිස්. ඒ වගේම තමයි ගුඩ් මෝර්නින් දැන්න ගුඩ් මෝර්නින් නෙමෙයිනේ. අලවතු ගොඩින් අපරල් එක්ක වැඩ කරන මේ වෙලාවේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. නෝනා අක්කා උඩුල් අයියා නීතා අක්කා ඒ වගේම නසිතා අක්කා අබ්දුල් මේ ඔක්කොම එකතු කරගන්න කියන ගොඩක් ආදරේ. ඔයාවත් හරි ආදරෙන් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. ආදරණීය ලෙංගතු හැමදාමත් බොයගොඩ සුම් වෙලා ඔයාවත් ආදරෙන් එකතු කරගන්න චුට්ටක් චුට්ටක් මම බොයගොඩ පැත්තට ඉක්මනට ආවා. හරිද? සින්දුවක් අහන්න ඕනේ මගේ නමින් මාපලගම PLJ. ඇයි වැරේ අහන්න පුළුවන් ලස්සන සින්දුවක් ඔයාට දෙන්න. හાર્ට් බීට් එකෙන් අපිටත් දෙන්න ලස්සන සින්දුවක් ප්‍රියා සුප්‍රිය සේරු. අපි බලමු මේ වෙලාවේ දෙන්න පුළුවන් වේද කියලා. වාද්‍යයෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. රූපසේන සහ සුනන්දි. ආවත් හරි ලස්සන නමක් නේ සුනන්දි. කවුද ඔයාට නම තිබ්බේ? සුබ දවසක් ආදරණීය සුදු මැණික මාත වහගෙන ඉන්නේ. දාම්මලින් අනු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අනු ඔයාත් ආදරණීය කෙනෙක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. එහෙම නේද? හෙලෝ යෂ් මැනික, ගුඩ් මෝර්නින්. දැන් ගුඩ් මෝර්නින් නෙවෙයි, මට චුට්ටක් මැසේජ් එක කියන්න පරක්කු වුණානේ. මේ වෙලාවේ මාතල ඉඳන් තමයි දිලිනිමා වහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියනවා. අපි අහමුද වින්ඩිගේ ලස්සන සින්දුවක්. අයියෝ සාමි, අහලා බලන්නකෝ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රේමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: ලුකයා මාර වෙනනේ ඌනේ දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කීලා
5: මෙමරි ලොස්
4: කෝල් ද ඩොක්ටර් යාරු සුන්නද මම කිලිටේ බුන්නේ අය සීනි වෙලනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට
6: මයි ගොඩ්
4: සුපර් ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවනේ
7: hina baby sindu ahanna fm 93.5 fm 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
0: Evening drive with Chamit and Charu.
1: Sama anugrahaya.
8: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
9: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
10: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
11: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
10: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
12: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
1: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heart Beat.
1: විනාඩි 44යි අපි මේ ඇවිල්ලා තියෙන්නේ අන්තිම පැය. පැය තව චූටි වෙලාවයි මං ඉන්නේ. ඔයාට පුළුවන් මේ පැත්තට එන්න. ඊට කලින් අපි යන්න ඕනේ වැලිමඩ පැත්තට. වැලිමඩ පැත්තේ අද දවසේ ටේකියා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ පිළිබඳව සජීවී තොරතුරු ලබා ගන්න ටේකියා වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන ගිහාන් ගීත් මේ වෙලාවේ ඉන්නවා. ගිහාන් අයබෝන්.
2: අයබෝන් සුබ දහවලක් යශෝරා. අපි හතවසදී වැලිමඩ ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නේ. අපි කලිනුත් සදහන් කරපු විදිහට ඌව පළාතේ පවත්වන තුන්වන වැඩසටහන විදිහටයි අපි අදවසදී ඇවිල්ලා ඉන්නේ. බදුල දිස්ත්‍රික්කයේ පවත්වන දෙවන වැඩසටහන අපි අදවසදී බදුල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන මේ තවත් පාසලක පැවැත්වුණා. දැන් අදවසදී ඇවිල්ලා ඉන්නේ වැලිමඩ අධ්‍යාපන කලාපයට. වැලිමඩ මධ්‍ය විද්‍යාලය තමයි අපි සත්කාරක පාසල විදිහට තෝරාගත්තේ. ඉතින් අදවසදී මේ වැඩසටහන සඳහා සහභාගී වුණු සියලුම දරු දැරියන්ට වටිනා සහතික පත්‍රයක් ලබා දීමට අපිට හැකියාව ලැබුණා. සුරක්ෂිත මහමග කනතුරු වලින් තොර ශ්‍රී ලංකා රථවාහන මූලස්ථානයයි මේ සම්පූර්ණ වැඩසටහනේ මාර්ග සම්දර්ශන ඒ වගේම මේ දේශනය පැවැත්වීමට නියමිත වෙන්නේ. ඉතින් හදවතේදී මේ වැඩසටහන මෙහෙවපු අපේ ආදරණීය පොලිස් නිලධාරියා හැමෝම ආදරය කරන ආදරණීය පාසල් දුවදරු ආදරය කරන පොලිස් මාමා අපිත් එක්ක මේ වෙලාව එකතු වෙලා ඉන්නවා. රථවාහන මූලස්ථාන පොලිසිය පොලිස් රිය අභ්‍යාස විද්‍යාලයේ ගරු ස්ථානාධිපතිතුමන් උප පොලිස් පරීක්ෂක දයල්කාරියව සමහතා අපි දැන් දෙවන අදියර ආරම්භ කරලා තියෙන්නේ. දැන් මේ වන විටත් අතිසාර්ථක වැඩසටහන් 16ක් අපි මේ වන විට නිමා කරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් කතා කරමු මේ පිළිබඳව.
3: ඇත්තටම ජීවිත හරිම සතුටුයි. මොකද විශේෂයෙන්ම ඌව පළාතට ඇවිල්ලා අපි බිබිල පළවෙනි වැඩසටහන කරා, ඊළඟට දෙවෙනි වැඩසටහන බණ්ඩාරවෙල් නගරයේ ඊයේ කරා, අද වැලිමඩ මධ්‍ය විද්‍යාලේ. අද තමයි මගේ රථවාහන සංදර්ශන ජීවිතේ වැඩිම දරුවන් සංඛ්‍යාවක් සහභාගී වෙච්ච රථවාහන සංදර්ශන. මම හිතන්නේ දරුවන් 3000කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩාංගණය අපි ප්‍රයෝගික කරගෙන යමින් තමයි අද රථවාහන සංදර්ශනයේ උදෑසන ආරම්භ කරේ. හරියටම 8ට අපි පටන් ගත්තා. ඉතින් මම හිතන්නේ මට හරිම සතුටුයි ළමයි 3000ක් වැනි ප්‍රමාණයක් එක්ක අද ගත කරපු මේ ජීවිතේ මට ජීවිතේට අමතක වෙන එකක් නැහැ. ඉතින් විශේෂයෙන්ම ඒ වගේම තමයි දරුවෝ හරි විනයගරුක දරුවෝ මේ ඌව පළාතේ වැලිමඩ ප්‍රදේශයේ ඉන්නේ. විශේෂයෙන්ම ඒගොල්ලෝ අපි ජීවිත දේ අහගෙන හරි විදිහට මාර්ග අනතුරු වලින් ඒගොල්ලෝ බේරෙන්නේ කොහොමද, අනතුරක් වුණාම අපි මොකක්ද ඉක්මනින් කළ යුත්තේ, විශේෂයෙන්ම 19.90 ගිලන්ඩත සේවය අපි අමතක කරන්න බෑ. ඉතින් ඒගොල්ලොත් අපිට සෑහෙන උදව් කරා මේ වැඩසටහනට ඇවිල්ලා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම තමයි අපිත් එක්ක ඒකාබද්ධව මේ වැඩසටහන මේ වන සුවාදීන රූපවාහිනියේ ලක්කන ගුවන්විදුලිය, ඒ වගේම වසන්තන් ටීවී, මේ සියල්ලටම බෙහෙම ස්තුතියන්ත වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය හැටියට විශේෂයෙන්ම වර්තමාන පොලිස් ප්‍රතිනිධිත්වය ප්‍රියන්ත වීරසූරි මැතිතුමාගේ උදාරතම සංකල්පයක් හැටියට ලංකා පුරා යනකොට ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය, ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධව මේ වැඩසටහන් කිරීමේ අපිට විශේෂයෙන්ම මේ අවුරුද්දේ මේ වෙනකොට පාසල් දරුවන්ගේ මිය යාම අපිට අඩු වෙලා බරපතල තුවාල අපිට අඩු වෙලා තියෙනවා. මොකද 2025 මේ වැඩසටහන මුල් අදියරේ අපි වැඩසටහන 55ක් කරා. දෙවැනි අදියරේ දැන් අද 16 වෙනි වැඩසටහන තමයි වැලිමඩ මධ්‍ය විද්‍යාලයේ අපි කරේ. ඉතින් මා හිතන්නේ හොඳම ඉලක්කේ හොඳම තෝතැන්න බවට පරිවර්තනය වෙලා තියෙන මේ පාසල් දරුවන්. ඉතින් පාසල් දරුවන්ට කතා කරපුවාම ඒ දරුවන්ට යම් කිසි පණිවිඩයක් අපි ලබලා දීලා තියෙනවා. ඒත් වටිනා සහතිකයක් අපි ලබලා දුන්නාද සහභාගීච්ච හැම දරුවෙකුටම. ඉතින් ඒක ඉතාමත් වැදගත් වෙන ඒගොල්ලන්ගේ ජීවිතයේ අමරණීය දවසක් බවට පරිවර්තනය වෙයි අද දවස. ඉතින් මම කියන්නේ දිනෙන් දින මේ රියානතුරු අවම කරන්නට කොළඹ රථවාහන මූලස්ථානයේ ඉඳලා ඇවිල්ලා මගෙත් එක්ක ප්‍රධාන පොලිස් පරීක්ෂක අනු කුමාර මැතිතුමා අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කණ්ඩායම් බාරවින්න එතුමා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම නියෝජ්‍ය පොලිස්පති රථවාහන තුමා, සේනාධීර මැතිතුමා, ඒ වගේම අධ්‍යක්ෂක රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මැතිතුමා සිහිපත් කරමින්, ඉතින් එහෙමනම් තවත් දවසක ආය අපි හම්බ වෙමු කියන අදිස්ථානයෙන් යුතුව මම නිහඬ වෙන බොහොම ස්තුතියි ලක්කන ගුවන්විදුලියට අපි සමග සම්බන්ධීට සම්බන්ධ.
2: මේ ස්තුතිය ඔබතුමන්ට. ඉතින් මේ තමයි අපේ රටේ අනාගතේ බාර ගන්නා උප ආදරණීය පාසල් දුවදරුවන් දැනුවත් කිරීමේ සතුට සිදු කරන ආදරණීය පොලිස් මාම අපේ ආදරණීය දුවදරුවන්ගේ. ඉතින් මේ විදිහට මේ දිනෙන් දින ඉහළ යන මාර්ගවලට බලක් දීමේ පණිවිඩය සමාජගත කිරීම තමයි අපේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ඒ වගේම මේ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ෆිල්ම් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සියලු දෙනාගේම බලාපොරොත්තු වෙලා තියෙන්නේ සුරක්ෂිත මහමගක් අනතුරු වලින් තොර ශ්‍රී ලංකාවක් මෙහි කිරීම. මේ වෙනුවෙන් තමයි මේ වැඩසටහන් මාලාව අපි සමස්ත දිවයිනේම අධ්‍යාපන කලාප ක්‍රියාකාරණය පරිදි ප්‍රයත්න කරන්නේ. ඉතින් අද අවසන් වන්නේ එහි අතිසාර්ථක 16 වන වැඩසටහන. අපි තවත් දවසක තවත් සුවිශේෂී පාසලකදී හමු වෙමේ බලාපොරොත්තු වෙන සමු ගන්නවා. වැලිමඩ මධ්‍ය විද්‍යාලයේ සිට ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වෙනුවෙන් මම ගිහාන් ගීති ශේර.
1: බොහොම ස්තුතියි ගිහාන් අමිතික මේ වෙලාවේ සම්බන්ධ වූවට. සජීවීව අපේ රටේ අනාගතයේ පාසල් දුවආදරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි මාර්ග අනතුරු පිළිබඳව ඕන්ව දැනුවත් කිරීමේ අරමුණින් තමයි මේ සරං ටේකිය වැඩසටහන ක්‍රියාත්මක වූවේ. ඉතින් ඒ පිළිබඳව සජීවී තොරතුරු අපිත් හා බෙදාගත්තට ගිහාන්ට ස්තුතිවන්ත වෙන ගමන් අපි යන්න හදන්නේ ලස්සන සින්දුවක් අහන්න. දවල් 12:49 වෙලාව.

0: රටට වග කියන රේඩියෝ
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයිනේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් ද රෝඩි ස්වර්ස්
4: කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ආතරේ බෙදාගන්න ඕනම නම් සතේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: ITN රටට වග කියන රේඩියෝව
1: දලහ විනාඩි 55යි කියන්නේ මට යන වෙලාව ඇවිල්ලා තියෙන මං අතට ගිහින් ඉන්න. හැබැයි හෙට එනවා. වීකෙන්ඩ් එකක් අත ළඟ ළඟ එනවා නේද? යන කලින් සින්දුවකට එකතු කරගන්න කියන බරුදල් පොල් එල්.එස්. ප්‍රනාන්දු ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. මේ වෙලාවේ ගොඩක් ගා ඉන්නවා. හැබැයි ටයිම් එකත් එක කියන අමාරි. සුබ දහවලක් වේවා කියන ඉටලි වලින් එකතු කරගන්න ප්‍රභා තමයි මැසේජ් එක දාලා තිනවා. ඔයාවත් එකතු කරගන්නම් යන්න කලින් අදට ගිහින් එන්න පරිස්සමට සතුටින් ඉන්න මම යෂ්.

0: rhythm, vibe, beat, if it mix better, heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයකට ටැග් මේක

0: දශමපහ අනුත්තුනයි දශම හත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලා පසුරිකායි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: නතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් තියක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති බස්රතරිය දුරන් සහ කොන්දුස්තරවරුන් සේවය නිරත වන විට මද්‍රව්‍ය භාවිත කරන්නේ දයන්න පිළිබඳ සෙවීමට සිදුකරන විමර්ශන තවදුරටත් වැඩි කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කළා. බස් අත 5000ක් පරීක්ෂා කිරීමේදී 239 රිය දුරන් සහ කොන්දුස්තරවරුන් මද්‍රව්‍ය භාවිත කර තිබවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති UCP පෙරේරා මහතා සඳහන් කළේ.
2: බස් රහන පළාතේ සියලුම ප්‍රධාන බස් නැවතුම්පළවල බස් රථ රියදුරන් මේ කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීම මාස 6ක පමණ කාලය තුළ සිදු කරනු ලැබුවා. එමෙනි පරීක්ෂණ 5242ක් සිදු කර තිබෙනවා. ක්ෂණාතුරෙන් 239 දෙනෙකු ඒ මන්ත්‍රව්‍ය භාවිත කර තිබෙන බවට සනාථ වී තිබෙනවා. මේ ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ පරීක්ෂණ සංඛ්‍යාව මේ වසර අවසාන වනට දෙගුණයක් දක්වා වැඩි කරගන්නට. ඒ වගේම අප මේ වෙනුවට ආරම්භ කර තිබෙනවා මේ පරීක්ෂණ බස්නාහිර පළාතේ ඔබට ගිහිල්ලා අනිකුත් පළාත්වලත් සිදු කිරීමට. අප බලාපොරොත්තු වෙනවා මේ පරීක්ෂණ අනිකුත් වාහන පන්තීන් සඳහාත් අනිකුත් රියදුරන් සඳහාත් මහමග ධාවනයේ යෙදෙන මේ පරීක්ෂණ සිදු කරන්න.
1: අමරිකාව එල්ලකළ ප්‍රහාරවලින් පුද්ගලින්දා 4 දෙනෙකු මියගොස් ඇති බව ඉරානය සඳහන් කළා. තවත් 78 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි බලධාරීන් පවසන්නේ. අමරිකාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය මැදවට දිග පිහිටි අමරිකා ඉලක්කවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. බහරින්නේ කුවේටේ සහ කටාරේද ඒ අතර වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ලක්කන මීනඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක්

0: 105 FM 93.7 Lakhanda Radio ITN
1: Pasaru ekai wenada dolai
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
1: දිනේ ගහන මද්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලකේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්

පසරු එකපහුව වෙලා විනාඩි 13යි වෙලාව. අද ජූලි මාසේ 9 වෙනිදා අපි බ්‍රහස්පතින්දාවක මුණ ගැහන්නේ. විශ්වාස කරන්න ජීවිතේ හැමදේම ලැබෙන එකම නෙමෙයි අපි සතුට කියලා විශ්වාසය කරන්න ඕනේ. අයිම වෙන එකත් සමහර වෙලාවට වාසනාවක් වෙන අවස්ථා මේ ලෝකේ ඕන තරම් තියෙනවා. අපිට ජීවිතේ සමහර දේවල් නැති වෙන්නම අපේම හොඳට වෙන්න පුළුවන්. ජීවිතේ සමහර අවස්ථා නැති වෙන්න අපේම හොඳට වෙන්න පුළුවන්. ජීවිතේ සමහර මිනිස් අපිට මඟ හැරෙන්න අපේම හොඳට වෙන්න පුළුවන්. ඒක නිසා නොලැබෙන මඟ හැරෙන අයිම වෙන තැන්වලදී ඔයාලා ටිකක් දරා ගන්න අමාරුයි වගේ දැනුණට ටික කාලෙකට පස්සේ අපි තේරුම් ගන්නවා ඒක එහෙම වුණේ හොඳයි කියලා. ඒක නිසා ලැබෙන නොලැබෙන හැම තැනකදීම මම වාට යෝජනා කරනවා ධනාත්මක මනුස්සෙක් විදිහට හිතන්න පුරුදු වෙන්න කියලා. ඇත්තකොට ඇත්තට මේක එහෙම වුණ එක හොඳයි කියලා ඔයාලා ජීවිතේ ගැන සුබවාදීව හිතන්න පෙළඹවීමක් ඇති කරලා දෙනවා. හරිද? අද තේනාවස 4 වෙනකම් මම වහන් ඉන්න පුළුවන්. ඔය ටයිම් බිට්ස් ඉට් චාමි පටංගා.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: 1:17.
2: ලුකයා මාර වෙනනේ ඌනේ. ඩොක්කි කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්?
2: කවුද ඩොක්ටර්? යාර සුන්නද? මම කිරිත බුන්නේ අයියා සීනි වෙනනේ මුකුත අතපය වැඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5. FM 93.7. හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
1: Evening drive with Chamit and Charu.
0: Sama anugrahaya.
1: Marksman samuha vyapara vithun gen wabita harina dan navanimawakin ena Dovas entry week kitime yantrika sadambara himikaru kumanna. Adumama tanna 01176 79 579.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: ලක්කාණ්ඩ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කාණ්ඩ YouTube නාලිකාවට.
1: ලක්කාණ්ඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

ජීවිත සංස්කෘති ජන කිරුල හදවත රත්තරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඩ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා රාත්‍රී

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Ekaye manata visatunai.
2: Rajya Bankuka Surakshita Bhavaya. Ihalama Rakabarane Samagin Sthavara Tanpatu Sadaha. Ihalama Poliya RDB Bankuin.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු බඩු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී
4: FM 93.5 FM 93.7 ලාකන Radio ITN
0: දවල් එක පහ වෙලා වෙනාට 25 වෙලාව 0.7 0.3 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක කියලා මම මේ පැයට දැන් තමයි මුලින්ම මතක් කරේ නම්බර් එක. හවස 4 වෙන කලින් ඔයාට මැසේජ් එකක් එවන්න පුළුවන් නේද? වෙල ලොකු වැඩක් නෑනේ බිසි නෑනේ. ඔය බුරු බිසියක් පෙන්වන්න හිටියට නේද? කරන වැඩකුත් නෑ නේද? ඒකනේ හිත දන්නානේ මැසේජ් එකක් එවන්න එක නිසා 12:35ට ඔන්න අපි ආවා ඉතින් චාමි කියලා මැසේජ් එකක් එවලා පළවෙනියා වෙන්න බලාගෙන නේ කමන්නෑ ඉතින් මං දැක්ක චාමි කියලා තියෙනවා මේ මැසේජ් එක ඒක නිසා මම මැසේජ් එක දැක්ක නිසා කියවන්න හිතුවා වරණ මහින්ද කුමාර වාටයි මේ මං මේ නෝකඩුව කියන්නේ මොකද්ද කියන්නේ බලමු විකසිත නායනි ඔබ හිනහන විට ලෝම සිනාසෙයි මා සමගින් හරි ඔයාලා සතුටින් නම් එච්චරයි ගොඩු ගහකන්දෙන් ඉන්නෝ වාල ටක්කා කටබුරාවෙන් දෙනෙත් ඉමාශ ලැෂි ගුණපීනු වලින් ගයාන් රංචි සමගෙන් වෝක්ටෙක්ස් ආයතනයේ සියලුම සේවක සේවිකාවන් දඩන්දුවෙන් මහේෂ බඳුරබ මාපොටුවනින් ඉසුරු මදුෂන් යමුනා චන්ද්‍රිකා මොන්රාකල දඹගල්ලෙන් සුසන්ත දඩල්ලගේ නිමේෂා උදයංගනී නිතුමි නිතෝෂා අනුලාවති අල හැමෝම එකතු කරගන්නා තැන්කියු මැසේජ් එකක් එව්වට ඊට පස්සේ කවුද ඉන්න කියලා බලන්න යා සුබතව ලක්ෂාමී අපිට අවහගෙන ඉන්නවා කියලා බරුදල් පොලින් මේ මැසේජ් එක ලහිරු ශහනේ නතාලී ශනාරා දොමින්ද සයරේ ශනාර් මිරොන් එස්එල් ප්‍රනාන්දු ඇන්ටන් වසන්ත මැක්සිමස් ඔයාලවත් එකතු කරගන්නවා මං චාමී ආයි බොහෝ වේවා අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා ගයාත මේ මාධ්‍යවලින් මැසේජ් එකක් කියලා අහලා තේනවා පොල් ගහවල නෑන රංචිගේ හොඳේ කියලා තියෙනවා. ඊටසේ අපේ නේද පෑනවා. තුෂාරි ඔයාව එකතු කරගන්න. සුරේකා කාරේ නෑසඳ දෙට නැති වුණාට වටමව අහන් ඉන්න පුළුවන්නේ. ඔයාව ආතරෙන් එකතු කරගන්න හසදරත් එක්ක. සින්දුවක්

0: එකයි වෙනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

රාත්‍රී 4:00 වෙලාව. චෝමි ඔන්නාතත් බොයකට අපි ආවා කියලා මැසේජ් එකක් එවලා තියෙන්නේ. සුමනා ඔයා හින්දි සින්දුවක් කොහොනේ කියලා තිබුණේ තිතින් මං ඔයාගේ සිතුවිලි තේරුම් ගන්න කලින්ම හින්දි සින්දුවක් අහන්න දුන්නා එකතුවා කැමතිම සින්දුවක්. චෝමි අපි ග්ලෝබල් අපරල් එකේ අනෝම ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. අනෝමා ජාන්ති මදෝ සිසරයියා ලතා නදේ සුසිලා මිස් ෂහානි මෙලානි මාහිර් සර් වසන්ති ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සිසරයියා ටිකක් යාළුයි හැබැයි ඔයා කියපු නිසා කියලා තියෙනවා. සිසරයියා කමක් නෑ තා චුට්ටක් ගණන් උස්සලා ඉන්න. මේ වීකේක පොඩ්ඩක් කොහොම ওই විදිහට යන්. ඊළඟ සතියේ අපි පොඩ්ඩක් යාළු වෙන්න බලමු. පොඩ්ඩක් දැනෙන්න එපා නේ. පොඩ්ඩක් ඉන්න ඕනේ ගණන් උස්සලා. එහෙම ඉතින්නේ අනුමලව ඉතින් ඊට පස්සේ මං ගැන බලාගනි. දැන් මොකද මේ කියලා තියෙන පෝස්ට් එකේ ඒක පෙවුනේ දැන්නේ මට. සමහරක් මිනිස්සු හෙව්වේ තවත් මිනිහෙක්ගේ වැරද්දක්ම විතරයි. එහෙම මිනිස්සුන්ට කවදාවත් මිනිස්සෙකුගේ හොඳක් පෙනුනේ නැහැ. පෙනෙන්නේත් නැහැ. සිසරය සමහර විට මල්ලව මේක වට හැන කියවන්න ප්ලෑන් කලන් දන්නේ නැහැ. චුට්ටක්ව හිතන බලන්න වට ගැලපෙනවද කියලා. ඊට පස්සේ දින මැසේජ් එක බලන්න. සුපුන් වගේ මැසේජ් එක. කෑ ගහන ආදරේ නොකෙව්වට මේ හිත වට නොසෑහෙන ආදරේ කියලා එවලා දිනව පෝස්ට් එක. මේක මං කාට ඇහෙන්නද කියන්න ඕනේ කියලා සුපුන් හැබැයි ඔයා එක නමක් දාලා නැහැ. ඔහ කාට හරි කියලා ගැලපෙන්න කියලා මට කියන්න කියලා දෙවලා තියෙන්නේ. හරි හරි ඔන්න කිව්වා. මාපලකම පියාජේ ඔයාගේ මැසේජ් එක ඊට පස්සේ ගෙනගත් හැනට යනවා. තැපැල් කාර්යාලයේ අපිට වැඩ කරන ගමන් උඩතනිය මහත්තයා චාන්දනී මිස් රිෆ්කා මිස් සංගීත මේ හැමෝම එකතු කරගන්න කියලා මංජල හේමන්ත තමයි මට මැසේජ් එක එවලා තියන්නේ. ඊට පස්සේ මේ කවුද මේ අපිටත් සින්දුවක් ඕනේ කියලා කියන්නේ ඉරේකා බණ්ඩාර. ගියතන තේරුම් නොගෙන මුල අමතක කළ අය ඔබේ ජීවිතයට වටින්නේ නැත. ජීවිතයට වටින්නේ නැති මිනිස්සු ගැන හිතලත් වැඩක් නැත. ඊට පස්සේ එකතු කරගන්න ඕනේ කවුද කියලා තියෙන්නේ පුගොඩින් නේද? ඔගොල්ලෝ මහත්තයා ලසන්ත සංජීව ලක්වෙන් සස්මින් ගැතමින් ජනුකි නම් ටිකක් දාන්න තිබුණා නම් ලස්සන නම් ටික. චාමියෝ මාතින්දා චානෝ රත්තටින් සින්දුවක් කියලා තියෙනවානේ බලමු අපි සින්දුව අහන්න. ඊට පස්සේ අපි යනවා නුවරට. ජීව්ස් ෆරීඩා දීප්ති සිල්වා ශුරින් දයස් නිරෝ ගානි සිල්වා චන්ද්‍රානි මාරසිංහ රොසට් ගමගේ අපිවත් එකතු කරගන්න. එකතු කරගෙන විතරක් නිකන් එහෙම ඉන්නේ. මේ වගේ ලස්සන සින්දුත් මම ඕලට අහන්න දෙනවා. එකයි විනාඩේ

0: රියදාවනී යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න. එකයි වෙනදේ 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
5: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක ප්‍රියම

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: දතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
0: දවල් 1:42 42යි

0: 93.5 FM 93.7 Lakhana Radio ITN.
1: දවල් එකයි වෙනාඩි 47යි.

0: Akanda Radio ITN
1: දවල් 1:00 වෙනාඩේ 50යි වෙලාව 0.7යි 0.3යි 93යි 5යි 93යි 7ට මේ මොකද මේ වල තියෙන පෝස්ට් එක මේ ජීවිත ගමන තුළ ඔබ එකවරක් නොව සිය දහස් වතාවක් රැවටේවි සිය දහස් වතාවක් පරාජය වේවි සිය දහස් වතාවක් වරදේවි සිය දහස් වතාවක් දුක් වේවි නමුත් අත දෙහර දරාගෙන ජීවත් වෙන්න මොකද ඊළඟට උදව් වෙන්නේ ඔබට අවශ්‍ය සියල්ලම හරියන මොහොත වෙන්න පුළුවන් කියලා ලස්සන පොසිටිව් හිතන්න පුළුවන් පෝස්ට් එකක් කියලා තියෙනවා මහියංගනේ නේහ පොඩි උදව්වක් කරන්න ඊට පස්සේ මැසේජ් එකක් කරනකොට නම එවන්න හරිද නැත්තම් මං හොයන්න ඕනේ කවුද මේ මැසේජ් එක ගෙවලා තියෙන්නේ කියලා මට තියෙනවා ඉතින් ඊට පස්සේ නේද වෙනම වැඩ කොටසක් කරන්න බෑනේ කරන්න ඒක නිසා ඊට පස්සේ පෝස්ට් එකත් එක්ක වගේ නමත් එවන්න ඕනේ අද දවසම සිනහවෙන් සහ සතුටින් පිරුණු වාසනාවන්ත සුන්දර දවසක් වේවා කියලා තියෙනවා මේක කලින් මන් දකින්න තිබ්බේ ජය මාමා වගේ මැසේජ් එක කටව වීරකොඩි බේකරියකින් ලොකු බොස්ස පුල් පොඩි බොස් වරුණ චම්පමේසා දැන් සනීපයිද ඔයාට අසනීපෙන් හිටියා කියලා මට සාහන විස්තරයක් කියලා තිබුණා දැන් හොඳින් නම් මට සතුටුයි ගැන ඔයා වාතරෙන් මතක් කරනවා දිස්නම් විශ්ෙන්නවා ජගත් ඔයාව තමතක් කරන්නේ නැහැ අපි සින්දුවක් අහමු ළඟට සුබතාව ලක්ෂාමියකි අපි ඔයානකම් මක බලන් ඉන්නේ මන් දැක්ක ඒක නෑවේ අපි සින්දුවක් අහමු සුබතාව ලක් කිතුල් ගලින් මේ මැසේජ් එක මාලනි නමෝහා ගතටක්කාල ඊට පස්සේ චාමියක්කා ලස්සම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාට හරි වාසාවෙන් ප්‍රෝග්‍රෑම් එක අහන්න කියලා තියෙනවා වැඩිපුරම ගෙදර ඉන්නේ තනියම ඔයාගේ සින්දු ප්ලේලිස්ට් එක නියමයි කියලා තියෙනවා ගෙදර ඉන්නේ තනියම මං දැන් කිව්වා විස්තරේ ඉස්සර මතකයන් නවතිනවලු ඒ සින්දු ටික අහනකොට අද තමයි පළවෙනි වතාවට මැසේජ් කළේ කියලා තියෙනවා චතුරිකා කුරුඳු ගහ හතක් මේ මම වාතරෙන් නෝ පිළිගන්නවා දිගටම අපි වහන් ඉන්න ඒ වගේම මැසේජස් එවන්න මං කියන්නම් ඊට පස්සේ ලස්සන දවසක් ශාමී පුබුදුපුරින් රමණී විජය කුමාරි 10 ආගම සුගානි ටැක්ස් එකේ සුභාෂිනී ගාමිණී අයියා 1975 NCGE ගෲප් එකේ අලු ඔක්කොමලව එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මැසේජ් එකේ තිබුණේ ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න මේ කවුද මේ රංජි ඔයා දහසක් වැඩ තියෙද දහසක් වැඩ මග තියලා මා වහන්න දෝගෙන ආවා කියලා මට ආරංචි වුණා රංජි හරි thank you කන්දන් තුෂාරි මට හිතකේ නෙවෙයි මැසේජ් එක එවලා තියෙන්නේ. මොකද ඔයා කෙන කියනවාට යා ඉරිසියනේ. අපිට තින් ඔය ඇච්චර වැඩක් නැහැ නේ රංජි. නෑනම් මස්සිනාලා වෙනම එකක්. අපි වෙනම එකක්. ඔයාලා මගේ යාළුවනේ. ඒකයි වෙනාදී 52යි සින්දුවක් අහලා ආයි මං එන්නම් හාගෙන.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: නෝරලේදී බෞද්ධ චිකිත්සකවරිය ඝාතනය කළ ප්‍රධාන සැක්කරු ඔහුගේ බිරිඳ සහ සැක්කරුට සහාය ලබා දුන් දෙදෙනා යළි රක්ෂිත බඳුනාගාරගත කර තිබෙනවා. ඒ ලබන 16 වෙනිදා දක්වා නෝරලේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ලබා දුන්නේ. නෝරලේ පොලිසිය ඉල්ලා සිටියේ ඝාතනයේ ප්‍රධාන සැක්කරුගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට අවශ්‍ය බැවින් බඳුනාගාරධාරීන්ගේ අධීක්ෂණ යටතේ නෝරලේ දිස්ත්‍රික් මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි. ඊට අධිකනේ අවසර හිමි වුණා.
2: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
3: ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර වැළැක්වීමට පියවර ගත් බව බහරින් ආරක්ෂකංශය සඳහන් කළා. ගල්ෆ් කලාපයේ රටවල් රැසකටම ඔවුන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. බහරිනේ කුවේටේ සහ කටාරේදී ඉටයත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් අනතුරු ඇඟවීමේ පද්ධතිය සක්‍රිය කිරීමටත් බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඉරානයේ නගර ගණ්ඩාමකම පිපිරීම් ශබ්ද ශ්‍රවණය වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනස් එක්ක

හවස දෙකයි වෙනාඩි 8යි වෙලාව. යාළුවෙක් කවරේ මාතක තුතා කතා කර කර ඉන්න. මට අමතකුන ඔයාලා මං එනකම් බලන් ඉන්නවා කියලා. 0703935937 අපි මැසේජ් නම්බර් එක. සුබතාවලක වේවා ශාමිනංගේ ලස්සන සින්දුව හැම ගමන් අපිවත් එකතු කරගන්න. බුලත් සිංහලින් දහරා. අම්මා ඉන්ද්‍රානි තාතා ජයසිංහ ඉදනිල් ප්‍රනීත් කෞෂි මදු තුහින බබා ආදි බබා මතුගම පැලවත්තෙන් හබේ රංග ඉනුකී ඔයාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඉනුකී ඉස්කෝල යන කෙනෙක්ද කියලා මං කැමතියි දැනගන්න. දහර මටකින් හරි ඕපෙනයනේ මට මැසේජ් එකක් දාන්න. එතකොට මං යනවා යාපනයට. යාපනයට ගියේ කිම කියලා හිතුන දහන්න. එකට උත්තරයක් තියෙනවා. මේජර් චන්දිම දෙසනායක කැප්ටන් දක්ෂින සිල්වා අහන් ඉන්නවා කියලා මට දැනගන්න ලැබුණා. ආරංචියක් ඔත්තුවක් ලැබුණා මට. 14 වන ගජබා රෙජිමේන්තුවේ ගෞරවනීය ඔබ දෙපළව අතුලේ ටීම් එකේ හැමෝම මං ඉතාම ආදරෙන් ගෞරවයෙන් එකතු කරගන්නා සිද්ධාක් අහන්න. මට මදු තමයි ගෙනලා කිව්වේ විස්තරේ මේ එකතු කරගන්නවා වහගෙන ඉන්න කියලා. Thank you මදුට. සුබ දහවලක් වේවා ලක්හඬ. ඔයා වහන් ඉන්නේ මේක ත්‍රිකුණාමල යාපනයේ ගියා. ත්‍රිකුණාමලටම පුංචි බණ්ඩව එකතු කරගත්තා. ඊට පස්සේ රයිගමට යන්නයි හදන්නේ. සරච්චන්ද්‍ර ඩයසාවත් එකතු කරගත්ත නගින්න බස් එකට. ඊට පස්සේ සිරි කුමාර ඔයාවත් එකතු කරගන්නවා. චාමියකි මම මාතලේ දිලිනි එක්මට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තිනු. ධෝනිට සනීප නැහැ කියලා තියෙනවා. කිම කාරණාව උනද පරිස්සමට චාමි අපිත් හැමදාම අනේ ලක්කන තමයි. ඒත් අද මැසේජ් කරේ කියලා තියෙනවා. හයි ඔයාලව තවදුරින් පිළිගන්නවා. පාරදුර කැසල්වත්ත නුවන් මිර හවුස් එකේ වැඩ කරන හැමෝටම සින්දුවක් දෙන්න කියලා නුවන් එපු මැසේජ් එකට ස්තුතියි. දිගටම අපිත් එක ඉන්න ඕනේ. FM 93.5 හරි 93.7 හරි එකේ ඉඳන් 4 වෙනකන් මග අරගන්න බැරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවනේ. දන්නවද ඕල් ටයිම් බෙක්ස් චාමි කියලා? කොහොමද ඒක?

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: හවස දෙකයි වෙනකට 14යි.
2: Soon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: රිදම් වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ල අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: Oh, die. Beats with Charlie.
2: Suno na sange mar mar.

හවස දෙකයි විනාඩි 16යි වෙලාව. 0.7 3 93 5 93 7. ඒ මැසේජ් නම්බර් එක දැන් ෆෝන් එකේ සේව් කරන් දෙන්න. කතා කළා මේ මැසේජ් සේවලා තියෙන්නේ. Thank you. සුබ දවසක් ශාමී. අපිත් එන්නවා ලස්සන.

සින්දුවකට. මහත්තයා ජෝට්, කුමාර අයා, පුතා මිනෝල්, දුව දිසුනි, කංචුක්කුලියේ නනෝෂා, කංචුක්කුලිය ගැද නියමයි එකද කරගන්නන් හඳ. ඊට පස්සේ අකුර කොට සලෝන එකේ සුරුනි මල්, අපි ඔයාව හැමදාම අහන් ඉන්නවා කියලා තියෙනවා. අසල සින්දුවක් දෙන්නන් හොඳ. අපි යන්නේ එතන පාස් කරගෙන යනකොට එකද කරගන්නව හඳ. චාමි කොහොමද, හොඳින් නේද? සුපර් ප්ලේලිස්ට් එකක් හැමදාම වගේ මාතත් බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා. බලමු මම එකට සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. බහරෙන් වලින් චන්දරකේ හැන්නදී, ජපානෙන් දිල්ෂි ඉන්නවා, තංගල්ලෙන් ශාමලී නේද? එකතු කරගන්න ජෝන්, ඔයාව තමතක් කරන්න නැහැ. අද මැසේජ් එක පොඩ්ඩක් ඔයා ජයම් කරගෙන පොඩ්ඩක් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මම ඉතින් දක්ෂ නිසා එක බැලන්ස් කරා ගන්නට. සුබ දවසක් වේවා. ලස්සන ගීතයකට අපිවත් එකතු කරගන්න. ජහල ඇන්, ඉරෝෂණි සහ පවුලයාත් එක්ක, කාන්ති, චන්දිමා, සිල්වා ටීචර්, ඉසුරු මල්ලි, මානෙල් මහත්මිය ඇතුළු හැමෝම එකතු කරගන්නවා කියලා තේනවා. ඉස්කෝලේ කාලේ ළමයි ටිකක් ඉන්නවා සලම් පිටිනියක ගවුන්ඩ් එකේ. හොඳයි, ඉතින් එහෙම කිව්වට ඊට පස්සේ මෙහෙම පෝස්ට් එකක් එවලා තියෙනවා එකට සම්බන්ධ කරලා. මේ සුදු ඇඳුමෙන් සරසී පාසල් සමයේදී ලැබූ ඒ සුන්දර අතීතය කිසි දවසක ආයෙත් ලැබෙන්නේ නැත. ඉතිරිව ඇත්තේ ඒ අතීතය සතුටින් හෝ සොවින් සිහි කිරීම පමණයි. සුදු ඇඳුම ඇඳගෙන ගිය පාසල් කාලේ විතරක් නෙවෙයි, මේ කාලෙත් එහෙමම තමයි. ඔයා හත දුකින් මේ කාලය ගත කළෝදී ඔයාට අනාගතයේදී මේ දවස්සේ හැරලා බලන්න වෙන්නේ අපරාධයේ කාලේ. ලස්සනට ගත කරන් තිබිච්ච කාලයක් නේද? මම අඬලා දොඩලා සංවේගයෙන් යුක්තව ඒ ගත කරලා තියෙන්නේ කියලා දුක හිතන්න වෙයි. එහෙම නොවෙන්න මේ ගත වෙන තත්පරවල ඔයාට සතුටෙන් ඉන්න පුළුවන් පුංචි මහර දෙයක් හොයාගන්න. හරිද? අද අපේ අම්මගේ උපන්දිනය. එයාගේ නම අනුලාවතී. යට සුබ උපන්දිනයක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා යටියන්තොට සුජීව මදුරංගමට මැසේජ් එකක් කියලා කියලා තියෙනවා. අනුලාවතී අම්මා, ඔයාගෙන දෙන්නේ ඔයාට මං ආතරයෙන් ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා, දීර්ඝායු වේවා කියලා, හැමදාම සතුටින් සහල්වෙන් සනසීමෙන් ඉඳ ලැබේවා කියලා අපි ඔයාට ආතරයෙන් ආශිර්වාද කරනවා. හරිද? හවස දෙකයි විනාඩි 19යි නේ වෙලාව. සින්දුවක් අහමුද? හකිවනේ මට හුණා. අතතිකේ මාසින් දෝ ප්ලේ කරලා ඉවරනේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 22යි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මනට යන්න.
0: ටේකියා සුවැකෙනු මගතොට.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: FM 93.5න් හරි 93.7න් හරි මම වහන් ඉන්න ගමන් වට හිතනවා නම් චාමිට කම්මැලි හිතෙද්දී දැන් අපි මැසේජ් එකක් දාලා පොඩ බලමුද කියලා. 0.7 0.3 93.5 93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: නෙවේ දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Chami.

0: It's it Charmy. හවස දෙකයි වෙන අර දෙයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: දැන් වෙලාවත් කියාගෙන මම මේ ආවේ හොඳකට නෙවෙයි. හොඳකට නෙවෙයි නම් මොකක් වගේ දෙයක් ගැන කියන්න වෙන්නේ නැද්ද කියලා හිතනවානේ. දැන් මේකයි කතාව. මේ කතාව මේ අවුරුද්දේ මුලට දිව යනවා නම් මේ ගත වෙච්ච මාස 7 තුල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙන වේගය දරා ගන්න අමාරුයි. පැහැදිලිද? වසරේ මේ දක්වා වාර්තා වෙලා තියෙන ඩෙංගු රෝගීන් ගණන 65,024ක් දක්වා ඉහළ ගිහිලා තියෙනවා කියලා ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිකුත් කරපු අලුත්ම වාර්තාවල සඳහන් වෙනවා. 65,024ක් කියලා කියන්නේ මේ කාර කජු වැට කොස්සට නෙවෙයි, මේ මිනිස් ජීවිත. ඒකෙන් දැන් ගත වෙච්ච පැය 24 තුළ පමණක් 1,300කට අධික අලුතින් රෝගීන් ප්‍රමාණයක් මෙතනට එකතු වෙලා තියෙනවා. ඩෙංගු මරණ සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. මේකෙන් වැඩි ප්‍රමාණයක් මියගිය සංඛ්‍යාවෙනොත් වැඩි ප්‍රමාණයක් අපේ කාන්තාවන් කියලත් හොයාගෙන තියෙනවා. එතකොට මෙතන තියෙන ගැටලුව තමයි අපි මේක දවසින් දවස වැඩි වෙමින් යනවා කියන ප්‍රවෘතිය එක ප්‍රවෘතියක් විදිහට විතරක් ගණන් අරගෙන අත පිහිදගෙන අපේ වැඩක් කරගෙන අපි වැඩ තියෙනවා නේ, අපිට ඔෆිස් යන්න තියෙනවා නේ, අපිට ළමයි ඉස්කෝලේ යවන්න තියෙනවා නේ, ගෙදර වැඩ තියෙනවා නේ කියලා මේක පාස් කරලා ඉන්න බෑ. මොකද අපි සමාජය කියලා ගත්තාම මේක අනිත් එක්කෙනා කරනකම් බලන් ඉන්න ඕනේ. අයහා ගෙදරන යන්නේ කුණු තියන්නේ ගෙවල් අපි ති සුද්ධ පවිත්‍ර කරගෙන ඉන්නේ, අපි හරි පිරිසුදු වෙන ඉන්නේ, අපේ හිත වගේම තමයි. එහෙම හිතන් හිටියට ඔයා නොදැනුවත්වම ඔය ලස්සනට වගා කරන මල් පැලවල අර ගොටු ෂේප් එක තියෙනවනේ, අර ත්‍රිකෝණ හැඩේ තියෙනවනේ, ලස්සන ශාක පත්‍ර වලට කැමති අපේ ගෑනු ළමයි ඉන්නවනේ, ඒගොල්ලෝ ඒ පැල වගා කරන්නේ ලස්සනට වුණාට සමහර විටක ඩෙංගු මතුරු වගේ ජනපදයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා ගෙදර ගියාට පස්සේ අත පොඩ්ඩක් වත්තේ පිටි ඇවිදලා බලන්න. හරිද? ඔයා නොහිතර තැන්වල ඔයා ඩෙංගු මදුරුවන්ට සමහර විට බෝඩින් හවුස් ටිකක් හදලා දීලා තිනුවන් දන්න. ඒක නිසා මේ අවධානම බාර ගන්න. ඔබ අවට පරිශ්‍රය පිරිසිදුව තියාගන්න මහන්සි වෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ ආයතනික වශයෙන් වැඩ කරනකොට බොස් එක පොඩ්ඩක් කතා කරලා සාවි පොඩ්ඩක් මේක ගැන හොයලා බලමු නේද, ඩෙංගු අපේ ඔෆිස් එක පැත්තෙත් කරකිනව දන්නේ කියලා පොඩ්ඩක් කටි එකතු වෙලා ඔය ලන්ච් ටයිම් එකේ හැම ගිහලා බලන්න. තින්නිස ඉස්සකවත් එකතු කරගෙන ඒගොල්ලන්ගේ සහයෝගය තරගෙන පුළුවන් ප්‍රමාණයෙන් අපි මේකට දායකත්වය ලබා දෙමු. හැමදේම අර ඉහළින්ම විල කරලා දෙනකන් අපේ ගෙවල් ටික සුද්ධ පවිත්‍ර කරලා ඩෙංගු තියෙනවද කියලා ඒගොල්ලෝ බලලා චෙක් කරලා දුන්නට පස්සේ ඉතින් අපිට ටෙස්ට් කරලා මොක්රි කරගන්න බැරියයි කියලා හැම ඉන්න එපා. කරන්න පුළුවන් දේවල් රියපොත් එක්ක කරන්න තියෙන දේවල් කඩන්න. නැතිවයි කියලා කියන්න එපා. ඩෙංගු වුණා හැදුනට පස්සේ චාමි මෙහෙම කිව්වා නේද කියලා දුක් වෙනවා.

0: හවස දෙකයේ විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා යනවා යනවා.
3: ඉවරයි. TVS Sport

0: concert.
1: ත්වේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය. පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය. අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම. මහජන සම්පත, රටටම සම්පත. FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
2: හවස දෙකයි විනාඩි 41යි බලන්න. මැසේජස් ටික කියන්නම්. ඊට කලින් පොඩ්ඩක් ඩෝමකට කියන්න ඕනේ. ඩෝමා හෝම් ඔයිල් මේක එක වටින්නේ ඇයි? සිංගල් පේස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පැයට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල් තෙල් විතරක් නෙවෙයි, සමහර කෑම වර්ගවලට, සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන රට කජෝ කජෝ සූර්යකාන්ත වට්ටකාබ කොහොඹ එඬරු වලින් තෙල් හදාගන්න උමනාවක් එනවා නම් අට ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න එක වාසි. මෙලවෙන රුපියල් 88,001,1,679,579 ට කෝල් එකක් අරගෙන තව වැඩි විස්තර දැන කියා ගන්න පුළුවන් කමක් තියෙනවා. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් එක නිසා ගෙවියාම අවමයි කියන සහතික දෙන්න පුළුවන්. හරිද? ඇතිනේ. හරි, 0703 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. සුබ දවසක් ඒවා ශාබී. සිඳුවක් ඕනේ ඊජී අනුර පුස්සල්ලාව BF ජනපදයෙන් එවලා තියෙන මැසේජ් එක. ඊට පස්සේ MLA ගමන්ට් එකේ සිසිරස තනෝජමිස් කුමාරියක ගේතක්ක මතු ජයන්ති රෝෂණි රම්යක රමණී නාමලේ මාල්ෂා කුමාරි වරුණ ලක්මාලි ප්‍රසාද් ඇසරු මංශය තිලින ශ්‍රියානි රුක්ෂානි රක්ෂා සහ මැෂින් අංශය සිසිට අයවත් එකතු කරගන්න කියලා පිළියන්තරේ නනුෂ්ක තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. මට මතක විදිහට මේ අනුෂ්කක බර්ත් දෙකක් තිබුණද ළඟදී. මට එහෙම මතකයක් තියෙනවා. හොරෙන්ම කේක් කාලා මැසේජ් එකක් දුවද? මකද්ද වෙලා තියෙන පෝස්ට් එක අනුන්ගත කියනවට වඩා, රණ්ඩු වෙනවට වඩා, වෛර කරනවට වඩා, කේලම් කියනවට වඩා, පරුෂ වචන කියනවට වඩා, පල ගන්නවට වඩා, කිසිම හිතක් නැතුව සමාව දෙලා හිතෙන් අත්හැරියාම දැනෙන සතුට වැඩි. ඒකට මම තව කොටසක් එකතු කරනවා. දැනෙන සතුට විතරක් නෙමෙයි, දැනෙන සනසීමත් වැඩි ය කියලා. අදකීමෙන් කිව්වේ හොඳේ වරදින්නේ නැහැ ඒක නිසා. චාමී පහන් ගාමට් එකේ අපිත් ඔයාව අහන් ඉන්නවා. හින්දි සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අඩලියාට කියලා තියෙනවා. අතද හින්දි සින්දුවක් බලමු. මාතලේ නදේශානි වගේ මැසේජ් එක දැන් දැක්කේ. සුබ දිනක් වේවා අපි චාමී නංගට. ධර්ණී ගල හැල්ලෙන්න ලක්කඩ ටවුන් එක පුරාම ඇහෙනවා කියලා තියෙනවා. ඒක නම් ඇත්ත වෙන්න ඇති. ධර්ණී ගල හුඟක් අය අපිට මැසේජස් එවනවා. විරකම සේනකම්ලත් සිනුරි සයුරි විශ්විත චාරිකා සමඟ ශාෂික සොඳරුවන් නොයවත් එකතු කරගන්නවා. චාමි ගෑනු ළමයාගේ සතුට සිනහ උතරා යන වචනවලින් ලස්සන කරන මේ වැඩසටහන හැම රැකම නව ශ්‍රීලන්තයේ ඉඳන් අහනවා කියලා දුලීප් සමරසිංහ ඔයා මැසේජ් එකක් කියවලා තියෙනවා. ඔයා ගණන් නේද සෑහෙන දවසකින් මැසේජ් එකක් හදවලා තියෙන්නේ. Thank you. Eta ra. Kana New Zealand idlane guna hanne.

ඒ සින්දුව ඉවරයි මේ සින්දුව පටන් ගත්තා. 0.7.3.93.5.93.7ට මැසේජ් එක කියනවනම් හතරට කලින් එවන්න කියලා මට කියන්න ඕනම නැහැ.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN
2: වෙලාව දන්නවද කීයද කියලා? මම්ම ඉතින් ඔයලා ගෙනකම් බලන් ඉන්නානේ. අම්මලා එහෙම වයින්නානේ. 2:52. අදත් අපිව ලස්සට සින්දුවකට එකතු කරගන්න තල්වත සීනි සමාගම. ඇග්‍රි වර්ක්ෂොප් එකේ මේ මැසේජ් එක. ස්වීට් මැසේජ් එකක් අනේ. රංගන ලහිරු සුගත ප්‍රදීප් නාලෙන්ද ධර්මය අයියා නාමල් ලාල් ඇතුළු ඒ වැඩ කරන ටීම් එක හැම දෙනාම එකතු කරගන්නවා. චාමිමණිගේ නවකහ අල ඕසි සැග්‍රෝ එකේ ඕෂද රාත්‍රවීට සින්දුවකට මොකක්දුනේ සින්දුවකට එකතු කරගන්න කියලානේ කෙටියම තිබුණේ. එක පැටලුණා මට. නවෙනවද? ඔයාලට වරදින් නෑනෙ කමන්න. ඊට පස්සේ තියෙන මැසේජ් එක බලන්න යන්න දෙක ලැජ්ජාව පැත්තකින් කියලා. චාමි හමාරි අදෝරේ කහනේ හිදි සොංක පුළුවන් වුණොත් දෙන්න කියලා වර්ජිනියා මොරටවින් මට මැසේජ් එකක් එවලා කියලා තියෙනවා. පුළුවන් වුණොත් බලන්න. හාද මතක් වෙයිද දන්න බලමු. යටියන් තොටට යනවා නිරංජලා දයාරත්න වගේ මැසේජ් එක. ඔබේ වචන ඔබේ නිශ්ශබ්දතාවයට වඩා වටිනා බව ඔබට හැගෙන විට පමණක් කතා කරන්න. ඔබේ වචන ඔබේ නිශ්ශබ්දතාවයට වඩා වටිනා බව ඔබට හැගෙන විට පමණක් කතා කරන්න. ඒක මම උදාහරණයක් විදිහට ගත්තේ මීටින් එකකදී. ඔයාලට හිතනවා නම් ඔයා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ කියලා. ඔයාලට ඔයා ගැන කතා කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. අපි ගැන කවුරුත් කතා නොකරන වෙලාවට අඩුම තරම් අපිව මෙහෙරගෙන අපි ඉන්න බෑ. නේද? බයනතුව කතා කරන්න. ඊට පස්සේ තියෙන පෝස්ට් එක හිතන්නේ කාගෙන් කියලාද? මාත් හොයනවානේ පොඩ්ඩක් හින්ද කොහොමද හොයාගන්න කලින් මං හොයන්න බෑ. මේහා. ඊට පස්සේ මම ඒක නැත්තම් මං කියන්නේ යන්නේ මට බෑ නම හොය හොය කියන්න. වැඩකටේමට කියනවා අනුන්ට පේන ජීවත් වෙන්න එපා. එතකොට ජීවිතය හරි මහන්සි. තමන්ට දැනෙන ජීවත් වෙන්න. එතකොට ජීවිතය හරි සහැල්ලුයි කියලා. පෝස්ට් එක ලස්සන නිසා කිව්වා වයලා. හරිද? හොරණ කීරි ගලින් මාලා දමයන්ති උදාරා චාමින්දි ගගනි ආශිස්සනේ ඔබ්‍රෝයි රණවකව එකතු කරගන්න කියලා මැසේජ් එකක් තිබුණා. හිතට සනසීම ගෙන දෙන මුහුණට ලස්සන හිනාව ගෙනෙන ලස්සන පැතුම නිටුවන ආදරණීය ජයග්‍රහී වාසනාවත සුබම සුබ දවසක් වේවා කියලා තියෙනවා. කවුද නම? අම්මා තාත්තව එකතු කරගන්න අම්පාර මහ ඔයේ නදී රාජපක්ෂ ඔයාගේ දිග මැසේජ් එක මම බොහෝම ඉක්මනට කිටි කරලා කියවගත්තා. ඊට පස්සේ දිසිනි නෝනා කඩේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දිසිනි ලාභ කඩේ එකතු කරගන්න ඉතින් මේක හැමෝම. අද දින 23 වන විවාහ සංවත්සරය සමරන වලගම සුධර්ම නිලාන්ත පොතුපිටිය සොහොයුරාට සහ ඉනෝකා කුමාරී දොඩම්ගොල්ල සොහොයුරට සුබ විවාහ සංවත්සරයක් ප්‍රාර්ථනා කරනවා. ලොකු දුවනේ විමංශා, එකම පුතු යෝමීරු, නිතුල්, අම්මා සහ සෙන්කඩගල පවුලේ හැමදෙනාම එකතු කරගන්න කියලා තියෙනවා. ජම්මාලි, මංගලා සමග උපුල් ප්‍රියන්ත මොහොට්ටාල, චමින්ද කොරුප්පු ඔයාලව එකතු කරගමු. කොට අපි කියන්න ඕනේ සුබ විවාහ සංවත්සරයක් වේවා කියලා නේද? ජයම වෙන්න ඕනේ හැමදාම සතුටින් සාමයෙන් සමාදානෙන්. ඔය ජීවිත ගමන ජීවිත නෞකාව පදවාගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ඉතාම ආදරෙන් ඔයදපලට ආශිර්වාද කරනවා. හරි මම ඒක ගහන්න කලා නේ. හරි. හයි බලකඩුව සෙනීෂා ෆැෂන් එකේ වැඩ කරන අපිටත් සින්දුවක් ඕනේ කියලා තේමෝ. වසන පටි වැටි කරගන්න වගේ හදන්නේ අහිංසක බොස් කියලා ආමන්ත්‍රණය කරලා තියෙනවා සාලිය මහත්තයා ඔයාට. එතකොට දුශාන්ති නිලන්ති පූර්ණිමාවත් එකතු කරගන්න. හඩි හඩි වාසනා ඔබට වෙයි වාසනා. හරි මං යනවනේ ඊළඟ පැයට. ඒව බලන්නද මම මේ මැසේජස් කියවන්නේ? එනවාද අන්ත මාත් එක්ක අන්තිම පැයට? එනවා.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: රත්තරන්තුගයක් බලපත්‍ර නොමැතිවරගෙන පුද්ගලික කඩනායක ගොන්තපලේදී අත්දැකීමකින් තිබෙනවා ඔහු ළඟ තිබී මාල් 12ක් අත්පලඳා 10ක් සහ රන් බිස්කට් දෙකක් සොයා ගැනීමට හැකි වුණා. ඒ වහි වටිනාකම රුපියල් 1 කෝටි 18 ලක්ෂ 85000ක් ඉක්මනවා. සැකකරු ඩුබායි සිට කටුනායකට පැමිණ ඇති බවයි රේකුන් ධාරීන් පවසන්නේ. රත්නතුගේ රාජසන්තකර එම පුද්ගලයාට දඩ මුදල ගෙවන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. ඒශාලිය ලෙබන්නේදී මානුෂිකත්වයට එරෙහිව කටයුතු කරන බව ජාත්‍යන්තර ෂමා ආයතනය සඳහන් කළා. මෙහෙම හේතුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ළමුන්ටද දැඩි බලපෑම එල්ල වී තිබෙනවා. අවතැන්වීම හේතුවෙන් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වී ඇති බවයි ෂමා ආයතනය සඳහන් කළේ. ඔවුන් ජාත්‍යන්තර මානුෂ්‍ය නීතියද උල්ලංඝනය කරන බව ආයතනය පෙන්වා දුන්නා. ලකන මීළඟ පැවති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

හවස 3යි විනාඩි 9යි. ඒ වගේ ලස්සන සින්දුවක් නැද්ද මගේ වගේ ලස්සන කතාවක් වුණාම කොහොමද? සින්දුවට පහුණාද? හරි නෑ මේ පැය විතරේ මට මෙම කෑගහින්න දෙන්නේ. 2073 93357 අපේ මැසේජ් නම්බර් එක. මම තහන් ඉන්නවා කියලා සද ලංකාවේ තාරු මේවා මට මැසේජ් එකක් කරලා තියෙනවා. හොඳ මිනිස්සුක වන්න නමුත් ඒ බව ඔප්පු කිරීමට කාලය වැය නොකරන්න. ඒක වටහා ගන්න මිනිස්සු වටහා ගනේවි, නොගන්නා මිනිස්සු ඉතින් පව්. ලස්සන දාසක් එවා. මහතා දමින්ද පුතාලා දෙන්න සඳුර සහ රශ්මිතව එකතු කරගන්නා කියලා තියෙනවා. පොකුණ විට සංජීවනී වගේ ආදරේ පිරුණු මැසේජ් එකට බොහෝම ස්තුතියි. කියනවා හිතට බරක් වෙන දේවල් හැමදාම හිතේ තියාගන්න ඕන නැහැ. සමහර මිනිස්සු, සමහර මතක, සමහර සිදුවීම් අපිට පාඩමක් උගන්වලා යන්න එනවා. ඒ නිසා හිතට පීඩාවක් වෙන දේවල් අත්හැරලා දාන්න. සනසීම තියෙන්නේ හැමදේම අල්ලගෙන ඉන්න එක නෙවෙයි, අනවශ්‍ය දේවල් අත්හරින එකයි කියලා ඔය වටිනා කියන පෝස්ට් එකක් කියලා තියෙනවා. ඊට පස්සේ තව දෙයක් කියනවා. වචන නෙවෙයි හැසිරීම විශ්වාස කරන්න. වචනවලට රැවටුණු බොහෝ දෙනෙක් කාලයත් එක්ක මිනිස්සුන්ගේ ක්‍රියාවෙන් ඇත්ත තේරුම් ගන්නවා කියලා තියෙනවා. ඒක ඇත්ත වචනවලට වඩා ඇක්ෂන්ස් සාමාන්‍යයෙන් ඇත්ත කියලා අපිට පිළිගන්න සිද්ධ වෙනවා නේද? ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන අයට වහන්සි නැති වෙන්න ලස්සනට කරනවා චාමි කියලා තියෙනවා. තැන්ක් යූ ඒකට. ඒක වටිනවා. හොඳේ කිසිම මහන්සියක් පාළුවක් නැතුව හැමෝටම හිනා වෙලා වැඩ කරන්න පුළුවන් විදිහට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා හොරණින් ලක්මාල් ඔයා එවපු මැසේජ් එකට ඒ කාරුණික අදහසට හරි ස්තුතියි. සුබ දවසක් මම මොරට වෙන වසන්ත, නෝනා ඉෂාරා, දුව ඉමාල්ෂා එකතු කරගෙන ලස්සන හින්දි සිදුවක් එල්ල තියෙන්නේ. තව ටිකකින් ආයි දෙන්නම්. හොඳේ. ඊට පස්සේ මේ කවුද මේ අගට 366 නම්බර් වගේ නම එවන්න. දෙනියාය කොළවෙනි ගමින් සුසන්ත, තාතා සිරිපාල, අම්මා ලීලාවති, අක්කා රජනා, නංගි සමන්වලි, නංගි රේණුකා, වඳුරබෙන් මහින්ද මේ අය එකතු කරගන්න කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු. චාමි මටත් ලස්සන සින්දුවක් ඕනේ. පිටිකල ධර්මාධාර මාවතේ චම්රා ගුණවර්ධන මිස් කටුබැට ආරාධනා ටෙලස්සගේ රේණුකක්කවත් එකතු කරගන්නවා කියලා පිටිකල බොරළු හේනේ සුසන්ත සම්පත්ව තමයි මට මැසේජ් එක වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ජෝතිට හරි මාතරේ නේද? මේ සතිය සෙනසුරාදා රෑ 7ට හැඟුම් වර්ස වහන්න ජෝති වෙනුවෙන් සැකසුණු විශේෂ වැඩසටහනක් ඔයාට අහන්න පුළුවන්. හරිද? මොකද ජෝතිකේ අනුස්මරණය ගැන යාමට සෑහෙන විස්තරයක් කියවල තිබ්බා. ඒකට සම්බන්ධව ජෝතිට ගොඩාක් ආදරේ කියලා. හවස 3:12යි. ආයි විනාඩි 4කින් වගේ ආයෙන්න මේ පැත්තට.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස තුනයේ විනාඩි 16යි. ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: මර්ධනීට අතම ක්‍රියාත්මක වන්නේ

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ලුකයියා මාරෙ වෙනනේ ඌනේ දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කීලා.
3: මෙමරි ලොස්? කවුද ડોක්ටර්? යාරු සුන්නදේ?
2: මම කිරිති බුන්නේ අයියා සීනි වෙලනේ මුකු තත්තපයි වැඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ડોක්ටර්නේ. ડોක්ටර් හරියටම කියලා දිනවනේ.
4: hina baby sindu ahanna FM 93.5 FM 93.7 handave 4 weddi tune karala tiyaganna
5: evening drive with chamit and charu.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: හවස 9:24. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලකන මොවලින් ඒසලු
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියට හරියට
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: සුපිරි බෙට්ටන් ෆ්‍රයිඩ් ග්‍රිප් නිසා මයිනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් එක්ස් 5 සහ සුම් එක්ස් 5
6: FM 93.5 FM 93.7 ලාකන්ද රේඩියෝ ITN
0: අදත් නිසා රිද්දගත් මිනිස්සු දවසක තරවක් නිසා හරි සන

0: කර ගේ මතක හිත රත්දන ආකස්මික පැල්තනාක
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: සතියේ තෙනවල දවල් එකේ එදත්

විසේ හතයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හතට හවස හතර වෙන්න කලින් මැසේජ් එකක් එවුවනම් මං කියන යටත්තට සීපෝත් ජනපතය දනෝෂි දෙදු ලංගන අක්කා චතුනි නේත්‍රාවත මං ආදරෙන් මතක් කරන ජයසිරි බන්දර මාමා ඔයාවත් අද එකතු කරගන්න කියලා මට මැසේජ් එකේ කියලා තියෙනවා. ඊට පස්සේ මේ මැසේජ් එක කාකින්ද කියලා බලමු. හද මන්මත් කරවන සොඳුරු ගී පෙළක් ලස්සනයි ලස්සනයි චාමී කියලා තියෙනවා. හින්ද ගීතයක් අහන්න කැමතියි කියලා කියන්නේ මුන්ගේ නිශ්‍රී සංගමේ තමාවතේ වසන්ත කුමාර. අපි ලස්සන සින්දුවක් අහමු. ඊට පස්සේ මේ කවුද මේ අපි යනවා ටෙක්ස්ට් මැසේජස් ටික බලන්න. නැත්තම් වෙලාව මදි වෙන්නේ නේද? නුවරෙන් සංජීව ඔය සින්දුවක් කියලා තියෙන අපි සින්දුවක් අහමු. සුබසන්ධ්‍යාවක් ශාමී, අදත් සුපුරුදු විදියට අවහගෙන ඉන්නවා කියලා මැද මහනුවරෙන් ගාමිණී තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා කිරිල්ලවලට. පුණ්‍යා, ඔයාටත් සින්දුවක් ඕනේ කියලා තියෙනවා. ගෙවුණු පැයේ මට කවුරු හරි මැසේජ් එකක් කියලා තිබුණා, හමාරී අදූරී කහණී සින්දු හන්න ඕනේ කියලා. එයා ඉන්නවද? දැන් දැන්

0: මේ සින්දු වහන්න ඕනේ කිව්ව කෙනා වර්ජීනියා මොරටුවෙන් මට thank you කියලා මැසේජ් එකක් එවුවාට thank you. හවස 9 විනාඩි 35යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

සංස්කෘති ජනකිරුල හදවත රත්තරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඩ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා රාත්‍රී

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 3යි විනාඩි 37යි.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අවතන්න. 011176779579 ප්‍රධාන කාර්යාලය. නොමර 31 ඇල්හේන පාර මහරගම.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මනසට දැනෙන දරුණුතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: කලා
1: ඔයි බීට්ස් චාම්
0: සතේ දෙනවල දවල් එක ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දර වදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඔයි බීට්ස් චාම්
0: එක තනි කරුම ඇපැය හවස තුනයි විනාඩියේ 38 වෙලාව හයි අපේ බටගොඩ සිරෝෂන් ගාමන්ට් එකෙන් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා මැසේජ් එකේ සුමනා ශ්‍රියානි නිරෝෂලතා නිරෝෂලා ලීලා ප්‍යුමි ඩිලාන් ජීවනන්දවත් එකතු කරගන්න හරිද ඊට පස්සේ චාමි අපිට දෙන්නවා සින්දුවක් අහන්න කියලා පූර්ණ මැසේජ් එකක් කියලා තියෙනවා ගම්පහින් සින්දුවක් අහමු සුබ දහවලක් චාමියක්ගේ අතත් තව සත්තට මහගෙන ඉන්නවා දැරණිය කළ දීමන්ත ජගත් අයියා නන්තසිරි පැටුම් අයියා ආකාශ් එකතු කරගන්න කියර තමයි තියෙන්නේ අපි ලස්සන සිින්දුවක් හම හොඳ ඊට පස්සේ සේරුහවිල පැත්තටගේ හම කෙටිය සමරසිංහ පවුලේ හැමද නාමත් යාලු ඔක්කොම නවත් එකතු කරගන්න අපි ඉඩන්ගොඩ මාහි ජෙම් කටින් ෂොප් එකෙන් බුද්ධිමා ඔයාගේ මැසේජ් එක අපේ ගීතනන්දවයි කාවින්දි අක්කවයි ඔයාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා කියනවා. හරි. ඊට පස්සේ මේ මැසේජ් එක ගලතරෙන් මහත්ය නන්දන පුතා ගයනාත් දුව මින්දෝදි දුව ශෂිනි ගීතිකානේ දෙදකට මැසේජ් එක එවලා තියෙන්නේ. සුබ දවසක් ශාමී සතුටින් ඉන්න කියලා දුමින්ද ඔය මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ශාමලි කිතුල් ගලින් ඔය මැසේජ් එකක් එවලා තියෙනවා. නම් ටික මෙසේජ් පස්සේ කියන්නම්.

0: කවුරුත්ම දන්නතුනාට මන් දන්නවනේ. 3:44
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදී දුවන්න නම් මේක තමයි.
0: සුබ දවසක් චාමි. සුබ දවසක් තමයි. පොරබාවේ වීණ ක්‍රියේෂන් එකේ බොස්ස තිලක් කුමාරස, සසන්ත සුරේෂ් රුක්මන්, අංජලි හෂෙන්, කවිදු බණ්ඩාර, ලක්කඩහන හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා සින්දුවකට. චාමි අපි තහගෙන ඉන්නේ බණ්ඩාරගම උමා ගාමන්ට් එකෙන්. නම් දන්න නම් වෙලාවක් නැහැ, කියන්නේ එච්චර බිසියානේ ඔගොල්ලෝ. ටීම් එකේ හැමෝම එකතු කරගන්නම් හොඳද? ඊට පස්සේ මේ අහන්න බැරි වෙලා කියලා මැසේජ් එකක් කියවලා තියෙනවානේ. මුලින්ම මැසේජ් එකක් කියවලා තියෙන නිසා මං ආයි අත්තට විතරක් කියනවා. හොඳයි, ආයෙම කරයි කියලා ඔය හීනකින්වත් හිතන්න එපා. නුවන් ආලව එකතු කරගන්නවා. පානදුර කැසල්වත්ත නුවන් මිරා හවුස් එකේ අපි ආලෝ ටික මොකක් කර වෙලා අහන්න බැරි වෙලා තියෙනවා. මං කිව්වේ එකේ පැය ඔයාලගෙන, හරිද? ඊට පස්සේ මං කියන්න ගිහලා අය කිව්වනේ සෙද්දෙන් පස්සේ කියන්නම් කියලා. කිතුල්ගල ශාමලී ආගේ මැසේජ් එක මං ඒ කියන්නම් කියලා තියාගත්තා. මොකද මේ නම් ටික කියන්න කියන්න ඒ සින්දුවේ වචන ටික උඩමම කතා කරනවා. හරි නෑනේ එතකොට. දව සඳමිනි අහිංසා මහත්තයරුවන් චාමර කලවැල් දෙනිය, අර්සලිනා ජනපදයේ අම්මා වසන්තා, තාතා කීර්තිරත්න, මල්ලි සම්පත් කීර්තිරත්න එකතු කරගත්තා. ඊට පස්සේ අනුවා කොහට දන්නවද? ගණේ මුල්ලට. තනූජා නංගිගේ බර්ත් දෙක කියලා තියෙනවා. දීපානි අක්කා එකතු කරගන්න කියලා තියෙනවා. තනුෂරංගී හැපි බර්ත්ඩේ, නිදුක් නිරෝගී වසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා කියලා අපිට ආදරෙන් ආශිර්වාද කරනවා. සුබ වේවා චාමි. වේයන්කොට අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. දීපා මහත්මිය ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. දුබ චතෝ පුතා මදෝ මහත්තයා සුදත්තුත් එක්කම. අපිත් ඉන්නවා, පේනද කියලා අහලා තියෙනවා. පේන්නේ මැසේජස් කියවන්න විතරයි පුළුවන්. හරිද? ඔයාට සින්දුවක් දහන ඕනේ කනිෂ්ක. සින්දුවක් දෙන්න. කවුද බෑ කිව්වේ? 3:46

0: දවස තුනයි වෙනට පනහයි.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස තුනයි වෙනාඩී කීයද කීයද කීයද කීයද 54යි වෙලාව මං ලඟ වුණ ඇත්තටම ඔයාලගේ කනට ටිකක් සද්දයක් ආවනේ අපිවත් එකතු කරගන්න යන්න කලින් කියලා අපිට අපේ සරත් කුමාරා මැසේජ් එකක් එවලා තිබුණ චුට්ටක් ඉන්න මොකක් හෝ යමක් වී තිබෙනවා සෙටින්ග්ස් වල මොකක් හෝ අවුලක් වෙලා තියෙන මං එක්ක ඉස්සරහට ඇවිලි යන්න ළඟයිනේ ඒකයි අපිවත් ලස්සරට ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ගුණසිරි කෝල් හවුස් එකේ උපාලියවා තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ පත්මිනි උදය කුමාර වසන්ත සමන් අතුල සමිතා නිලන්ති ඉන්ද්‍රතා දිමුතු ඇතුළු ලක්කඩහන් ඉන්න හැමෝම එකතු කරගන්නවා කියලා තේමෝ හරි හරි හරි අපි සින්දුවක් අහමු ඊට පස්සේ යන්න කලින් අපිට සින්දුවක් දෙනවද කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ පහසත් පාට සින්දුවක් දෙන්න යන්නද එහෙනම් යන්නේ පා කියලාද කියන්නේ බෑනේ අනේ යන්න වෙනවනේ ඇහෙනා වගේ කියන්න බොළවට අපි අද මුණගැහන්නේ හෙට කියන්නේ සතියන්තයේ දවල් එකට පරිස්සමට එන්න මම චාමිකා මනෝජිනී

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව සවස 4:00.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: මධ්‍ය වේචාවරම් මැඩ පැවැත්වීම සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමින් තවත් සැකකරුවන් 750 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එක්සත් කරුවන් සම්බන්ධ නීති විරෝධී වත්කම් විමර්ශනය ආරම්භ කළ බවයි පොලිසිය පවසන්නේ. රැඳියුම් නියෝගයේ ලබාගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 8ක්. පුද්ගලයේ පුන්නුතාපට යොමු කර තිබෙනවා. හෙරොයින් සහ අයිස් සතුරු මද්‍රව්‍ය තොගයක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. හෝමු සමුද්‍ර සන්ධියේ නාවිකයින් 6000ක් පමණ සිරවී ඇති බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය ප්‍රකාශ කළා. අමරිකාව සහ ඉරානය අතර යළි මතභේදාත්මක වාතාවරණයක් හටගත්තා. ඒ අනුව නෞකා රඳවා ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. ප්‍රහාර හේතුවෙන් නාවිකයන්ට එල්ලවී ඇති බලපෑම සම්බන්ධයෙන්ද සියලු පාර්ශ්ව අවධානය යොමු කිරීම මූලික වනවා. ඒ දෙපාර්ශ්වයේම වගකීමක් බවයි ආයතනය සඳහන් කළේ. ලක්නෙ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවසහාය තීරිත බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ITN රටට වග කියන රේඩියෝව. Evening Drive with Chamit and Charu.

0: ධර්ම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ඕනම
4: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක්. හවස හතර පහ වෙලා තියෙන ඉතින් එවිනින් ඩ්‍රයිව් එක අපි අදත් එකතු වෙන වෙලාව සුපුරුදු විදියටම සුබ සන්ධ්‍යාවක් චාරු.
2: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඉවිනින්.
1: ගුඩ් ඉවිනින්. ඉතින් ඔන්න අදත් අපි පුරුදු විදියටම එවිනින් ඩ්‍රයිව් එක වාත් එක්ක පැය දෙකමාරකට අසන්න කාලයක් ඉන්න බලාගෙන ඇවිල්ලා තියෙන ඉතින් ලස්සන සිදු ගොඩක් අහන්න අදත් පුළුවන්කම තියෙනවා කතා කරන්න මේ හැම දෙයක් එක්කම. අපි පෙරේදා ලයිව් එකක් ගියා. ගොඩක් අය ප්‍රතිචාර තිබ්බා අපිට. සමහර අය කියලා තිබ්බා අපිට ලයිව් එකේ හිටිය වෙලාව මදි
2: කියලා.
1: තව සමහර
2: කියනවා සෑහෙන කාලෙකින් ආවි කියලා.
1: කියලා ඉතින් ගොඩක් කමෙන්ට්ස් තිබ්බා. දැන් මට අද මේක කියන්න මතක් වුණේ මේ අපි දැන් ලබන සතියේ තායි ලයිව් එකට එනවනේ.
2: ඔව් ඔව්.
1: එදාට ඒ වෙලාවේ තියෙන ප්‍රශ්න මොනවාරි තියෙනවා අපිට කියන්න.
2: ඇයි?
1: පස්සේ මොනවක් කියන්නේ?
2: පස්සේ අපිට දොස් කියන්න එපා. ඒ වහන්න බෑ අපිට.
1: ඔව් අන්නේ ඒකයි. දැන් ලයිව් එක ගියාට පස්සෙත් අපි ලයිව් එක කියනවනේ ඉතින්. ඒකටනේ කමෙන්ට් කරන්න සමහර පස්සේ
2: දැකලා.
1: පස්සේ දැකලා. ඉතින් ඒවට දැන් එපා ප්‍රතිචාර දක්වන්න. අපිට මේ වෙලාවේ අපිට කිව්වේ නැති ඒවා.
2: ඒකනේ.
1: අපි කියන්නේ මේ. ඒක නිසා. රයිට් එහෙනම් වළංග අපි යන්න අදත් ඉන්නවා හවස 6:00 වෙනකන්. ඔයාලට පුළුවන්කම තියෙනවා අපිට මැසේජ් එකක් එවන්න.
2: මේ පැතර කටි එකතු කරගෙන ඔයාලට එන්න පුළුවන්කම තියෙනවා ඔබට දවකේ මේ බිරින් ඩ්‍රයිව් එක. ඔන්න 0.7.3.93.5.93 0.7.3.93.5.93 හතට ඔයාගේ WhatsApp message එක මේ පැත්තට එවන්න.

0: ഡോയ്ച്ച് ബാങ്കോക്ക് സുരക്ഷിത ഭാവയ ഇഹലമ റെക്കവറിനെ സമഗിൻ സ്ഥാവര തൻപത്തു സന്ധ ഇഹലമ പൊലിയ RDB ബാങ്കുവിൻ
1: නොකරයේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රෝටියක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ඕනම
3: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
7: සම අනුග්‍රහය.
8: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ේම. මහජන සම්පත රටටම සම්පත.

0: ලක්කඩයි ඒ සනුහරේ සමතා
1: FM 93.5 FM 93.7 ලකන රඩියෝ ITN

0: ජොබ් එකකට ගියාට පස්සේ අපිට තියෙනවා අහන්නත් බැරි අහන්නත් ඕන ප්‍රශ්නයක්.
1: ඒ මොකක්ද? අහන්නත්
0: බැරි
1: හහ
0: හැබැයි අහන්නත් ඕන කියලා හිතෙන ප්‍රශ්නයක් ජොබ් එකකට ගියාට පස්සේ අපිට තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔබ තව පැහැදිලි කරගත්තොත් බස් එකේ කොන්දොස්තර මහත්තයාගේ ඉතුරු දෙන්නේ නැති රුපියල් 2 වගේ.
1: ඔව්.
0: රුපියල් 5 10 වගේ.
1: හා.
0: දැන් රුපියල් 2 වෙන රුපියල් 10 20 වගේ දැන් තියෙන්නේ.
1: ඔව්.
0: ඉතුරු දෙන්නේ නැති.
1: හ්ම්.
0: ඒක හා සමානයි ඔය. මම අපිට ඉන්ටර්වයුව එකට ගියාට පස්සෙත් ඔය තියෙන අපිට තියෙන ප්‍රශ්න.
1: හා.
0: අපි ඉන්ටර්වයුව ගාලේ යනාට පස්සේ ඔයාට මොනවද තියෙනවද නම් අහන්න කියලා අපිට කියනනේ. ඔයාට මොනවද හරි තියෙනවද නම් අහන්න කියලා කියනවා.
1: මොකක් නැහැ.
0: සියා ඔකේ.
1: ඔක්කොම හරි.
0: ඔකේ ඔකේ. ඕකේ.
1: ඒත් ඉතින් හිතනවා.
0: ඕකේ ඔක්කොම ඕකේ. හරි අපිට අහන්න දැන් අහනවද පස්සේ අහනවද? දැන් අහනවද පස්සේ අහනවද? එහෙම කියන ප්‍රශ්නයක් තියෙනවා.
1: ඔව් ඔව් මම දන්නවා.
0: මොකද්ද?
1: මං කියන්නද?
0: කියනවා.
1: පඩිය කීයක් විතර දෙනවද?
0: අන්න ඒක තමයි අපිට අහන්නත් බැරි අහන්නත් ඕන ප්‍රශ්නේ.
1: ඔව්.
0: ඒක ඇහුවොත්ින්
1: ජොබ් එක නැති
0: වෙයිද? නැති වෙනවා. මෙයාලා හිතයි මොකද්ද මෙයාලා හිතයි මම ඇවිල්ලා තියෙන්නේ සල්ලි බලාගෙන. ජොබ් එකේ කරන්න නෙවෙයි සල්ලි බලාගෙන මම ඇවිල්ලා
1: තියෙන්නේ. ජොබ් එකට හසාවින් වෙන්න බෑ.
0: එතකොට අපි හිතින් කියනවා ඔව් යකෝ අපි සල්ලි බලාගෙන තමයි ආවේ. එතකොට
1: මෙතන මේ වෙන මොකක්ද කරන්න ආවේ?
0: එතකොට මේ කඹරන්න නෙවෙයි අපි ආවේ අපි ආවේ ජොබ් එක බලාගෙන සල්ලි හොයන්න.
1: අපිට සල්ලි හම්බ කරගන්නනේ ආවේ කියලා.
0: අපි එහෙම හිතින් හිතනවා.
1: හා
0: හා. අර පැත්තෙන් හිතනවා මම ඇවිල්ලා තියෙන්නේ සල්ලි බලාගෙන.
1: ජොබ් එකට ආසාවෙන් නෙවෙයි.
0: ජොබ් එක කරන්නේ ජොබ් එකට ආසාවෙන්.
1: හා.
0: කොහොමද පැත්තේ දෝලනයක් එනවා. හැබැයි අපිට අහන්නත් බැරි. අහන්නත් ඕන ප්‍රශ්නේ ඕක තමයි.
1: මොන ජොබ් එකකට ගියත් අපිට ඕක වෙනවනේ.
0: ඕක වෙනවා ඕක වෙනවා. ඉතින් ඒ වුණාට ඉතින් අර පස්සේ දන්නල එවනම් එවන්නම් කියලා කියනවනේ. පස්සේ දන්නල එවන්නම් කියන දේ අහගෙන
1: අපි එනවා.
0: හිත හදාගෙන ඉන්ටර්වයුව එකකින් ආපු જાතියක්
1: අපි. අපි දන්නෝ ඉතින් ওই කෝල් එකේ නැයි කියලා.
0: පස්සේ දන්නන්නම් කියලා මුණ බල්ල කිව්වට පස්සේ සමහර වෙලාවට ඒ කියන විදියෙන් සහ අපේ දිහා බලන විදිහින් අපිට කියන්න පුළුවන්.
1: හරි ජොබ් එක ෂුවර්ද නැද්ද කියලා.
0: ඇත්තටම පස්සේ දන්වයිද?
1: හහ නැත්නම් මේ බොරුද කරන්නේ කියලා.
0: මේ හිත හදනවද කියලා.
1: හිත හදන්න ඕනේ නෑනේ අනේ ඔයා.
0: එහෙම වෙලාවල් තියෙනවා. ඔය ගොඩක් අයට එක්ස්පීරියන්ස් එක ඇති මං හිතන්නේ. ඉතින් අපිටත් එහෙම වෙලා තියෙනවානේ.
1: කොච්චර වෙලා තියෙනවද?
0: මොන තරම් වෙලා තියෙනවද?
1: ඒකනේ.
0: හිත හදාගෙන අපි ඇවිල්ලා තියෙනවා
1: ඉතින්. හා අපි ඉතින් දෙන පඩියක් එක්ක ඉන්නවා.
0: අපි පව් ඉතින්. එහෙම ඕනේ නැහැ. තමන්ගේ කියලා දෙයක් තමන්ට පටන් ගන්න පුළුවන් නම් තමන්ගේ කියලා ව්‍යාපාරයක් තමන්ගේ කියලා දෙයක් ගොඩනගා ගන්න පුළුවන් නම්.
1: ඔව් පඩිය අහන්න ඕනේ නැණි කීයද කියලා.
0: ආ පඩියක් අහන්න ඕනේ නැහැ. තමන්ට කියලා දෙයක් තියෙනවා නේද?
1: මේ
0: තත්ත්වෙට එන්න ට්‍රයි කරන එක තමයි වැදගත්ම වෙන්නේ. රයිට්. ඉතින් ඔයාගේ වගාබිමක් තියෙනවා නම් වගාවක් කරගෙන තමන්ගේ ජීවන වෘතිය සකසාගෙන තියෙනවා නම් ඒකට ඕන කරන වතුර ටික අඩු පිරිවැයකින් අරගන්න ඔන්න දැන් ඔයාට හොඳම ක්‍රමයක් තමයි ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගන්නවා කියන එක. බිදුලි බිලට තිත තියලා ඔයාගේ වගාබිමට ඕන කරන වතුර ටික අරගන්න හොඳම ක්‍රමය ඩීප් ටෙක් කියන්නේ.
1: ඉතින් මේ අපේ ගොවි මහත්තයට ඕන හොඳම චාන්ස් එකක් ලැබලා තිනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගත්තා. තුන අස්සන සරු කරගෙන පිරිවැය අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සුවිශේෂී මිල අඩු කිරීම එක්ක ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ඔන්න අපේ ගොවි මහත්තුන්ට දෙන්න ඩීප් ටෙක් ආයතනය සූදානම් වෙමින් ඉන්නවා. එනිසා දැන් දෙම්ම කතා කරන්න වටපිට බලන්නේ නැතුවම ඩීප් ටෙක් ආයතනයට සම්බන්ධ කරගන්න 071 711 711 071 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711
0: එකක් බොනකොට කෝපය එකක් බැනොක්කොට වැඩ මතක්වෙන්න ඕන නම තමයි විජය නිෂ්පාදන කියන්නේ. ඉතින් රසවත්ම කෑමවේලක් රසවත් විදිහට හදාගන්න අතරම පෝෂණයේ ගුණය ගැනත් අපි හිතන්න ඕන.
1: ඉතින් තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක අපි අතරට එන විජය නිෂ්පාදනයට පුළුවන්කම දෙනවා. බයක් සැකයක් නැතුව ඔයාගේ ගෙදර අයට දෙන කෑම වේලට එකතු කරගන්න. ඉතින් විජය නිෂ්පාදන ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපර වෙනසලෙන් වෙන්න පුළුවන්, ආට පුළුවන් මිලදී ගන්න.

0: ගොවිසිතල තුරයිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: හැමෝම එකම රේසිකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියයි ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියයි ග්‍රිප් X5 සහ සුම් X5 සියයි ද රෝඩි ස්වර්ස්.
3: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්නේ

0: හතරයි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියට හරියට
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හතරයි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 petrol heater එක ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 petrol heater එකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
6: Cool.

0: ඉවිනිින් ්‍රයිව හගෙන දතරේවාගේ වාසනාවට ඉඩක් දෙන්න දැන් වාඩ පුළුවන් කමතියන ගොවිසතලොතරයක් කරගෙන ඉතින්න ගොවිසතලොතරය කරගෙන රුපියල් හතලයක් වියදම් කරලා ඔයාගේ වාසනාව ඔයා ගොඩනගා ගන්න වගේ ඔයාගේ වාසනාව රගා බලනවා වගේම
1: එක
0: රටේ වාසනාවටත් නැත්තං රට පැත්තෙන් රටේ පොදු ජනතාවගේ පැත්තෙන් ගත්තොතින් ඔයා වැය කරන රුපියල් හතලියට ලොකු වටිනාකමක් ලැබෙනවා කියන එක අමතක කරන්න එපා.
1: ඉතින් ගොවිසත ලොතරේවා මිලදී ගත්තොත් එහෙමයි කියෝ විදිහටම ඔයා ජයග්‍රහකෙක් වා ලක්ෂපතියෙක් වෙනවා විතරක් නෙවෙයි අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වගේම ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රචයිකා බද අරමුදලට දායක වනත් ගොවිසත ලොතරේයි. ඉතින් ගොවි ජනතාවට සෙතක් සලසන ගමන් උනාට පුළුවන්කම තියෙන ඔයාගේ හීනත් හැබෑ කරගන්න ඔගේ කෝටිපති හීනත් හැබෑ කරගන්න එකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන්න ගොවිසත ලොතරේය වැඩි වැඩියෙන් මිලදී ගන්න.
0: දැන් චාරෝය මේ කාර්යාලවල වැඩ කරන නැත්නම් ඔෆිස් එකක වැඩ කරන ජොබ් කරන අය ගැන එළියේ සමාජයේ දකින්නේ අනේ යාළුවා නම් හරි සැප පහසුවට ඉන්නවා කිසි කරදරයක් නැහැ
1: හොඳ ජොබ් එකක් තියෙනවා
0: හොඳ කාර්යාලයක ඔෆිස් එකක ඔය කැරගෙන පුටුවක වාඩි වෙලා මේසයක් ඉස්සරහා ඉඳගෙන
1: එයාට ඉන්නකන තියෙන්නේ
0: ඔව් මේසයක් ඉස්සරහා ඉඳගෙන ඉඳලා හවසට ගෙදර එන එකනේ
1: තියෙන්නේ
0: මාසේ අන්තිමට පඩිය හම්බ වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ අනේ එහෙම ජොබ් එකක් අපේ ළමයටත් තියෙනවා නම්
1: කොච්චර දෙයක්ද
0: එහෙම කියලා ඔය මේ වැඩිහිටි අම්මල තාත්තර කියනවා වැඩිහිටියෝ කියනවා සමහර වෙලාවට එහෙම ජොබ් කරන අය දැකලා ජොබ් හොයන අයත් හිතනවා සමහර වෙලාවට අනේ මටත් මෙහෙම ජොබ් එකක් තියෙනවා
1: ඔෆිස් එකක
0: බලන්නකෝ අපි මේ අත්තපය කඩාගෙන හන්දි අමාරු හදාගෙන කොච්චර දුක් විඳිනවද
1: කීයක්
0: හරි හොයාගන්න එහෙම කියලා හැබැයි නෑ ඔක ඊටදී වෙනස් කතාවක් තියෙනවා ඔය කාර්යාලයක රැකියාවක් කරනවා කියලා ඒ මිනිසුන්ටත් මේ එහෙම නිකන් අර මේසයක් ඉස්සරහා පුටුවක කැරක් කැරක ඉඳලා එන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ කැරගෙන ඇති ඉන්න වරත්තේ නෑ එහෙමත් ඉන්නවා බහුතරයකට එහෙම කැරකි කැරකින ඉන්න හම්බෙන්නේ අර සමහර වෙලාවට අතේ පයේ මහන්සි කරලා නැත්තම් අපි කියන්නේ මේ දවසේ පඩියට කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගන්න මනුස්සයට වැඩිය මහා විශාල විදියට මනස වෙහෙසලා ලොකු වැඩ කොටසක් කරලා එන
1: පිරිසක් තමයි එහෙමත් ඉන්නේ ඔෆිස් වල
0: කාර්යාල සේවකයෝ ඉන්නවා.
1: ඉතින්
0: එතකොට දැන් එහෙම හිතනකොට දැන් අර අතපය වැඩ කරලා අපි හිතනවා නිකන් බඩු වැඩක්
1: මේෂන්
0: වැඩක් ඔය වගේ වැඩක් කරන අයට විතරද අතපය වේදනාවක්
1: දැනෙන්නේ
0: හන්දි වේදනාවක් දැනෙන්නේ
1: කැරකෙන පුටු ඉන්න යාට එහෙම නැද්ද
0: දැනෙන්නේ නැද්ද එහෙම කියලා ප්‍රශ්නයක් තියෙන බුලත් එයාලටත් දැනෙනවා එයාලත් ඔය කාර්යාලවල වැඩ කරනකොට එක දිගට කිරියව නිදගෙන ඉන්නකොට
1: කොන්ද රිදෙනවා අර මේ ලැප්ටොප් එක හරි කම්පියුටරේ බලන් හරි ඉන්නකොට බෙල්ල රිදෙනවා
0: මවුස් එක අල්ලගෙන දිගටම මේ ගොඩාක් වෙලාවක් වැඩ කරනකොට
1: අතත් රිදෙනවා ඇවිදින්න නැති වුණාට කකුලුත් රිදෙනවා
0: ඔයගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉතින් ඒ නිසා මේක මේ මං කියන්නේ ගොඩක් හැමෝටම තියෙන පොදු ප්‍රශ්න තමයි හන්දි වේදනාවන් කියන එක. මේකට තියෙනවා හොඳම පිළියමක් හොඳම ප්‍රතිකාරයක්.
1: ඒ
0: තමයි ඕතු ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන්නේ.
1: ඔව්.
0: අරගත්තොත් ඔයා ගොඩ.
1: ඔව්. ඉතින් ඔන්න ඔයාගේ දිගු කාලින සන්ධි වේදනා නැති කරගෙන දිගු කාලින සහනයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ෆැඩ්නෝ ඕතු ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරාට ඉතින් ඕතු ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆැඩ්නෝ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක එකතු වෙලා පර්යේෂණ වලින් පස්සේ එළි දක්වපු නිෂ්පාදනයක් ඉතින් 100%ක් ස්වභාවික නිෂ්පාදනයක් වගේම ආයුර්ද දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන නිෂ්පාදනයක් නිසා ඔයාගේ ඕනම සන්ධි වේදනාවකට දීර්ඝකාලීන ඔන්න අවිසදුබක් ලබා ගන්නට පුළුවන්කම තියෙන ඕතු ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකෙන් දිවෙන පුරා තියෙන ෆාමසි සුපිරි වෙළඳ සල් වලින් ඔයාට මිලදී ගන්නත් පුළුවන්කම තියෙනවා වැඩි විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් මේ ඕතු ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන ඔයාට පුළුවන් ෆැඩ්න ආයතනය සම්බන්ධ කරගන්න 0706-6300 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න
0: රයිටර් සින්දුව කහන්න මැසේජ් කරවා ඇති කිපන්න මතක් කරගෙන යන්න ඕන නුවන් තිලිර මැසේජ් කළා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා වගේම මදුවන්ති මැසේජ් කරනවා යක්කලින් සිදුවකට එකතු කරගන්න කියලා සංජීව මල්ලවේ වගේම සුපුන් සංකල්ප තිලින ඒ වගේම දයාන්න මහේෂ් චතු ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා රශ්මි තමයි මැසේජ් එක එවල තියෙන්නේ මේ වෙලාවේදී ඇහැලිය ගොඩ ඉඳලා
1: කසුන් ගයන්ත ඉන්නෝ මේ වෙලාව අපිට මැසේජ් එකක් දාලා තිනවා ඒත් එක්කම කවි ජයසිංහ අපිට සින්දුවක් දෙන්නේ කියලා තිනවා ඒත් එක්කම හිමාෂා ඉන්නවා මේ වෙලාවේ මහර්ග සංගමදන්තම මැසේජක දාලා තියෙන වැඩකන තැන හැමෝම එකතු කරගෙන ලක්ෂණන හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ කවිඳෝ ඒත් එක්කම පමුදිත කුමාර මේ කටියෝ එකතු කරගෙන සහස් මැසේජ් එකක් දාලා තිනෝ සින්දුවක් දෙන්නේ කියලා. මදුෂිකා ඔයාවත් එකතු කරගන්නවා. දෙල්මි විරංගනී ඔයාවත් එකතු කරගෙන හිරු නිමාපල ගමින්දන් මැසේජ් එකක් දාලා ඔයාවත් එකතු කරගන්නවා.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6176 579.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: ඉවිනිින් ්‍රයි හගරින් අතර අපි චාර විශේෂ මදක් කර නොන දැන් මේ දවසල මේ ලෙංගුව සංගතය ගැන අපි කොච්චර කතා කරත් ඒක මදි කියලම හිතෙන්නේ. ඔබද මේක පාලනය වෙනකං අපි කතා කරනක නතර කරල බෑ.
1: අපේ කටරත් නිවනක් නැහැ.
0: ඔව් සමහර ප්‍රශ්න තියෙනවා අපි මේක මතක් කරන මතක් කරන මතක් කරන තමයි අවධානය වැඩියෙන් ගිහිල්ලා කොහමරි මේක කන්ට්‍රෝල් කරගන්න
1: පුළුවන්. ඒත් නේද මේ මිනිස්සුන්ට පොඩි සහනයක් දෙන්න ඕනි කියලා
0: වත් හිතෙන්නේ. නැත්තම් තත්කාල අමතක වෙන
1: ගතියක් නේ.
0: ඒක ඇත්ත. අටස්කාල අමතක වෙනවා මේක මෙහෙමයි කියලා. ඒක නිසා මේක හැම වෙලේම ඇඟිල්ලෙන් යන යන මතක් කරන්න ඕන. ගෙදර වටේ අස්කරාද
1: අස්කරාද
0: අස්කරාද
1: අස්කරාද
0: අස්කරාද වතුර පිරෙච්ච තැන් තිබුණා නේද අයින් කරනවා.
1: මතක් කරන්න ඕනේ අපි
0: ඇඟිල්ලෙන් ඇල්ල කියන්න ඕන කියලා නැත්තම් ආයි අමතකයි.
1: ආයි ළමයි වගේනේ තින් බෑනේ.
0: ඒක නිසා මේ වටපිටාව පිරිසිදුව තියාගන්න. අවට වටපිටාව පිරිසිදුව තියනවා කියන්නේ ඔයාගේ යහපතට වගේම වටපිටාවේ ඉන්න මිනිස්සුන්ගේ යහපතටත් ගොඩාක් වැදගත්. විශේෂයෙන්ම මේක මතක තියාගන්න. දැන් ඔය පුංචි දරුවෝ ඉන්නවා.
1: ඔව්.
0: බෝනෝන රෝගයක ජීවිත කාලේ ගත කරන අහිංසක රෝගී මිනිස්සු ඉන්නවා. වැඩිහිටියන් ඉන්නවා. මේ අයට උණක් හැදුනොතින් හොඳට හයියක් තියෙන මිනිස්සුන්ට වගේ දරා ගන්න බෑ. ඉක්මනින්ම තමන්ගේ ප්‍රතිශක්තිය ඇඟේ නැති නිසා මේ යන්න තියෙන ඉඩ කඩ වැඩි.
1: හයිය හක්තිය තියෙන මිනිස්සුන්ට අමාරු කොට ඉතින්
0: නේද? අමාරුකම් ඇති වෙන එකේ. ඒ වගේ නැතුව ප්‍රතිශක්තිය අඩු දරුවන්ට එතකොට වැඩිහිටියන්ට මේක දරා ගන්න හරි අමාරුයි. උණක් හැදුනට පස්සේ. ඉතින් ඩෙන්ගු කියන්නේ මාරාන්තිකයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ වෙනකොට ජීවිත 40කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිහිල්ලා තියෙන්නේ මේ අවුරුද්දට විතරක්. ඉතින් එතකොට ඒ විදිහට ගත්තට පස්සේ අපි සෑහෙන අවධානම් තත්වයක ඉන්නේ. මේක පාලනය කරගන්න ඔබේ සහයෝගය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒක නැති වුණොත් මේක බලධාරීන්ට නිලධාරීන්ට රජයට ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ. ඔබේ යුතුකම ඔබ ඉටු කරන්නේ නැතුව. ඒ නිසා ගැන දෙපාරක් තුන් පාරක් නෙවෙයි 10-15 වතාවක් හිතුවත් කමක් නැහැ. ඒකෙන් ඔබට ඔබ කරගන්න ලොකු සේවාවක්.
1: ඔව් ඉතින් ඒක ඔයාට කරගන්න සේවාවක් වගේම ඔයාට ඔයා වෙනුවෙන් කරගන්න දෙයක් වගේම අවට ඉන්න හැමෝටමත් කරන සේවාවක් තමයි ඒක. රටට කරනත් හොඳ දෙයක් තමයි ඒක. නැත්තම් මේක දිනෙන් දින ඉහළ යනවා මෙච්චරයි අච්චරයි කිය කී ඉනවෙයි අපිට හැමදාම.
0: ඩෙන්ගු අපි මේකතු වෙලා පාලනය කරගමු. තව කාලයක් මේක බලාගෙන ඉන්න අපිට පුළුවන්කමක් නැති නිසා. රයිට් අපි මතක් කරන්න ඕන මේ RDB ගැන. RDB බැංකුව කියන්නේ ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ ගනුදෙනු කරන පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහලින්ම රැකපු ආයතනයක් බැංකුවක්. ඉතින් ඔයාගේ ස්ථාවර තැන්පතුවට හොඳ වටිනාකමක් ඉහළ පොලියක් වගේම සුපිරි ආරක්ෂාවක් ලැබෙන තැනක් තමයි RDB බැංකුව කියන්නේ. ශාඛා 272ක් තියෙන. ඉතින් ඔයාලට ගිහිල්ලා විශ්වාසයෙන් ගනුදෙනු කරන්න පුළුවන් තැනක්.
1: ඉතින් දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුවත් එක්ක ඔයාලට ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙනවා. විශ්වාසයෙන් වගකීමෙන් යන්න ඕන තැනක් හොයනවා නම්, ඔයාගේ ස්ථාවර තැන්පතුව ඉදා ගන්න තැනක් හොයනවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් RDB තෝරගන්න. ඉතින් ළඟම තියෙන RDB ශාඛාවට ගිහිල්ලා වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන්කම තියෙනවා.
0: විජේ නිෂ්පාදන වාගේ කැමබේල රසවත් කරන්න දැන් අරගන්න පුළුවන් නිෂ්පාදන පෙළක් තියෙනවා. ලුණු පැකට් එකේ ඉඳලා හැම දෙයක්ම විජේ නමත් එක්ක අරගත් උදින් ඒ කැමබේල හරිම රසවත් වගේම පෝෂණදායී ගුණදායී කැමබේලක් වෙනවා. කිසිම සැකයක් නැහැ. මොකද රසකාරක වර්ණකාරක එතකොට කල්තබා ගැනීම ද්‍රව්‍ය මේ කිසිම දෙයක් නැතුව තමයි ඔයාට කැමබේලක් හදාගන්න විජේ නිෂ්පාදන ගන්න කියලා අපි යෝජනා කරන්නේ.
1: ඉතින් ගෙදරින ගෘහණියගේ ප්‍රධානම වගකීම තමයි ගෙදරින ඇර රසට කැම ටිකක් හදලා දෙන එක. ඒ වගේම තමයි රස විසරක් නෙවෙයි ගුණය පෝෂණය මේ හැමදේම ගෙදරින ගෘහණිය ගෙදර ඇයට කැම ටිකක් දෙනකොට හිතනවා. ඉතින් රසයේ ගුණය පෝෂණය මේ දේවල් හැමදේම රැකෙන විදිහට ඔයාලට පුළුවන්කම තියෙනවා. ඔයාගේ කැම වේල රස කරගන්න විජේ නිෂ්පාදන එකතු කරා තින්. ඉවිනිං ඩ්‍රයිව් වහගෙන අතරමඟදී ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි අද ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා හිතනවා නම්, ඒ වෙනුවෙන් මොකද්ද මම කරන්න ඕනි ව්‍යාපාරය කියලා හිතනවා නම්, ඔන්නාට පුළුවන්කම තියෙනවා සහල්ලාශිත මොන හරි ව්‍යාපාරයක් කරන්න. එතකොට සහල්ලාශිතව කරන මේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ ඔයාට පුළුවන්කම තියෙනවා එකම වහලකටින් අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිලි වලින් මිලදී ගන්න. එහෙම නැත්නම් පොල්තල් හිඳින යන්ත්‍ර, එතකොට ඒත් එකම ඇඹරුම් යන්ත්‍ර, මේ ආදී යන්ත්‍ර සියල්ලම ඔයාට පුළුවන්කම තියෙනවා එකම වහලකටින් අවශ්‍යතාවය අනුව මිලදී ගන්න. ඔන අලවින් පසු හොඳම හොඳ සර්විස් එකක් දෙන තැන තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා නොම්බර 31 ඇහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ගියොත් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට යන්න. ගිහිල්ලා ඔයාගේ හිතේ හැටියට මේ හැම යන්ත්‍රයක් එක්කම ඔයාගේ බිස්නස් එක ඔයාලට පටන් ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් වැඩිදුර විස්තර දැනගන්න කතා කරන්න පුළුවන් 0117 679 579.

0: රටිවිනිින් ්‍රයිව් එක අපි දෙවැනි පෑටත් ඇවිල්ල තියෙන්නේ තිංග වෙලාව ගත වෙලා යන යික්මෙන්ටම පැත් ආට පුරුවන්කම තියෙන ලස්සන සිදුවහන්න මැසේෂ් කරන්න අපි වහගෙන ඉන්න ඕනම තැනකිනගෙන
1: අවාට පුලන් කපතින ඉතින් දැන් මේ දෙවනි පෑයාප ඉන්නකට කියපේ මැසේජික් දාන බැරව න අට පුලන් කපතින අපට මැසේජික් දාන වත්සැපකට කට්ය එකතු කරගන්න පුල බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතනයි පහයි අනුතුනයි හතට බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතනයි පහයි අනුතුනයි හතට ඔයාගේ වත්සැප් මැසේජ් එක මේ පැත්තට එවන්න.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඕනම
2: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
3: රීතා වයිබ්.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: පහළ ලංකාවටම ලක්න පෙරනෝවරු දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් කෘමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: අපේ අම්මා ගෙදර ආවද
2: නැහැ අම්මෝ

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඕනම
2: සංධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: ඉවිනිින් ්‍රයිව හගෙන ඉන්නේ චාරුදැංග ඔය මාළු කාලා තියරන්නේ නේද ඇවක සමාරලාට කියනම්
1: ඇගේ මාළු නටනා කියලා
0: මගේ ඇගේ මාළු කිය කියලා තිරන
1: රයි්
0: මාළු කන්නද හදන්න
1: හහා
0: මරාගෙන කන්න දහදන්න කියෙනවගේ සමාරගෙන මගේ මාළු කන්න දහද
1: මගේ මාළු කන්න දහදන්න
0: එකනකොට ලොකු ප්‍රශ්නයක් වුණාට පස්සේ එම කියෙනලා තියෙනවා. හැබැයි ඔය අපි කොච්චර මාළු කෑවත් අපිට සමහරලාවට අපි අහුවෙන වෙලාවක් තියෙනවා මේ මාළු ගන්න ගියාට පස්සේ ආනිය මාළු දැන් අල්ලුවෝ වගේ අපිට දෙනවා නේද? දැන් අල්ලපු මාළු වගේ අපිට දෙනවා මේ අද දවසේ මාළු එහෙම දෙන වෙලාවක් තියෙනවා. හැබැයි ගෙදර ගෙනහිලා කපල බලනකොට මං හිතන්නේ මාළුව මූදේ හිටියට වැඩිය
1: කාලයක් ගොඩබිමේ ඉඳලා
0: කාලයක්ම ෆ්‍රිජ් එකේ ඉඳලා ශීත කරන අර ඉඳපු බෝට්ටු වල ඉඳපු මාළුව තමයි අපි ගෙදර ගෙනහිලා
1: කන්නේ.
0: එහෙම වෙන වෙලාවක් තියෙනවා.
1: ඉතින් අපි දන්නේ නැහැ නේ ඕක.
0: අපි දන්නේ නැහැ නේ. ඉතින් මාළුවෙක් අලුත් නැව් මාළුවෙක් ෆ්‍රෙෂ් මාළුවෙක් කියලා බලාගන්නේ කොහොමද කියලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තියෙනවා.
1: ඔයා මාරේව හොයන්නේ නේ?
0: මාරේව හොයාගන්නේ.
1: මෙව්වා කියන්නේ ඉතින් චවිත්ම ඉන්නෝ.
0: අන්න ඒකයි හරි. දැන් එතකොට මේ කොහොමද මේ මාළුවෙක් අඳුරගන්නේ ෆ්‍රෙෂ් මාළුවෙක් අලුත් මාළුවෙක් කියලා?
1: එයා අලුත්ද කියලා අහන්නේ.
0: ආ අය අලුත්ද? අය අලුත්ද? මේ මෙයා කියන්නේ අලුත් කියලා? ඇත්තටම අලුත්ද? කවද්ද මෙහෙට ආවේ?
1: කවද්ද මේ ලැලට ආවේ?
0: කවද්ද බෝට්ටුවට නැග්ගේ? බලන්න පුළුවන් මේ පරීක්ෂණ පවත්වන්න කියලා මාළු පියෙන් කන්නපා එවනට වාට නිකම් බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අලුත් මාළුවෙක්ගේ මේ චාරු මේ ඇහැ හරි දීප්තිමත්ව පේන්න තියෙනවා කියලා. ඇහැ බැලුවට පස්සේ ඇහැ නිකන් අර බොර පාට වෙලා එහෙම නැතුව හොඳ දීප්තිමත් වෙනමක් තියෙනවා නම් ඇහි යා අලුතෙන් කියන්නේ ගොඩක් පරණ නැති මාළුවෙක්. ඒතකොට අර අපේ යාගේ මේ කර්මල් තියෙන්නේ කර්මල් තියෙන තැන අර අපි අර පීන වගේ ගලවලා අයින්
1: කරන්නේ
0: එයාගේ මේ බෙල්ල ළඟින්. ඒ කොටස පොඩ්ඩක් උස්සලා බැලුවට පස්සේ කර්මල් වල දුඹුරු පාටට හුරු වෙලා නැත්තම් හොඳට රෝස පාට රතු පාටට වගේ තියනවා නම්
1: එයා
0: අලුත් මාළුවෙක් කියලා කියනවා. තව ක්‍රමයක් තමයි දැන් මාළුව අපි ගන්න ගියාට පස්සේ දැන් පොඩ්ඩක් අල්ලලා බලන්න එහෙම පුළුවන් නේද සමහර වෙලාවට. ඒ මාළු කුරිය අත තියලා පොඩ්ඩක් ඇඟිල්ලෙන් යාගේ ඇඟට තද කරලා බැලුවට
1: පස්සේ
0: අපේ ඇඟට තියලා තද කරගන්න
1: බඩ බඩ
0: මාළුවගේ ඇඟට ඇඟිල්ලක් හරි අත තියලා පොඩ්ඩක් තද කරලා බැලුවට පස්සේ
1: රයිට්
0: එබෙනකොට එබිලම තියනවනම් එයා පරණ මාළුවෙක්. හැබැයි පොඩ්ඩක් අර ඇඟිල්ල තියලා තද කරලා බැලුවට පස්සේ ආයමත්
1: ඉසෙනවනම්
0: ආයමත් සම්පූර්ණයෙන්ම අර ස්වභාවික තත්ත්වයට එනවනම්
1: අලුත්
0: මාළුවෙක් ෆ්‍රෙෂ් මාළුවෙක් කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න ඔයගේ දේවල්
1: තියෙනවා. දැන් ඉතින් ඔබ ඔබ බලන්න ගියොත්
0: දැන් ගිහිල්ලා මාළු රැහැලට ගිහිල්ලා මාළු ඔබ
1: ඔබට ඔබල බලන්න
0: මාළු පිහියෙන් පාරක් ගන්න එපා. මාත්‍යාබේ මාළු තරන්න එපා මෙතන ඔබ ඔබ.
1: අනිත් මිනිස්සුන්ට දිගුණන්න තියනේ ඔබ මෙව්වා.
0: අනිත් මිනිස්සුත් ඇවිල්ලා ඕයි දෙඩ මේ මාළු බලන්නත් ඇති මේ මාළු විකුණන්නේ නැහැ පැලිච්ච මාළු නෝඩ විකුණන්නේ නැන්නේ.
1: ඒව කරන්න යන්න එපා. ඔය හොරෙන් පොඩ්ඩක් බලන්න.
0: කුටි කන්න නැතුව වැඩේ ෂේපේ කරන්න. බණ්ඩක්ක ගන්න ගියාමත්
1: එහෙමයි. නැටි ටික කඩන ඔක්කොම
0: නැටි ටික කඩනවා. කඩලා අන්තිමට ගන්න බණ්ඩක්කයක් නැහැ.
1: ඈ
0: අන්තිමට දෙවෙනි තුන්වෙනි සැරේට යන කෙනෙක්ට මොකද ඔක්කොගෙම නැටි කඩලා. ඊළඟට කරල වැඩි කඩන්න වෙන්නේ ඊළඟට යන කෙනාට.
1: එහෙම වෙනවා. ඉතින් එහෙම කරන්න එපා.
0: ඒක නිසා ෂේප් එකේ ඔය කියන දේවල් පොඩ්ඩක් බලන්න. හැබැයි මේ මාළු පියෙන් පාරක් කන්නේ නැතුව
1: සුද්ධ කරද්දි පේනවනේ. ඉතින් ඒවා සුද්ධ කරනකොට මේ කළුද්ද පරණද කියලා.
0: අන්න ඒකයි. දැන් දැන් ওই විදිහට මාළු ටික හරගෙන ගෙදර ගියාට පස්සේ
1: ආඩ
0: පුළුවන්කම තියෙනවා. ඔකට තුන පහ ටික හොඳට දාලා මිරිස් ටික දාලා ලුණු ටික දාලා රසට හදලා ගන්න. හැබැයි ඒකට ඕන කරන නිෂ්පාදන ටික ගෙදර තියෙන්න ඕන. විජයරාමින් ඒක එතකොට තමයි ওই මාළු කරි එක රසට හැදෙන්නේ. දැන් විජය තුන පහ ටික විතරක් නෙමෙයි වාඩ මාළු කරි එක තව රසවත් කරගන්න පුළුවන්. විජය මාළු කරි මිශ්‍රණය ගෙදර තියනවා නම් රයිට්. ඉතින් අරගෙන ගෙදර තිය ගිහිලා බලන්න මේක තිබුණොත් විජේ නිෂ්පාදන එකතු කරගත්තු තින් ඔය හදන කෑම තව තවත් රසවත් වෙනවා. වෙනදට හදනට වැඩිය සුපිරි මාළු කරි එකක් හදා ගන්න පුළුවන් මේ.
1: ඉති රසේ විතරක් නෙවෙයි ගොඩයත් එක්ක තියෙන නිෂ්පාදන තමයි අපිට විජය කියන නිෂ්පාදන වලින් ලැබෙන්නේ. ඉතින් විජය නිෂ්පාදන තෝරගනිද්දී ඔන්න ඔයා මාළු තෝරගන්නවා වගේම ඔයා බලන් දෝරි අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනය තියනවාද කියලා බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න. ඉතින් වෙළඳ පොලේ අනුකරණ නිෂ්පාදන රසක් තියෙනවා. ඒ අතරින් ආ හොඳම නිෂ්පාදනය තෝරගන්නකොට අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදනම තෝරගන්න.
0: ඩීප්ටෙක් වෝට පම්ප් එකක් ඔයා තවමත් අරගෙන නැත්නම් වගාබිමට ඕනම කරන උපකරණයක් තමයි ඩීප්ටෙක් වෝට පම්ප් එකක් කියන්නේ. මොකද වගාවක් කරන්නේ ලාභයක් ලබන්න. ඉතින් ලොකු ලාභයක් අපිට ගන්න බැරි වෙනවා. විදුලි බිල වෙනුවෙන් ලොකු මුදලක් වැය කරන්න ඕන. ඉතින් වතුර ටික ගන්න මෝටරේට විදුලි බිලට ලොකු වියදමක් දරන්න ඕන. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන ඩීප්ටෙක් වෝට පම්ප් එකක් අරගෙන ඔයාගේ වගාබිමේ වතුර ටික සපය ගන්න. එකෙන් ලොකු ඉතිරියක් ඔයාගේ ආර්ථිකයට කරගන්න.
1: ඉතින් අපේ ගොවි මහඳුරු පුලුවන් කම තේරවා සෙන් සරු කරගන්න පිරවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකකට මාරු වෙන්න. ඒකෙන් ඔයාගේ අස්වැන්න සරු වෙනවා වගේම වර්ණවාට සුවිශේෂී වූ මිලාඩු කිරීම එක තමයි ඩීප් ටෙක් ආයතනයේ ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක දෙන්නේ. ඒ හරහා ඔයාට ඔන්න ඉතුරු කරගන්නත් පුලුවන් කම තියෙනවා. ඉතින් ඩීප් ටෙක් ආයතනයේ සම්බන්ධ කරගන්න දැන් දැම්ම 0711711711 එකට කෝල් එකක් දෙන්න.
2: 5:31
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැනු සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ එකම වහලකට මිලදී ගන්න දැන් නොම්බර 30 කෑගෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක හැමෝම දන්නවා. ඒ තමයි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. එතනට ගිහිල්ලා ඔයා සහලාශ්‍රිත ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඹරු ආශ්‍රිත මොනහරි ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. පොල්තෙල් හිඳින ආශ්‍රිත මොනහරි ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේකට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ ඔයාට හිතේ හැටියට මිලදී ගන්න පුළුවන් අවශ්‍ය විදිහට. ඒකට යන්න ඕන තියෙන හොඳම දන තමයි මම ඒ කිව්වේ. ඉතින් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් යන්න කලින් ඔයාට සම්බන්ධ කරගන්නත් අවස්ථාව තියෙනවා. කතා කරන්න මේ නම්බරයකට 01 6779 577 ට කෝල් එකක් දීලා ආට පුළුවන් කැමතිනවා මාක්ස්පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස්. අමතන්න 077 777 7374.

0: තොරතුරෙන්
1: සංගීත අනුග්‍රහය
2: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
3: ලබන අයවැයෙන් සෑම දිස්ත්‍රිකයකම වෙනම මුදල් සංචිත අපරාධ ස්ථානයක් වූ මීගම්මුව බන්ධනාගාරය තිල්වින්ට විමල්ගෙන් වන්දේ අමරිකාවෙන් ඉරානයට දැඩි ප්‍රහාර
4: ලක්කඩ ප්‍රවෘති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
2: ඉවිනින් ්‍රයිව හගෙන අතරේ මේ වෙලා ප්‍රගම එක හගෙන ඉන්න කියලා මට මැසේජ් කළ තියෙනවා ඩුබයිවලින් සංජීව ඇතක ප්‍රම වෙලා වන්න කියල තියනවා ප්‍රභාතය වගේම චමින්ද තරංග වගේම සුරේෂතුළු කට්ටීම ගොඩක් ආදරය මතක් කරන්න කියලකිවේ වගේම ලංකාවේ හැමෝමත් ආදර මතක් කරනවා කියලා තමයි මැසේච කියල තියෙන්නේ තරිදු කොමද හා හොඳින් ඉන්නනේද අම්පාරිදල මැසේජ් කරන්න අයේෂාය වගේම ආර්ශාන්ය වගේම කවිදු ඇතුළ කට්ටම තු කරගන්න කියල තියෙන අම්පාරිදල තමයි මැසේච කියල තියෙන.
3: ආවත් එකතු කරගන්නවා පස්සින්දුව චමත් සිතිජු මේ කටයවත් එකතු කරන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා නදුන් මැසේජ් එකක් දාලා තිනවා. ඒත් එක්කම අහිංසා ඔයාවත් එකතු කරගන්නවා. ඒත් එක්කම අනුපමා මැසේජ් එකක් දාලා තිනවා ගම්පහ ඉඳලා ඔයාවත් එකතු කරගන්නකම මේ වෙලාවේ අපේ ටයිෂොප් එකේ හැමෝම එකතු කරගන්න කියලා මලින්ද මැසේජ් එකක් දාලා තිනවා ඔයාවත් එකතු කරගන්නවා. සුවින් කුමාර අපි අහගෙන ඉන්න සද්දට මේ විනින් ඩ්‍රයිව් අපවත් එකතු කරගන්න පුළුවන්ද කියලා අහලා තිනවා. ඔකේ පුළුවන් ඔයාලවත් එකතු කරගෙන අකිල සිල්වා මැසේජ් එකක් දාලා තිනවා. ඒත් එක්කම ප්‍රමීත් ඔයාවත් කරගන්න.
2: දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඔය සන්ධි වේදනාවන් කියන එක. ඉතින් මේක නැති කෙනෙක් නෑ වයස් ભેදකින් තොරව.
3: ඔව්. මේ අපිටත් තියෙන්නේ.
2: තරුණ වයස වැඩි හිටි මේ ඕනම කෙනෙක්ට තියෙන එකක් තමයි සන්ධි වේදනාවන් කියන එක.
3: ඉතින්
2: මේකට ස්ථීර සාර විසඳුමක් මොකද්ද කියලා කවුරුත් කල්පනා කරාට ඒකට විසඳුමක් ලැබිලා නැතුව ඇති සමහරවිට. මොකක් හරි දෙයක් ගත්තට පස්සේ,
3: මොකක්
2: හරි ආලේපයක් ගත්තට පස්සේ හිතනවා මේක හරියයිද? මේකත් කලින් එක වගේම වේද?
3: අද හොඳ වෙලා හෙට ආයි වේදනාව වැඩි වෙයිද?
2: එහෙම කියලා අපි කල්පනා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් විශ්වාසයෙන් නරගන්න ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. මේක පාවිච්චි කරන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගඳක් එහෙම ප්‍රශ්නයක්.
3: හරිම සුවඳයි.
2: ඔව්. ඒක මේක පාවිච්චි කරා කියලා කවුරුවත් දන්නේ නැහැ.
3: ඔව්.
2: මේකෙන් ගාගෙන ගියා කියලා.
3: අම්මෝ කවුද මේක ගාගෙන ආවේ කියලා අහන්නේ
2: නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ.
3: හා
2: හා. ඒකලට ඔෆිස් වලට වැඩට යන අයට මොකක් හරි වේදනාවක් තිබුණත් ඒකට ප්‍රතිකාරයක් කරන්න විදියක් නැහැ. මේක ගඳිනකොට
3: ඔෆිස් එකේ අනිත් අය
2: දැනගන්නවා.
3: ඔව්.
2: මේක මහල ඩෙක් කියලා.
3: ඔව්.
2: එහෙම දැනගන්නවට
3: කලින් ළඟට එන්නේ නැහැ ඊට පස්සේ.
2: ඉතින් වේදනාව විඳගෙන ඉන්නවා. අර ලැජ්ජාව නිසා.
3: ඔව්.
2: ඉතින් ඔයාලට පුළුවන් ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් අරගෙන පාවිච්චි කරන්න. මේකෙන් ඔයාලට හොඳ ප්‍රතිකාරයක් හොඳ සුවයක් ලැබෙනවා වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම තැනක ගාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම අවුරුදු 18 ඉඳලා වැඩිහිටියන් දක්වා ඕනම කෙනෙක්ට මේක අරගෙන පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ.
3: ඉතින් ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ විශේෂ ගුණාංග සහිත රෝග ලක්ෂණ වලට වගේම වේදනාවේ මූලික හේතුවට ප්‍රතිකාර කරන 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන කළා තියෙන හොඳ සහ ඉක්මනින් වාට සහනය ලබා ගන්න පුළුවන් නිෂ්පාදනයක්. දැන් ඔයාට කොන්ද කැක්කුම්, බෙල්ලේ වේදනා, දන හිස, වලු කර මේ ඕනම තැනක වේදනා තියෙනවා නම් හදිස්සියකට ඔයා ළඟම ඔයාගේ ගෙදර වෙන්න පුළුවන්, ඔයාගේ බෑග් එකේ වෙන්න පුළුවන්. තියෙන්න ඕන දෙයක් තමයි ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් වයස් ભેදයක් නැහැ කිව්ව විදිහටම දැන් ඔයාට හිතෙන්න පුළුවන් මේක මේ වැඩිහිටියන්ට විතරද පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙම නැහැ. වයස අවුරුදු 18ට වැඩි ඕනම සන්ධි වේදනා තියෙන කෙනෙක්ට වෙන පුළුවන්කම තියෙනවා මේක විශ්වාසයෙන් පාවිච්චි කරන්න. ඉක්මනින් ඔයාගේ හැමත ඇබ්සෝබ් වෙනවා වගේම ඒ කිව්ව විදිහටම හරිම සුවඳයි මේක. ඒ නිසා ඕන තැනක වාර බය නැතුව ගාගෙන යන්නත් පුළුවන්කම තියෙනවා. දිවයින පුරාම තියෙන ෆාමසි සුපිරි වෙනසල වලින් ඔයාට පුළුවන් ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් මිලදී ගන්න.
2: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන සින්දුවක් අහගෙන මැසේජ් එකක් එවන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ඕනම
3: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: එවිනින් ඩ්‍රයිවර් හගෙදින අතරේ වාට දැන් සින්දු කියන්න හැකියාවක් තියෙනවා නම්
1: මට වගේ
0: ඔයාට වගේ
1: හා
0: සින්දු කියන්න හැකියාවක් තියෙනවා නම් ඔන්න දැන් ඒ වෙනුවෙන් ලොකු ඉඩක් ලොකු ඉඩක් අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔයාට ඒ හැකියාව ජාත්‍යන්තර තලයට අරගෙන අටක් ලෝකයක් දන්න කෙනෙක් බවට පත්වෙන් දැන් ඉඩකඩ තියෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ කරන්න පුංචිම පුංචි දෙයක් ඔයාගේ කටහඬින් කැමැතිම ලස්සනම ඔයාට ගායනා කරන්න පුළුවන් සින්දුවක කොටසක් ගායනා කරලා අපිට වට්ස්ඇප් කරන්න එක විතරයි.
1: ඔව්. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඒ කිව්ව විදිහට මා කැමැතිම සින්දුවට වැඩියෙන්ම කියන්න පුළුවන් සින්දුව අපිට කියලා රෙකෝඩ් කරලා වට්ස්ඇප් කරන්න 0706-366-166 කියන නම්බර එකට වට්ස්ඇප් කරන්න.
0: දැන් ඔය බාත්รูම් එකට වෙලා සින්දුවක් කී කී නානා ඉන්නවනේ.
1: ඔය දැන් ඇති.
0: දැන් එතකොට දැන් ගෙදරින් අනිත් අය කියනවනේ.
1: ඔව්.
0: සින්දු කිය කී ඉන්න නෙවෙනේ බාත්รูම් එකට ගියේ.
1: ඔව්. වතුර නාස්ති කරන්න නැතුව වැඩේ කරගෙන එන්න.
0: නාගෙන එන්න මෙතන.
1: හා
0: හා. කියලා කියනවනේ.
1: ඔව්.
0: දැන් එහෙම කියන්න එපා ගෙදර අය.
1: එයා
0: ප්‍රැක්ටිස් කරනවා.
1: ඔව්.
0: එයාට තියෙන ප්‍රැක්ටිස් කරන්න තියෙන හොඳම ස්ටුඩියෝ එක තමයි.
1: හා හා. බාත්รูම් එක.
0: ඔව් එකෝ එකක් එහෙම තියෙනවනේ.
1: ඔව් තියෙනවානේ මයික් එකෙන් කිව්වා වගේම හරි.
0: එකෝ එකක් එහෙම තියෙනවා. ඒ හරි ලස්සන සින්දුව තවන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තියෙන තැන.
1: ඒ
0: නිසා එයා දිනුවතින් ඔයා ගෙදර ආයටත් කොඩු ගොඩක්
1: ගොඩ යන්න පුළුවන්නේ. දැන් ඉතින් බාත්รูම් එකේ කියනවා කියලා බය වෙන්න එපා.
0: බාත්รูම් එකේ සින්දු කියන අයට බනින්න එපා.
1: ඔව් බනින්න එපා. ඒ ලක්කනට එවන්නේ සින්දු කියන්නේ.
0: එයා ප්‍රැක්ටිස් කරනවා වෙන්න පුළුවන්.
1: හහ.
0: ඒ නිසා ඒකට බනින්න එපා.
1: කැමති
0: වෙලාවක් සින්දු කියලා නාගෙන එන්න දෙන්න. ඒක තමයි ඔයාට යා වෙනුවෙන් කරන්න පුළුවන් සපෝට් එක. ඉදිරියේදී තරඟ ආරම්භ වීමට නියමිතයි. ඉතින් තරඟ සඳහා ඔයාගේ හඬ ඔය විදිහට අපි පරීක්ෂා කරන්න තමයි මේ විදිහට යවන්න කියලා කියන්නේ. ඊට පස්සේ ආතරින් අපි තෝරාගෙන
1: ඊපස්
0: මෙහෙට ගෙන්නලා
1: ඉදිරියට ගෙනිහිල්ලා ස්ටාර් කෙනෙක් කරනවා.
0: තරුවක් කරනවා.
1: හා
0: ස්ටාර් කෙනෙක්ද?
1: ඔව්
0: ස්ටාර් කෙනෙක් කරනවා.
1: අපිට ඉංග්‍රීසියෙන් කියන්න ලස්සන වෙන්නේ
0: ඒක. අන්න එහෙමයි. රයිට්. අපි ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන අතර මතක් කරන්න ඕන විචේ නිෂ්පාදන ගැනත් දැන් අවසරානේ තියෙන්නේ.
1: හැන්ද
0: වෙලා තියෙන්නේ. ඒකක් පොඩ්ඩක් එහෙම බීලා රීෆ්‍රෙෂ් වෙන්න හොඳයි වැඩ කරන අය නම්.
1: එහෙම
0: නැත්නම් මහන්සියලා ගෙදරට දුවගෙන දුවගෙන ගියා අයට.
1: හරි. රැට කෑම එම හදන්න තිනවනේ.
0: කෑම හදන්න තියෙනවා.
1: කෑම
0: හදන්න කලින්
1: පොඩ්ඩක්
0: රිලැක්ස් වෙන්න.
1: තේ එකක් කෝපි එකක් බොන්න.
0: තේ එකක් හදලා දෙන්න.
1: හා හා.
0: කෝපි එකක් හදලා දෙන්න.
1: ඔව්.
0: විජේ නමත් එක්ක හදන තේ එක හදන්න.
1: ඔයාට පුළුවන්කම තියෙනවා කහට රසට තේ එකක් හදාගන්න. විජය තේ බෙලදී ගන්න. ඒත් එක්කම කෝපි එකක් බොන්න ඕනි කියලා හිතනවා නම් ඔයා හොයන්නේ කෝපි රස නම් ඒ කෝපි රස තියෙනවා විජය නිෂ්පාදන වල. ඔයාට පුළුවන්කම තියෙනවා අපේ රසේ රටේ සම්පත බෙදෙන විජය නිෂ්පාදන ළඟම තියෙන වෙලන්සලෙන් සුපිරි වෙලන්සලෙන් මෙලදී ගන්න.

0: රයිට් හවස හය පහු වෙලා තියෙන්නේ ඉවිනිං හය වහගෙන අතරේ යා වාසනාව ගැන මොකද හිතන්නේ
1: වාසනාව දොර ඇරලා බලනවා
0: කොයිලාවට
1: අනේ මන්දා ඔය අහපින්ද කිව්වා
0: වාසනාව එහෙම දොර ඇරලා බලනවා නැද කරන්නේ
1: වාසනා නෙවෙයි වාසනාව වාසනාව ඔයා හිතන්නෙම වැරදියටනේ
0: වාසනාව දොර ඇරලා බලන්න වෙලාවක් තියෙනවා
1: ඔව් ඔව්
0: සාමාන්‍යයෙන් ඔයාට ඒක දොර ඇරලා බලනවද කියලා හරියටම බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයා ගොවිසෙතල උතරයක් ගත්තොත් විතරයි නැත්තම් ඉතින් වාසනාව දොර ඇරලා බලනවද කියලා අපිට ෂුවර් නැහැ
1: නෑ නෑ දොර වහගනි
0: අග ගෙදර අරන් ගියෝතින් ගොවිසෙතල උතරයක් කුංචි රුපියල් 40ක් වියදම් කළා ඇත්තටම වාසනාව දිහා දොර ඇරලා බලාවි එවනොතින් ඔය ඡායග්‍රාහකී කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්කම ලැබෙවි එනිසා ගන්න ගොවිසෙතල උතරයක්
1: ඉතින් ආරත් පුළුවන්කම තියෙන ඔයාගේ හීන හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩිම ගොවිසෙතල උතරයි හිතේ හැටියට මිලදී අරගෙන ඔනාට පුළුවන් ඡායග්‍රාහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න

0: දශම පහෙන් අනුතුනයි දශම හතෙන් ලක්හඬ ලංකාවටම ලක්හඬ පෙරනෝවරු
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: ටේකයා සුරැකිනු මගතොට
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වී කැටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011-767-679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
1: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7 සමාජික විෂණය
0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011-767-579

0: ඉවිදින් ඩ්‍රයිවෙක් අපිට අන්න වෙලාව ලං වෙලා තියෙන්. ඉතින් මතක් කරන්න ඕන ඔයාගේ කොන්දේ අමාරුවට, එතකොට අපි කියනවා තුනටි අමාරුවට
1: කියලානේ.
0: එහෙම නැත්නම් ඔයාගේ වලලු කර වේදනාවන්ට, මැණික් කටුවේ වේදනාවන්ට, මේ ඕනම සන්ධි වේදනාවකට, ඒ වගේම විශේෂයෙන්ම ශල්‍ය කර්ම වලින් පස්සේ සුවය ලැබෙන පුද්ගලයන්ට,
1: ඒ
0: වගේම අවුරුදු 40ට වැඩි පුද්ගලයන්ට නිතරම ඔය සන්ධි වේදනාවන් තියෙනවා. මේ හැමෝටම වගේම ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, කාර්යාල සේවකයන්ට, මේ ඕනම කෙනෙක්ට ඔයාට පුළුවන්කම තියෙනවා සන්ධි වේදනාවක් තියෙනවා නම් ෆැඩ්නා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් අරගෙන තියාගන්න. ඔයාට කිසිම අපහසුතාවයකින් තොරව වැඩ කටයුතු කරගන්න මේක ලොකු සහනයක් වෙනවා කියන එක විශ්වාසයි.
1: මිල රුපියල් 1920ක් වෙනවා ආට පුළුවන්කම දෙන ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක මිලදී ගන්න. ඒකෙන් ඔයාට දීර්ඝකාලීනව සන්ධි වේදනා වලින් පීඩාවට පත් වෙලා ඉන්නවා නම් ඔන්න දිගුකාලීන සහනයක් ලබා ගන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් එකම නිෂ්පාදනය තමයි ඔන්න ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ දිග කළ තියෙන 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කළ තියෙන ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා. කියන්නේ දිවයින පුරා තියෙන ෆාමසි සුපිරි වෙළඳසල් වලින් ඔයාට ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ඔයාට ෆැඩ්නා ආයතනයේ වැඩි විස්තර මේ ගැන දැනගන්න ඕන නම් කතා කරලා උණු විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 0705060030 කෝල් එකක් දෙන්න.
0: විජය නිෂ්පාදන වාගේ ගෙදර කෑම වේල රසවත්ව හදාගන්න අරගෙන ගෙදර ගෙනින් තියාගන්න. ඒ වුණොතින් වසවිසෙන් තොරව, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොරව, වගකීමෙන් ඔයාට රසවත්ම කෑමක් හදාගන්න පුළුවන් කියන එක අපිට කියන්න පුළුවන්. ඒ නිසා අරගන්න විජය නිෂ්පාදන ගෙදර අනිවාර්යෙන්ම තියෙන්න ඕන කෑම වේල රසට හදාගන්න ඕන.
1: ඉතින් අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදනත් මිලදී ගන්න කියන එකත් මතක් කරන ගමන් අපි අදට එහෙනම් ඉවිනින් ඩ්‍රයිව් එක ගිහින් එන්න.
0: හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙනවා. සුබ දවසක්. මම ශමිත්.
1: සුබ දවසක් ඔයාට. මම චාරු.

0: na stala.
1: මුදල් විශුද්ධීකරණයේ සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයේ මර්ධනයට ගෙන ආ පනත්කරුම්පත් තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මතයි. 2027 අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකම වෙනම මුදල් සංචිත වෙන් කිරීමට ජනපතිගෙන් තීරණය. අපරාධ ස්ථානයක් වූ මේගම්මුව බන්ධනාගාරය රැඳිවියන්ට නුසුදුසු බවට තීන්දුවක්. ගැටුමින් මියගිය 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට. බන්ධනාගාරවල ඖෂධ හිඟයක් නැතේ නියෝජ්‍ය ඇමති හංසක කියයි. නැත්ත වෙනුවට ඇත්ත හොරකම් කළාට තෙල්වෙන්ට විමල්ගෙන් වන්දි. අමරිකාවෙන් ඉරානයට දැඩි ප්‍රහාර. ලක්කන්නේ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම මෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. මූල්‍ය ගණඳුනු වාර්තා කිරීමේ සංශෝධන පනත්කිරුම්පත, මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ සංශෝධන පනත්කිරුම්පත සහ ත්‍රස්තවාදී මූල්‍යකරණ මර්ධනය කිරීම යන පනත්කිරුම්පත් තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. එමගින් ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණයේ සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයේ වැළැක්වීමේ සම්පූර්ණ නීති පද්ධතියක් ගොඩනැගෙනවා.
2: අද දින න්‍යායපත්‍ර විෂය අංක 1 මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කිවීම සභාව එකඟද?
3: ගරුක කථානායකතුමනි, ශේෂාධිකරණ අවශ්‍යතාවයක් තිබෙනවා මේ තුනෙන් දෙකෙන් සම්මත කිරීමට. එම නිසා අප ඒ සඳහා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඡන්දයක් අවශ්‍ය වෙනවා.
2: අද දින න්‍යායපත්‍රයේ විෂයංක 1 මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවිනවර කියවීම සම්මත කිරීමට පක්ෂෝ ඡන්දය 154ක්ද විරුද්ධව ඡන්ද 2ක්ද ලැබී ඇත. ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 0. ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයංක 1 මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.
1: මැතිඳුරු පිරිසක් එහිදී විවාදයට එක්ුණා. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල ආරිරත්නද අදහස් පළ කළා.
4: විශේෂයෙන් ජූලි 9 වැනි අද දිනක හිටපු ජනාධිපතිවරයෙක් ජනතාවගේ ප්‍රතික්ෂේප වෙලා පැනලා ගියපු දවසක මේක ඉදිරිපත් කරගැනීමට ලැබීමත් ඉතාම දෛවෝපගත සිද්ධියක්. මේක අපි ජනතාවට දීපු පොරොන්දුවක්. ත්‍රස්තවාදය, මද්‍රව්‍ය නීති විරෝධී ගනුදෙනු කොයි තරම් මේවා තුන එකිනෙකට බැඳිලා තිබෙනවාද කියන එක ගැන අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මොකද මුදල් විශුද්ධිකරණය කියන්නේ ඇත්තටම සංවිධානාත්මක අපරාධකරුවන් සංගවා ගැනීම සහ ඒවා වෙනත් ආකාරයේ ව්‍යාපෘතිවල ආයෝජනය කරන්න පාවිච්චි කරන මූලිකම ක්‍රමවේදයක්. එතෙන්දී ගනුදෙනු වල මූලාශ්‍ර වසන් කරනවා, ඒවා කළු සල්ලි සුදු කරන විවිධ ව්‍යාපෘති වලට යොදවනවා. හිටපු පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක්, ප්‍රාදේශීය සභාවේ සමාජ ජන බලවේගයේ වත්තල පැත්තේ කොට්ටාස අපේක්ෂකයෙක් අද උදේත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් ඉඳලා අහු වුණා. ඒ නිසා මත්ද්‍රව්‍ය කියන එක, පාතාල ක්‍රියාකාරකම් කියන එක ගැන කප් එක ගහලා හිටියේ පොහොට්ටුව. හැබැයි අපි දන්නවා දැන් සමගි ජන බලවේගයටත් ඒ පිළිබඳ චෝදනාවලින් ගැලවෙන්න බැහැ. හරිත් අබේසිංහ ගෙනහිල්ලා රුපියල් කෝටියකට අදාළ මුදලක් කෑෂ් වලින් දුන්නා. ඔබතුමාලා සතුටු වෙන්න, තව ටික දවසකින් පාතාලයෙන් කප්පම් ගන්න කෙනෙක් තමයි සජබේ මේ උපනායකයා වෙන්න හිටියේ. ඔබතුමාලා සතුටු වෙන්න, අපේ ආණ්ඩුව ආවේ නැත්තම්. චරිත් අබේසිංහ අද උපනායක.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද කරුණු ඉදිරිපත් කළා.
5: වැරදි කරන අය හැම පැත්තකම ඉන්නවා. යම්කිසි අඩුපාඩුවක් සිදු වෙනකොට ඒ තුල ගන්න ක්‍රියාමාර්ගය තමයි ඉතාමත්ම වටිනේ. කවුද කොයි ආකාරයටද ක්‍රියාමාර්ග අරගෙන තිබෙන්නේ කියන කාරණාව හොයලා බලනකොට ඕනම කෙනෙකුට ඒ නිගමනවලට එන්න පුළුවන්.
4: ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණයේදී චරිත් අබේසිංහ රුපියල් කෝටියක් ඔබතුමාට ගෙනල්ලා දුන්නේ නැහැ කියලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න.
5: මං ඔබතුමියගෙන් අහන්න කැමති, ඇයි මේ වගේ අමු පට්ටපල් බොරු කියන්නේ?
1: අමාත්‍ය සුනිල් හඳුන්නිති මහතාද විවාදයට එක්ුණා.
6: මම මට කලින් කතා කරපු විපක්ෂ නායකතුමා, අපේ රටේ විපක්ෂ නායකතුමා නිසා මම විශ්වාස කළා අද මේ සාකච්ඡා කරන පනත් කෙටුම් ගැන එතුමාට තියෙන දැනුමෙන් එතුමා යම් අදහසක් කියයි කියලා. මේවා රටේ මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ රට පාලනය කරත් වැදගත් අනපනත්. දවස් 3 වෙනි දවස අද ටෙස්ට් මැච් එකක් වගේ බන්ධනාගාර ගැන මම අහිඳ ගන්න උත්සාහ කළා මෙතුමා මේ මුදල් විසුද්ධිකරණය ගැන කියන්නේ ජයසිරි ජයසේකර සම්බන්ධවද කියලා. මොනවද මන්ද කිව්වා යන්නේ කොහෙද මල්ලේපොල්? ගයන්ත මන්ත්‍රීතුමා ඔබතුමා ඉතාමත්ම ඒ උතන ඉන්න ඉවසිලිවන්ත භාවය ගැන මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ ඔබතුමාට කිසිව දැනෙන හැඟීමක් පිට කරගන්න බැරුව මේ රූප රාමුවට අහුවෙන හින්දා ඉන්නවනේ ඉවසගෙන. කුඩු ජාව ආරමට සම්බන්ධ දවි ජයිපේ දේශපාලඥයෝ ඉන්නවද නම් කියන්න කියලා. මං ආයේ එතුමගෙන් අර එදා වගේ නම අහන්නේ නැහැ කියන්න ඔයාම නම කියන්න කිව්වනම් මෙතන රෙදි ඉල්ලේ. අපිට චෝදනාවක් කරලා එහෙමනම් නම කියන්න ඕනේ එතුමනේ. කෞශල්‍යා හරියට කිව්වා චරිත් අබේසිංහ එයාලගේ හොර්ණ සංවිධායකවරයා මෙන්න රුපියල් කෝටියක් දුන්නා හරි එමනම් දැන් ගන්දුනු කරලා එතකොට නිශ්චිතයිනේ නම. මෙහෙම විපක්ෂ නායකවරයෙක් ලැබීම ගැන ආණ්ඩු පක්ෂයට කියලා අපි සතුරු වෙනවා. නෑ නෑ ඇත්තටම විපක්ෂ නායකකමට සුදුසුව ඉන්නවා මේ ඉස්සරහ පේලියෙත් ඉන්නවා ඔය බුදුමල අතර ඉන්නවා අපි දන්නවා. එන්න අමාරු ඒකයි තියෙන ප්‍රශ්නේ. අපි ප්‍රාර්ථනා කරනවා මුජිබ ඒ අවස්ථාව කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබේවා කියලා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හෂද සිල්වා මහතා ඔන්ලයින් ගේම් ගැන අදහස් පළ කළා.
0: ඔන්ලයින් ගේමින් සහ කැසිනෝ මෙව්වා මේ නීත්‍යානුකූලද? මුදල් විසුද්ධිකරණය වෙනවද? මෙව්වා කොහොමද පවත්වගෙන යන්නේ? ඒකෝර අපිට මතු පිටින් කියන්න පුළුවන් අපි නීති ගෙනාවා. ඒක හොඳයි. හැබැයි අතුලේ මොකද්ද වෙන්නේ? අදගෙන රෙගුලාසි වලින් මෙතන තියෙන නියාමනයේ අසාර්ථකභාවය.
1: නියෝජ්‍ය මාත්‍ය අරුණ ජයසේකර මහතාද අදහස් පළ කළා.
7: පළවා බලයට පැමිණීම සමගම මේ රටේ මහත් දරුණුතම අපරාධ කල්ලි සමාජිකයන් විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි වලින් සමන්විත දේශපාලන හවුහරණය රැකවරණය තිබිච්ච දේශපාලන කල්ලි මේ මුදල් වලින්. ඒ නිසා සංවිධානාත්මක අපරාධකාරයෝ කියන්නේ ත්‍රස්තවාදියම තමයි. දැන් සම්බන්ධ වුණ හිටපු අධිකරණ ඇමතිතුමාගේ පුතත් එක්කම මම අහන්න කැමති ඒ මුදල් ගත්තේ කියන්නේ ඇමරිකන් ඩොලර් වලින්ද ඩිරාම් වලින්ද එහෙම නැත්නම් ජපනීස් යෙන් වලින්ද එහෙම නැත්නම් චීන යුවාන් වලින්ද කියලා? අන්නේ ටික කියන්නේ අර ටෝපිඩෝ වල මොනවාද මේ බැලිස්ටික් මිසයිල් අර්ධ මිසයිල් ඒ විශේෂ කරන්සි මොකද්ද කියලා අහනවා වගේම අපිට ඒකත් කියන්න අපේ විමර්ශන කණ්ඩායම් දන්නවා ඔවුන් කොච්චර දුරට ඒක කරලා තියෙනවද කියලා. ඒවත් මතක් කරමින් මේ ගෙනෙන පනතෙන් ওই සීලුම දේවල් නැති වෙනවා.
1: නියෝජ්‍ය මාත්‍ය සුනිල් වටකිල මහතාද කරුණු ඉදිරිපත් කළා.
8: විශේෂයෙන් විපක්ෂයේ පැත්තෙන් කියන්නේ අපි තමයි මේ නීති හඳුන්වලා දීලා තියෙන්නේ. පොඩි කෑල්ලක් ගන්නවා අපි එදා දාපු නඩුව තමයි මේ හිරේ යන්නේ. ඕකනේ මේ ඒකෙත් පුංචි හරි කෑල්ලක් එල්ලව ගන්න. කමක් නැහැ. විජේදාස රාජපක්ෂගේ කාලේ දවස ගානේ නීති මේ ගරු සභාවේ ගෙනල්ලා දැම්මා. එයාට ඕන කරන්නේ වයි මේ ගැතර ගෙනල්ලා දාලා තියෙන්නේ. මම කියන්නේ නීති විදිහට දිනුනට වැඩක් නැහැ. හොඳම උදාහරණය තමයි 2023 අල්ලස් පනත. ගරු මැතිණියනි මේ ගරු සභාවේ උදන් ඇනුවා ඔන්න දැන් ඉවරයි අල්ලස් ඉවරයි කියලා රනිල් වික්‍රමසිංහ. මේ සති දෙකකට කලින් තමයි අපි අත්‍යවශ්‍ය කරන ගයිඩ්ලයින්ස් ටික සම්මත කරගත්තේ. අපේ වත්මන් ඇමතිවරයා යටතේ නීතිය පොත්වල තියෙනවා. අපරාධ සමාජයේ තියෙනවා. මුමුණමින් ඉන්නවා. අපි තමයි මේ නීති ගෙනාවේ කියලා. ගරු අපේ ආණ්ඩුව වෙනස්. එකී නීති ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය වත්මන් ආණ්ඩුවෙන් කරනවා පංගු බේරුවකින් තොරව. සමාජයට අවශ්‍ය කරන හිස්ටම් බල බලා අවශ්‍ය අලුත් නීති අපි ගෙනල්ලා තියෙනවා.
1: ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් පිහිටවීම සහ යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ නිවාස ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා. ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ලේකම් සම්මුලුවට එක්වෙමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණා. ගුණාත්මක රාජ්‍ය සේවයක් වෙනුවෙන් රාජ්‍යංශයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. මහජන සේවා වඩාත් කාර්යක්ෂම සහ ඵලදායීව සැපීම සඳහා අදාළ පාර්ශ්ව අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මූලික අරමුණක්. මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොකර දිස්ත්‍රික් ලේකම්වරු මගින් ඉටු කිරීමට අවස්ථාව ලැබෙන පරිදි මුදල් සංචිතයක් ලබා දීමයි සැපයුම් වී තිබෙන්නේ. අධි අවතරම් ප්‍රදේශවල යළි පදිංචියට ඉඩ නොතිබීමත් මූලික අරමුණක්. එවැනි ප්‍රදේශවලට ජලය විදුලිය වැනි මූලික පහසුකම් සඳහා අනුමැතිය ලබා නොදීමටත් මෙහිදී සාකච්ඡා වුණා. යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී යළි පදිංචි කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. නිරන්තරයෙන් ගම්වතුර සහ නායම්වලට ලක්වන ප්‍රදේශවල ජනතාව සුරක්ෂිත නිවසක පදිංචි කිරීමේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව ක්‍රියාවන් නැංවීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. අවශ්‍යතා අනුව හමුදා කඳුරු භාරයේ පවතින ජනතාවගේ ඉඩම් නිදහස් කරන අතර අනිකුත් විශාල ඉඩම් ආයෝජනය සඳහා ලබා දීමට අවධානය යොමු වී තිබෙනවා. මේකමුව බන්ධනාගාර ගැටුමින් මියගිය 24 දෙනෙකුගෙන් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 14 දිනක වෙඩිවැදීමෙන් සහ 9 දිනක පහර දීම හේතුවෙන් මියගොස් ඇති බවයි එහි සඳහන් වන්නේ. එකයිකු සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා. මේකමුව බන්ධනාගාරය ඇතුළු ගැටුමින් මියගිය සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගියා. නිලධාරීන් 14 දිනක තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සිද්ධීන් මේගිය බුලත් සිංහල ප්‍රදේශයේ දර්ශන තරංග අත්කෝරල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කරුණා. පහරදීමෙන් මේගිය බන්ධනාගාර නියාමකවරයෙකු වූ රොෂාන සංජීව මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරුණේ මුල්ගම්පල සුසාන භූමියේදී. සිද්ධීන් මේගිය SH චන්ද්‍රවංශ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු තලහේන පොදු සුසාන භූමියේදී සිදු කරුණා. මේ අතර බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියන් පිරිසක් ඊයේ රාත්‍රියේ වෙනත් බන්ධනාගාර වෙත යොමු කර තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ හදිසි තත්ත්වයේ හේතුවෙන් එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා. එම ස්ථානය අපරාධ ස්ථානයක් බවටයි මෙවැනි විට සැලකෙන්නේ. ඒ රැඳවියන් රඳවා ගැනීම සුදුසු නොවන බැවින් වෙනත් බන්ධනාගාරවල රැඳවීමට පරිපාලනය තීරණය කර තිබෙනවා. බෝගම්පර සහ මහමෝදර බන්ධනාගාරය යළිත් වරක් තාවකාලිකව බන්ධනාගාර බවට පත් කරන බවයි අමාත්‍ය හර්ෂ නානකර මහතා සඳහන් කළේ.
9: මේ අවස්ථාවේ කීප පොලක් විමසීම් කරනවා බෝගම්බර නැවත හිරගයක් ස්ථාපනය කරනවාද කියලා. ඔව්, අපේ අමාත්‍යාංශයේ විසින් බෝගම්බරත් මහමෝදරත් තාවකාලිකව ඒ තැන්වල ප්‍රසන් පිහිටවනවා. ඒකට හේතුව තමයි මේ ගමුවේ බන්ධනාගාරයේ වෙච්ච තත්ත්වයත් එක්ක එහි විශාල ලෙස අලාභානීයට පත් වෙලා තියෙනවා. ඒතරතර රැඳවියු තියන්න බෑ. ඉතින් තාවකාලිකව ප්‍රතිසංස්කරණ අවසන් කර ගන්නාත් එක්ක අපට මේ පුද්ගලයන් විතැන් කරන්න වෙනවා තාවකාලිකව. ඒ වගේම මේ වන විටත් දිවයින පුරාම බන්ධනාගාර 10කට 12කට වඩා වැඩි ප්‍රමාණයක මේ ගමුවෙන් විතැන් කරපු රැඳවියන් ඉන්නවා. ප්‍රතිසංස්කරණය කරගන්න කල විතරයි තාවකාලිකව. මොකද හේතුව අපි බෝගම්බර ඉදම බැලුවත් මහමෝදර ඉදම බැලුවත් ඒවා වාණිජ වටිනාකම් ඇති ඉඩම්, ඒවා සංවර්ධන කටයුතු සඳහා වෙන් කරලා තියෙන ඉඩම්, මේ තාවකාලික පදනම් මත පමණයි මේ දේ වෙන්නේ. ඊ ගමුව ප්‍රතිසංස්කරණය කරගන්නා තෙක් තාවකාලික රැඳවීමක් මිසක් දිගටම බන්ධනාගාර ස්ථානවල පවත්වා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවා අදාළ සංවර්ධන වාණිජ කටයුතු වලට මුදාහරින ඕන නිසා.
1: රැඳවියන්ගේ තදබදය අවම කිරීම සඳහා රජයේ ක්‍රියාමාර්ග රැස්සක් ගෙන තිබෙනවා. පල්ලන සේන බන්ධනාගාරයේ 2025 වසරේ ඉදිකිරීම් අවසන් කළ දෙමහල් ගුණනැගිලි 4ට රැඳවියන් යොමු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. වැලිකඩ මැගසින්, කොළඹ රිජ්මන්ඩ් යන බන්ධනාගාර ආයතනවල ඉදිකිරීම්ද මෙවන විට අවසන් අදියරේ පවතිනවා. වටිනාක බන්ධනාගාරයේ පෙර සබි තාක්ෂණය ඔස්සේ රුපියල් මිලියන 446.9ක දළ පිරිවැය ඇසමේන්තුවක් යටතේ ගොඩනැගිලි 2ක් ඉදිවනවා. තවත් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන මගින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. කළුතර බන්ධනාගාරයේ ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා ලබා දී ප්‍රතිපාදන රුපියල් මිලියන 100ක්. පල්ලිකැලේ බන්ධනාගාරයේ ඉදිකිරීම 2028 වසරේ නිම කිරීමට නියමිතයි. ගාල්ල මහමෝද රෝහල සහ කෑගල්ල පරගම්මන කර්මාන්ත ගබඩාවද තාවකාලික බන්ධනාගාර බවට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. වටරක බන්ධනාගාරයේ දෙවන අදිරේ කටයුතුද ලබන වසරේ ආරම්භ වෙනවා. මේ අතර බන්ධනාගාර රෝහල් තුළ කිසිදු ඖෂධ හිඟයක් නැති බව නියුජ අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේ දියුම කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
10: මේ බන්ධනාගාර තුන සිරකරුවන් හට ඇදුම හෝ හાર્ට් ඇටැක් වගේ තත්ත්වයක් ඇති වුවහොත් ඒ අවස්ථාවේදී වෛද්‍ය ආධාර සැපීම සඳහා රාත්‍රී කාලයේදී බන්ධනාගාර තුන වෛද්‍යවරුන් සිටීද කියන එක අදාළ හදිසි රෝගී තත්ත්වයන් නැතිවන අවස්ථාවේ බන්ධනාගාර තුල වෛද්‍යරේ සිටියොත් ඔහු විසින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. එහෙම නැති අවස්ථාවක් වුණොත් ඔහුගෙන් දුරකථන මාර්ගයෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. ඔහු වෙන වෙලාව සහ රෝගියා පත්වල තියෙන තත්ත්වය අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ළඟම තියෙන රෝහල වෙත රෝගියා රැගෙන යාමට උපදෙස් දීලා තිනවා. මන්දාගා රෝහලේ පහසු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ විදියට අපි ක්‍රියාමාර්ග ගොඩක් අරන් තිනවා. ඒ සඳහා වූ වෙනම අපිට අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. ඔහු මගින් අපි ඊයේ දිනේදීත් බන්ධනාගාර රෝහල් සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ වගේම බන්ධනාගාර රෝහල් තුර දැන්ට අපේ භාවිත කරන හැම රෝහලකම ඒ රෝහලට අවශ්‍ය තත්ත්වයේ ඖෂධ හිඟයකින් තොරව තිනවා. පෙන්ඩෝල් විතරක් තිනවා කියන එක අපි පිළිගන්නේ. අපි දැක්ක මීගමු බන්ධනාගාරයේ තිරකරුවන් විසින් අපේ රෝහලේ ඖෂධ ගබඩාව කඩලා දාලා තියුණා. එතකොට එතනත් ඖෂධ විශාල ප්‍රමාණයක් තියුණා. ඒ කියන්නේ ඒ බන්ධනාගාරවල රෝහලේ තත්ත්වය මත තිබිය යුතු අවශ්‍ය සියලුම බෙහෙත් බන්ධනාගාරවලට අපි සලසලා තිනවා. ඒ වගේම අපි දැනට ක්‍රියා කරගෙන යනවා විශේෂයෙන්ම ජාතික රෝහලේ වගේ සිරකරුවන් සඳහා වූ වෙනම වාට්ටුවක් සකසන්න තියෙන අවශ්‍යතාව පිළිබඳ, මොකද රෝගීන්ගේ සහ සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම ඔබ දන්නවා පහුගිය කාලය තුළ හොඳින් එළියේ ඉන්න හැම කෙනෙක්ම ලෙඩ වෙන්නේ බන්ධනාගාරට ගියාම. ඒක නිසා බන්ධනාගාර සේවකයන් සෑහෙන ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා මේ සිරකරුවන් රෝහල් කරා රැගෙන යාමට. මොකද ඔවුන්ගේ ඔක්කොම මෙඩිකල් චෙකප් දාන්නේ, ඔක්කොම රෝගීන් තත්ත්වයන් නැති වෙන්නේ බයිපාස් කරන්නේ, ස්ටෙන්ට් දාන්නේ ඔක්කොම කරන්නේ වර්ධකට අහු වුණාට පස්සේ. ඒක නිකන් මෙඩිකල් චෙකප් කරන අවස්ථාව බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා සෑහෙන සිරකරුවන් ප්‍රමාණයක් අපේ සාමාන්‍ය රෝහල් පද්ධතිය තුළ ප්‍රතිකාර ගන්නවා.
1: නැත්ත විනුවට ඇත්ත කෘතිය තුළින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තෙල්මින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපලායිතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් ඒ මහතාට රුපියල් මිලියන 1ක වන්දියක් ගෙවන ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබුණා. ඊට එරෙහිව වීරවංශ මහතා ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒ අනුව විමල් වීරවංශ මහතා විසින් තෙල්මින් සිල්වා මහතාට අදාළ වන්දිය ගෙවිය යුතු වනවා. විමල් වීරවංශ මහතා නැත්ත විනෝට ඇත්ත කෘතිය රචනා කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණේ ලේඛන ගණ්ඩාවක් අතුලත් කර ගැනීමෙන් සිය බුද්ධිමය දේපල පිළිබඳ අයිතීන් උල්ලංඝනය කර තිබෙන බව ටෙලිවින් සිල්වා මහතා වාණිජ මහාධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කර තිබුණා. නඩුව විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබුණේ රුපියල් මිලියන 1ක වන්දියක් ටෙලිවින් සිල්වා මහතාට ගෙවන ලෙසයි. එම තීන්දුවට එරෙහිවයි විමල් වීරවංශ මහතා මෙම විශේෂ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කර තිබුණේ. ඒ විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල කියා සිටියේ වාණිජ මහාධිකරණේ ලබා දී ඇති නියෝගයට මැදිහත්වීමක් නොකරන බවයි. අදාළ තහනම් නියෝගය ටෙලිවින් සිල්වා මහතාට අයත් ලේඛනවලට පමණක් සීමා කරන බවත් තීන්දුවේ සඳහන් වුණා. මාර්ගානතුරු වළක්වා ගැනීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ ස්වාති රූපාණි සමග එක්ව ක්‍රියාත්මක කරන තේකියා සුරකම් මගුතර වැඩසටහනේ තවත් අදියරක් වැලිමඩ ජාතික පාසලේදී සාර්ථකව අවසන් වුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන අප නියෝජිත ගිහාන් ගීත් ඉෂේර.
11: තේකියා සුරකෙමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 16 වන වැඩසටහන සඳහා ඌව පළාත කේන්ද්‍ර කරගෙනමින් බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් වැලිමඩ මධ්‍ය විද්‍යාලයයි සත්කාරක පාසල විදිහට තෝරගත්තේ. මේ වැඩසටහන සඳහා සහභාගී වන දුවදරුවන්ට මාර්ග අනතුරු සම්බන්ධයෙන්, ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් මේ දුවදරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන ලබා ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන මූලස්ථානයයි මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්වුණේ. ඉන් අනතුරු මේ දුවදරුවන් අද දවසේදී මේ විද්‍යාලීය ශ්‍රවණාගාරයට කැඳවාගෙන එහිදී තවදුරටත් මේ දුවදරුවන්ට මාර්ග භාවිතය පිළිබඳව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා. සමස්ත දිවයිනේ අධ්‍යාපන කලාප සියම ආවරණ පරිදි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අද එහි 16 වන වැඩසටහනයි. මේ විදිහට අපි අතිසාර්ථකව නිමාවට පත් කරනු ලබන්නේ ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ඒ වගේම ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම ලංකාවේ අංකයේ රක්ෂණ සමාගමක් වන ෆෙයර් ෆස්ට් රක්ෂණ සමාගම මේ සියලු දෙනාගේම බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එදින අපි තවත් දවසක තවත් සුවිශේෂී පාසලකදී හමු වෙමු. මේ බලාපොරොත්තුෙන් සමු ගන්නවා වැලිමඩ මධ්‍ය විද්‍යාලයේ සිට මම ගිහන් ගිතිෂේර.
1: ගුරු සාසෙසුන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
12: ඇත්තරම මේම වැඩසටහන දරුවන්ට විතරක් නෙමෙයි අපටත් බොහොම මේ වටිනා වැඩසටහනක් වුණා.
13: රථවාහන නීති ගැන ලොකු අවබෝධයක් ලබාගෙන හැකියාව ලැබුණා. ඒ වගේම රථවාහන අංශය මගින් මේ වැඩසටහන ඉතා රසවත්ව දරුවන් සූදානම් කරලා තිබුණා. ඒතර මම හිතනවා ඒ වැඩසටහන වැදගත් වැඩසටහනක් කියලා.
14: ඇත්තරම අද දිනේ ඉගෙන ගත්තා වාහනයක ගමන් කරන්න ඕනේ විදිය, පාර මාරු වෙන විදිය, ඒ වලින් ආරක්ෂා වෙන්න ඕනේ විදිය ගැන ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා.
12: පාරක් ගමන් කරන විදිය, වාහනයක ගමන් කරන විදිය වගේ පුංචි දේ ඉඳන් අපිට ඉගෙනුවා. අපේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා. මේ වගේ දේවල් තවත් ඉදිරියට කරගෙන යන්න ඒ අයට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
1: දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයේ සහිත රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුව සඳහන් කළා. 2024 වසරේ උපයාගත් ආදායමට සාපේක්ෂව 2025දී 15%ක වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. 2025දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 5%. විදේශ ණය අතුරත්ව විදේශ ඍජු ආයෝජන 2024 වසරේදී ඩොලර් මිලියන 845ක් ලෙස සටහන් වුණා. ඊට සාපේක්ෂව 2025දී ඒ ඩොලර් මිලියන 1554ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේ. 2025 වර්ෂයේ මුළු අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 13.1ක් වූ අතර 2024දී එය දැක්වුවේ ඇමරිකා ඩොලර් බිලියන 11.9ක් ලෙසයි. 2024ට සාපේක්ෂව 2025 වසරේදී අපනයන ආදායම 10.1කින් වර්ධනය කරගෙන තිබෙනවා. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ස්ථාවර රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා ආර්ථිකයේ මෙම කැපී පෙනෙන වර්ධනයට හේතු වී ඇති බවයි. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 65,034ක් දක්වා වැඩි වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා ප්‍රකාශ කළා. පසුගිය පැය 24 තුළ රෝගීන් 1,300 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මරණ 42ක් වාර්තා වී ඇති බවයි කපිල කණ්ණංගර මහතා පවසන්නේ. ප්‍රධාන පෙළේ රෝහල් පද්ධතිය තුළද රෝගීන් විශාල පිරිසක් සිටින බව ඔහු පෙන්වා දුන්නා.
15: අද දවසේ රටේ ඩෙංගු තත්ත්වය ගත්තොත් ගිය පැය 24 තුළදී සම්පූර්ණ සංඛ්‍යාව 65,034 දක්වා වැඩි වෙලා තිබෙනවා. කියන්නේ 1,300ක් පමණ රෝගීන් මේ පැය 24 තුළ ඇති වෙලා තිබෙනවා. මරණ සංඛ්‍යාව 42යි. රෝහල් තත්ත්වය ගත්තොත් ප්‍රධාන රෝහල් තවමත් දැඩි පීඩනයක සිටිනවා. ඒගොල්ලන්ගේ තියෙන තදබදය නිසා සමහර රෝහල් අලුතින් වාට්ටු විවෘත කරලා තිනවා මේ ඩෙංගු රෝගීන් පහසුව සඳහා. ඒකම දැන් මේ වන විට ඩෙංගු මර්ධන ක්‍රියාන්විතයේ 4 දවස අද. එතකොට මේ වන විට විශාල ප්‍රදේශ සංඛ්‍යාවක් මේ කණ්ඩායම විසින් ආවරණය වෙලා තිබෙනවා. ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 23 දැන් ඊයේත් කළුතර, ගම්පහ, කොළඹ වැනි ප්‍රදේශවල මේ කණ්ඩායම ගිහිල්ලා විශාල පරිසර සංඛ්‍යාවකට රතු නිවේදන දීලා තිනවා. ඒකම නීතිමය ක්‍රියාමාර්ග ගරන් තිනවා. තවදුරටත් මේ ක්‍රියාන්විතය ක්‍රියාත්මක වෙනවා තව දින කීපයක් ඉදිරියට. ඒ නිසා ජනතාවකෙන් ඉල්ලා හිටිනවා තමන්ගේ මේ පිරිසිදු නොකරගත් පරිසර සහ තමන්ගේ පොදු ස්ථාන මේවා පුළුවන් තරම් එක්මනට ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන ඉවත් කරලා මේ ඩෙංගු උවදුර අවම කර ගැනීමට දායක වෙන්න කියලා. මොකද ඉදිරි අනාගත කාලයේදීත් වෙහි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වතුර එකතු වෙන මේ මදුරුවන් බෝ වෙන ස්ථාන තිබුණොත් මේ උවදුර සහ ඒකෙන් ඇතිවන පළවිපාක ඉදිරියට අත්දින්න සිද්ධ වෙනවා.
1: මහජන සෞඛ්‍ය පරිශ්‍රයවරුන්ගේ සංගමයේ අමිත් කුමාර මහතාද ඩෙංගු සම්බන්ධයෙන් අදහස් පළ කළා.
16: සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18 අදාළව ජුනි මාසයේ පුරාවට ඩෙංගු මර්ධන වැඩසටහන් වලදී මහජනතාවගේ වගකීම පැහැර අරපු 1186 දෙනෙකුට නීතිමය කටයුතු සිදු කිරීමක් කරා. ඒ අනුව 1,25,000 දඩ මුදලක් අය කිරීමක් ඒ කට්ටියෙන් සිදු වෙලා තියෙනවා. ඩෙංගු රෝගී තත්ත්වයක් බව තහවුරු වුණා නම් එය රෝහල්ගත වීමට තරම් ප්‍රමාණවත් නොවුණත් ඔබගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මේ පිළිබඳව දැනුවත් කරන මෙන් කාරණක ඉල්ලා සිටින ඔබට හිස්සිදමක් සහ වසා ඇති නිවසක් ඇතනම් කරුණා කළ මේ දින දෙක තුන ඇතුළත එම ඉඩම සහ නිවස පරීක්ෂා කරලා මදුරුවන් බෝවැහැල්ගේ ස්ථාන ඇතනම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් දැනුවත් කිරීමක් කරනවා.
1: කොළඹ විශ්වවිද්‍යාලයේ ඩෙංගු රෝගී වැළඳුන සිසුන් 71 දෙනෙකු සිටින බව ඒ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සඳහන් කළා. ඒ හේතුවෙන් ශාස්ත්‍ර පීඨය ඇතුළු පීඨ කිහිපයක දේශන මාර්ගගත ක්‍රමයට පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
17: කොළඹ විශ්වවිද්‍යාලයෙන් වාර්තා වී ඇති තහවුරු රෝගීන් සංඛ්‍යාව, ශිෂ්‍යයන් සංඛ්‍යාව 71ක් වෙනවා. මේ මොහොත වෙනකොට ඩෙංගු රෝගේ බවට තහවුරුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5 මේ අවස්ථාවේ රෝහල්වල ප්‍රතිකාර ගන්නවා. ඉතින් අපි මේ ප්‍රතිකාර ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙකින් දිගටම රෝහල් සමග කළමනාකරණය කරමින් සංවේදනය කරමින් ඒ අයගේ තත්ත්වය පිළිබඳවත් අපි දැඩි අවධානයකින් ඉන්නේ. ඉතින් මේවා සලකා බලමින් සතියක කාලයකට දේශන ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් මේට පරිවර්තනය කරන්න පීට කීපයකට
18: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
1: ඇමරිකාව එල්ල කළ ප්‍රහාර වලින් 14 දෙනෙකු මියගොස් ඇති බව ඉරානය සඳහන් කළා. තවත් 78 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. ඉරානයේ ඉලක්කය 90%කට පමණ පහර දුන් බවයි ඇමරිකාව සඳහන් කළේ. ඊට ප්‍රතිචාර ලෙස ඉරානයේද මැද ප්‍රතික රටවල් කිහිපයක පිහිටි ඇමරිකා මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙතර මීට පෙර ප්‍රහාරයෙන් මියගිය ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ අවසන් කටයුතු සඳහා එඩ පුරවැසියන් දහස් ගණනක් එක්ව සිටිනවා. ඉරාන දජ්ජ ප්‍රදර්ශනය කරමින් ඔවුන් ඇමරිකාවට විරෝධය පළ කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තුන්වන එක්දින තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දිය 19 පහළ කණ්ඩායම කඩලු 8කට ලකුණු 290ක් ලබා ගත්තා. බීකේ විනිත් ලකුණු 131යි. පිරිතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව 19 පහළ කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී කඩලු 9කට ලකුණු 291ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කරා. මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය මර්ධනයට ගෙන පනතිරුපත් 3-2 බහුතරයෙන් සම්මතයි. 2027 වෙනි සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිත වෙන් කිරීමට ජනපතිගෙන් තීරණයක්. අපරාධ ස්ථානයක් වූ මේගම්මුව බන්ධනාගාරය රැඳිවැටු නුසුසු බවට තීන්දුවක්. ගැටුමින් මේගේ 24 දිනුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට. බන්ධනාගාරවල ඖෂධ හිඟයක් නැතැයි නියෝජ්‍ය ඇමති හංසක කියයි. නැත්ත වෙනුවට ඇත්ත හොරකම් කළාට ටෙලිවින්ට විමල්ගෙන් වන්දේ. අමරිකාවෙන් ඉරානයට දැඩි ප්‍රහාර. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මින් නිමාවට පත්වනවා. යලිත් හමෙමු හෙට පෙරවරු 9ට.
19: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
20: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේ රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: සුබ සන්ධවක්. ආදරය දැනන ජීවිතය දැනෙන තවත් සුන්දර දවසක අපේ හමුවීම. හමුවීම බොහොම සුන්දර හමුවීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒ හමුවීම තුළේ කෙරෙන කතාබහ, සිදු කෙරෙන විවිධ ක්‍රියාවන්, වචන හෝමාරුවීම්, ඒ දේවල් එක්ක ඒ හමුවීම සුන්දරද නැත්ද කියලා වෙන වෙන නිමේෂයේදී අපිට දැනෙන්න ගන්නවා. එහෙම වුණාම තමයි අපි නැවත හමුවීමක් ගැන හිතන්න හෝ නොහිතාම ඉන්න පෙළඹෙන්නේ. එතෙන් මුහුණට හමු වෙන, හඳුනන වගේම නන්නාඳුනන කෙනෙකුටත් නැවත හමු විය යුතු කෙනෙක් මේ මිහි මතදී නැවත මුණ ගැසිය යුතු කෙනෙක් කියලා අපිට දනවන්න පුළුවන් නම් ඇත්තටම හදවතින්ම ඒක කොච්චර සුන්දරයිද කියලා මට අහන්න හිතෙනවා ඔබතුමියගෙන්.
1: හැමෝටම ප්‍රියමනාප වෙනවා කියන එක මොනික ලේසි දෙයක් නෙමෙයි. ඉතින් ප්‍රියමනාප කරන්න අපිට හැමෝටම නොමිලේ දිය හැකි එකම දේ අපිට සිනහවක්නේ තියෙන්නේ. සමහරවිට අපි එක දෙන්නත් ලෝභ වෙනවනේ. ඉතින් ඒ ප්‍රියමනාප කම එන්න ඕනේ අපේ බාහිරේ තියෙන අපි ගල්වලා තියෙන ආලේපන වලින් විතරක් නෙමෙයි. ඒක හදවතින් එන්න ඕන දෙයක්. ඒ හදවතින් එන ප්‍රියමනාප බව මොනතරම් ආලේපන ගල්වලා වෙනස් කරන්න හැදුවත් ඒක සංගවන්න බැරි දෙයක් මොනික. ඒ සංගවීම සංගව ගන්න අපි මොනතරම් උප්පර වැටි දැම්ම වුණාට අනිකාට දැනෙනවා මේ හදවතින් එන ප්‍රියමනාප බවක්ද කියලා. අන්න එහෙම ඇතුළාන්තයේම ප්‍රියමනාප මිනිස්සු හම්බ වෙනකොට නැවත නැවතත් අපිට හම්බ වෙනවා නම් හොඳයි කියන හැඟීම ඇති වෙනවා. ඒ තවත් අය හිතන්න පුළුවන් ඇයි මාව ප්‍රියමනාප වෙන්නේ නැත්තේ කියලා. සමහර අය එතනදී අනිත් අයට දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. පළවෙනි මෙදී තමන් හඳුනගන්න ඕනේ තමන් කවුද කියලා. සමහර වෙලාවට අපි නොදැනුවත්වම අපේ ඇතුළාන්තයේ තියෙන වචන ඇතුළාන්තයේ තියෙන හැඟීම් වචන බවට පත්වලා ප්‍රකාශනය වෙද්දී ඒ වෙන තැම් මොන වගේද නැත සමහරට පුංචි ඉංගිතයක් ඇති අපි එතෙක් නඩත්තු කරපු ප්‍රියමනාප බව නැති කරලා දාන්න. එහෙනම් පරිස්සම් වෙන්න ඕන. මොකද අපිට මේ ලෝකේ මේ මොහොතේ තියෙන ලෝකේ නෙමෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ. අපි මේ මොහොතේ ඉන්නවා ඊළඟ මොහොතේ අපිට මොනව වේද කියන්න දන්නේ නැහැ. එහෙනම් හැමෝගෙම හිතවල හොඳ මතකයක් ඉතිරි කරගන්න කෙනෙක් වෙනවා නම් ඒක තමයි ඇත්තටම අපිට දෙන්න පුළුවන් සැබෑ

0: පන්දදිය දහර මානවීය ප්‍රේමයේ සොන්දර්යාත්මක වියමන සමග ඔබ ලකනහගෙන ඉන්නේ. අදත් අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජාතකලොතරැයි මණ්ඩලය.
1: මෙගා පව NLB මෙගා පව ගැන දැන් ඔබ ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පව.
0: සඳදිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති සංක්‍රීය වීකිටිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිටිමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 6 679 579 දුරකථන අංකයට.
2: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
0: අදත් සඳදිය දහර මේ සොඳුරු කතා බහට ගෞරවනීය සහභාගීත්වය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය අචාර්ය හංසමාලා රිටිගහපොළ. අපි යනවා සඳදිය දහර තුළ පහන වෙදෙන පළමු ගීතයට. ප්‍රේම ගීත දාල්විස් මේ ගීතය ලියන්නේ මර්වින් පෙරේරා සංගීතවත්කොට ගීතය ගායනා කරන්නේ. මේ මොහොත වෙනකොට නම් තාමත් ඇවිල්ලා නැතුව ඇති මිදුලට සඳ. සඳ මිදුලට එනවා. ඇකේවත සිහි වෙනවා.
3: දැන් සඳ මිදුලට එනවා කියන එක දැන් අපේ මුළු සඳදිය ධර්ම අපි ආරම්භ කරන්නේ මොනික හඳත් එක්ක බැඳුණු මේ අපූර්වතම ගීතාවලියකුත් එක්කනේ. ඒ නිසා මේ සඳේ පැමිණීම තුළ අපට දැනෙන හැඟීම ඉතාම ප්‍රබලයි. ඒ නිසා තමයි අපිට දකින තැන්වලින් අපි කැමතිම දේවල් සඳට උපමා වෙන්නේ. මේ මිදුලට එනවා කියන හඳ මේ පෙම්වතාගේ හිතෙහි ඇති කරවන මතකය ගෙනෙන්නේ ඇයගෙන. යර ඒක නිකන් අර පරණ උපමා රූපකයටම ඇගේ මුහුණ සඳ වගේ කියනවා කතාව තමයි මෙතනදිත් කියන්න යන්නේ. සඳ කියපු ගමන් ඔහුට කනොත් තියෙන සඳ බලන්න මට බැහැ, මට ඔබේ මුහුණ මතක් වෙනවා කියලා අපි ගීතයත් කතා කරලා තියෙන එහි තේරුමම තමයි මේ ඉන්නේ. හැබැයි මෙතන සිද්ධ වෙනදී ඇයගේ මතකය ගෙනල්ලා ඒ මතකය නැමැති සඳ වතුරේ නලවල සතපල ඇය මොකද කරන්නේ? මේ රෑලිය සැඟවිලා යනවා. ඇත්තටම ජීවිතයත් වෙන්නේ එහෙම දේවල් තමයි. අප සන්තක නොවන තාක් අපට ඔවුන්ගේ මතකය ඇතුලේ අපි විඳින වින්දනේ දීර්ඝ කාලෙ ඉන්නේ නැහැ, කෙටි කාලෙ නැහැ. ඒක තමයි මේත් කියන්නේ. ඒ ඇතරේ ඔහු කියනවා ඇය ඉන්නේ සඳ රේණුවේ, මා ඉන්නේ මගේ ලෝකේ. මේ දෙදෙන අතර තියෙන දුරස්ථභාවයත් ඔහු දකිනවා. ඒ දුරස්ථභාවය කාලය වෙන්න පුළුවන්, නැත්නම් ඔවුන්ගේ මේ මොහොතේ තියෙන ප්‍රාදේශීය වශයෙන් වෙන්න පුළුවන්, නිවසන තැන් විඳ වෙන්න පුළුවන්. එහෙම නැතුව අපිට තවර අපි කතා කරන ආර්ථික සංස්කෘතික තහංචි වෙන්නත් පුළුවන්. කෙසේ හෝ දෙදෙන අතර දුරස්ථභාවයක් ඇති කරලා තියෙනවා. ඒ දුරස්ථභාවයේ පැහැදිලි කරනවා ඈතට ඈයාවි සීතට රෑවේවි, මා මෙහි තබා පාළුවේ. අවසානයේ සිද්ධ වෙන්නේ මේ දුරස්ථ භාවය නිසා හඳ ඉන්නේ හඳේ ලෝකෙම තමයි. අපි කොච්චර උත්සාහ කරත් අපිට දැකලා සනසනවා මිසක් හඳ අයිති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ යථාර්ථය හෝ දකිනවා සීතට රෑවේවි කියන්නේ ඒකයි. මේ සීතලෙම රෑවෙලා යනවා මම පාළුවේ ඉඳලා. හැබැයි ඔහුගේ ප්‍රාර්ථනා වෙන්නේ පායන්නේ යලි මේ ලෙසේ සෑහෙන්න මතු ජීවිතේ. මට මතු ජීවිතයට සෑහෙන්න මේ විදිහට ම අපහු පායන්න කියනවා. ඒ අතරදි තව දෙයක් ඔහු කියනවා, මේ තරු පායලා තරු දිලිසෙනවා. ඒ තරු වලනුත් ඔහුට පේන්නේ ඇයවම.

0: සර්යාත්මක වියමන සඳ දියතහර
1: සඳ මිදුලට එන විට සිහිවෙන්නේ ඇගේවත. ඒ ඈ ඒ තරමටම හිතට සමීප හින්ද වෙන්න ඇති. මවින් පෙරේරා ගානා කළේ ගීතයේදී ඇගේ වත සිහිවෙනවා කියලා කිව්වනේ. දැන් මේ එච්.ආර්. ජෝතිපාලයන් ගානා කරන ගීතයේදීත් ඇගේ වත ගැන කියන. හැබැයි ඉතින් ඇගේ වත මට නොපෙනේ නම් ඇයි පුන්සඳ හින හෙන්නේ කියලා තමයි අහන්නේ. ඉතින් හිත හදාගන්න පුළන්නේ ඇගේ වතයි පුන්සඳයි එක වගේමයි කියලා නේද? එහෙමත් හිතන්න පුළුවන්. ඇලල් ගුණවර්ධන මේ ගීතය ලිව්වේ පී.එල්.එස්. සෝමපාල සංගීතවත් කළේ.
2: ඔව්, මේ පායා ඇයි හින හෙන්නේ නිල්ගුවනේ තරුරාශි කියලා ප්‍රශ්න කරන්නෙම

0: ගේම ස්වභාවය තමයි. ඉතින් මේවා මේ හැම දෙයක්ම ඉතින් අර ප්‍රේම කරන මුල්ලවදී ඇතිවෙන දේවල් පස්සේ තමයි මූණවත් පේන්න බැරි වෙන්නේ. හැබැයි ඒ හින්දම ඇහු ප්‍රශ්න කරන්න එක ඇගේ වත්තපට නොපෙනේ නම් පුන්සඳ එහි නැහෙන්නේ. මට මං ඇගේ මූණ පේන්නේ නැතුව පුන්සඳ පෙන්නා කියලා වැඩක් නැහැ. මොකද මට පුන්සඳවත් එච්චර ලස්සන නැහැ. කියන්නේ පුන්සඳ ඇයට පරාද වෙනවා. ඒ තරම් ඇය සඳට වඩා සෞම්‍ය ගුණයෙන් යුතුයි කියන එක තමයි ඔහුගේ නිගමනය වෙලා තියෙන්නේ. මේ හැම දෙයක්ම කියන්නේ මේ සබාදහමේ දකින්නා මෙන්න තරු හඳ කෝල් ගීරාවේ මේ හැම දෙයක්ම ඔහුට සමාන වෙන්නේ ඇගේ පෙම්වතිය ගැනමයි. දැන් මේ විදිහටම අර කුස රජ්ජුරුව වැළපෙන අවස්ථාව කෞසලමිනකරුවත් විස්තර කරනවා. මේ හැම දෙයක්ම ඔහුට පේන්නේ රජතුමාට පබාවතී දාලා ගියාට පස්සේ කෝවුල දැක්කත් තරහ යනවා, හඳ දැක්කත් තරහ යනවා, මල් වලටත් තරහ යනවා. හේතුව ඒ හැම දෙයක්ම ඔහුට සිහිපත් කරන්නේ ඇය නිසා. ඒ හින්දා මෙතන ආයමත් කියනවා, ඒ කියන්නේ මේ සබාදහම මල් පිපිලා එවට සමනල්ලු බඹරු වෙන එකටත් ඔහුට තරහයි. මොකද ඔහුට ඒක නැහැ. මේ දේවල් කරගන්න ඔහුට ඇය ළඟ නැහැ. ඒ නිසා මේ මුළු ගීතය පුරාම ඔහු ප්‍රශ්න කරන්නේ මේ තමන් ආදරය කරන තමන්ගේ හිතගත් පෙම්වතිය තමන්ගේ ළඟ නොතිබීමේ වේදනාවම තමයි. මොනිකා, මේකෙට මේ ගීතය අපිට ස්වාධීන ගීතයක් විදිහට අහන්න ලැබුණාට මෙය හින්දි ගීතයක තනුවකට රචනා වෙච්ච ගීයක්. මං හිතන්නේ මට නම් ඒ මුල් හින්දි ගීයට වඩා මේ ගීතයේ චල් ජෝතිපාල නම් තමන්ගේ භාවපූර්ණ කටහඬින් ඒ තරම් පණ පිහිටවල ඒ ප්‍රේමණීය හැඟීම අපට දනවනවා කියලායි මට හිතෙන්නේ.
1: ඔව්, ගොඩක් කලාවට පේල්ල සමපාලයන්ගේ ගීත අනු ගත්තහම ඒ ගොඩක් ඒවට අපි අහලා විඳලා තියෙන හින්දි ගීතවල ගීතණුවල ආභාෂය ලැබුවා කියලා දැනගන්න ලැබෙනවා. මේ ගීතය මොහොමඩ් රෆි ගායනා කළ ගීතයක් තනුව ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. 1958 වසරේදී තිරගත වුණු බිමල් රෝයි අධ්‍යක්ෂණය කළ මදුමති චිත්‍රපටය, වෛජයන්තමාලා සහ දිලීප් කුමාර් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ. මේ චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා ශලීල් චෞත්‍රි. මොහමඩ් රෆි ගායනා කරන මේ ගීතය ටූටේ හුයේ කාබෝනේ කියලා තමයි ඇතුළත් වුණේ. ගීත 11ක් විතර මදුමති චිත්‍රපටයට ඇතුළත් වුණා. මදුමති චිත්‍රපටයේ තවත් ගීත තියෙනවා. ඒ ගීත අනුවසුරෙන් සිංහල ගීත නිර්මාණය වුණා.
0: ඉතා සුන්දර චිත්‍රපටයක් මදුමති කියන්නේ.

0: සර්වාත්මක වියමන සඳ දිය දහර
1: සඳ දිය දහර සමකාතරේ නොබලා කනහගෙන එචර් ජෝතිපාලන්ගේ යුගීතයක් අපි ඇහුවේ. ගීතේදී ප්‍රශ්නයක් අහනවානේ, නැති දායගේ ගීරාවේ කොවුලනි ඇයි ගී ගැයුවේ කියලා. අපි ඊළඟට අහන්න යන්නේ චන්ද්‍රසෙන හෙටිය රචි ගායනා කරන ගීතයක්. මේ ගීතය ලිව්වේ ලලිත් වසන්ත, සරත් වික්‍රම සංගීතවත් කළේ. මේ ගීතේදී අපිට හෙනව මෙන්න මෙහෙම: මල් පිපුණේ රොන් පිරුණේ බඹරුන් ගී ගැයුවේ.
2: ඔමනිකා, මේ ගීතයේදී පෙම්වතාට මුතු කඳුලින් මාදනෙතේ පෙම් සිතුවම් බොඳවින් ඒ කඳුල මුතුවලට සමාන වෙද්දී කලින් ගීතයේදී ඇගේ කඳුලැලි පෙම්වතා සමාන කරන්නේ දියමන්තිවලටත් වඩා වටිනවා කියලා. ඇගේ දිමුතු දසන් ඇගේ දත් මුතු පන්ති වලට වඩා වටිනවා කියලා. ඒ තරම් අගයක් පෙම්වතියකට දෙන්න පුළුවන් පෙම්වතෙක් කියන්නේ, පෙම්වතෙක් ලැබෙනවා කියන්නේ ඒ පෙම්වතිය සැබෑම වාසනාවන්තයා. ඔක සදාකාලික මැරෙන තුරාම ඔය ආකාරයෙන්ම පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ ප්‍රේමය අගය කළ යුතු ගරු කටයුතු ප්‍රේමයක් විදිහට දක්වන්න පුළුවන්. ඉතින් මේ ගීතයේදී එහෙම වෙන්නේ නැහැ. මේ ගීතයේදී මුතු කඳුළු වැටිලා දැන් මේ ප්‍රේම සිතුවම් බොඳ වෙලා තියෙන හේතුව ඇය වෙන් වෙලා ගිහිල්ලා. ඒ එහෙදිත් අර කලින් ගීත දෙකේම වගේම කියන්නේ සඳ මඩලේ තරු පොකුරේ රුව ඇඳුනේ ඔබගේ. හඳ දැක්කත් තරු දැක්කත් ඇයමයි සිහිපත් වෙන්නේ. කලින් ගීතයේ කෙලින්ම ඍජුවම එක ගැන කිව්ව, දෙවෙනි ගීතයේ උපමා රූපක දක්වමින් ඒවට වඩා ඇය රූපත් කියලා ඒවාම සම්බන්ධ කරලා කිව්ව. මේ ගීතයේදී සඳ මඩල තරු පොකුර කියන තැන්වල ඇව පේනවා කියලා. තමයි හැම එකෙම කියන්නේ හදන්නේ මේ සබාදාමේ තියෙන ලක්ෂණ අරගෙන ඊට වඩා තමන්ගේ පෙම් ඒ හැම දෙයක් ඉස්සම පෙම්වතිය මතක් වෙන හැටි හෝ පෙම්වතිය ඊට වඩා වටිනවා කියන එක. දැන් මේ ගීතේ ඊළඟ වචන වලින් කියන මදපවණේ මල්ගොමුවේ සුවඳ දැනේ ඔබගේ. ඒ කියන්නේ මේ මල්ගොමුවල මදපවණේ තියෙන සුවඳ ඇගේ සුවඳමයි. ඒ කියන්නේ ඇය සබාදාමේම මූර්තියක් බවටයි ඔහුට දැනෙන්නේ. එහෙම තියෙද්දි කඳුලැල්ලෙන් හසලැල්ලෙන් සනසන්නම් කඳුළුයි හසලැලි අතරෙත් ඇයව සනසමින් සිටිය පෙම්වතෙක්ට තමයි මෙහෙම සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මල් පිපෙනකොට රොන් පිරෙනකොට බඹරුන් ගී ගයල මලට ලං වෙනවනේ. ඒ විදිහටම ඔහුත් ඇයට ලං වුණාට ඒ ප්‍රේම කතාව නෙතු දැහැනේම මායාවක් වෙලා සිතෝමක් බවට පත් වෙලා දැන් ඔහුට සිද්ධ වෙලා තියෙන්නේ මතකය සිහිපත් කරමින් දුක් වෙන්න විතරයි.

FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Motorcycle ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100

0: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
1: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
2: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: කෘෂි ක්ෂේත්‍රයේ නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද? මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374
6: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 767 679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
7: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
8: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන
9: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
8: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
9: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් ද රෝඩිස් යුවර්ස්
10: මසලිකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
11: ටේක්යා සුරැකෙමු මගතොට.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
12: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
1: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් සඳහා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 767 679
11: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
13: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදියදහර
14: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදියදහර අගිනින් ඔබට මේ මතක් කරන්නේ NLB මේකප් අව කියන යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLB මෙගා පව ලොතරැයිය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
13: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
14: සඳදියදහර සමගාතරය නොබලක් කඳහාගෙන අද සඳදියදහර අපේ සොඳුරු හමුවීම ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය හංසමාලා රිටිගහපල සමග අපි යමු ප්‍රදීප් රංගන ගායන ගීතයක් අහන්න. සංජුල හිමාල මේ ගීතය ලිව්වේ ප්‍රදීප් වෘතියෙන් වෛද්‍යවරයෙක්. ඉතින් ඔහුගේ සංගීතයත් එක්ක තමයි මේ ගීතය අපිට අහන්න ලැබෙන්නේ. කලක් ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණු ගීතයක්. අපි විරාමයට කලින් අහුව චන්ද්‍රසෙන හෙටිආරච්චි ගායනා කරන ගීතයක්නේ. ඒ ගීතේ තැනක කිව්ව නෙතු දැහැනේ පෙම් සිහිනේ සිතුවම් මා පෙළුවේ කියලා. මේ ගීතයේදී කියන්නේ මෙන්න මෙහෙම. පෙම් සිහිනේ සිත සනසු සේයාවි.
15: ඔව් දැන් කාලයක් ඒ පෙම් සිහින වල මතක ඒ සිහිනයේ සිද්ධ වෙන දේවල් අපේ සිත සනසනවා. හැබැයි වෙන්නුනාට පස්සේ ඒවා සිත රිදවෙනවා. ඉතින් ඒ කන සම්පූර්ණ කතන්දරයක් තමයි මේක කියන්නේ. ආදරේ පා වෙන හැඟුමක් ජීවිතයක් සෙව්ව. ඇත්ත අපි හැමෝම ආදරයට හරි ලෝභයි. අපි හැමෝම ආදරය හොයනවා අම්මගේ තාත්තගෙන් සහෝදර සහෝදරයන්ගෙන් නෑදෑයන්ගෙන් ගුරුවරුන්ගෙන් හැමෝගෙන්ම අපි මේ යාළුවන්ගෙන් ආදරය හොයලා හොලා ඊට පස්සේ ඊට එහා කෙල්ල ජීවිතේක කාලයකදී හැමදාම ජීවිතේ බෙදා ගන්න කෙනෙකුත් හොයාගෙන යනවා. ගෑන් ළමයි පිරිමි ළමයි හොයනවා, පිරිමි ළමයි ගෑන් ළමයි හොයනවා. මේක ඊටත් වැඩිය වෙනස් වෙලා පිරිමි ළමයි පිරිමි ළමයි හොයන ගෑනු ළමයි ගෑනු ළමයි හොන තත්ත්වේ දක්වාම අද ලෝකයේ සබ්දතා පුළුල් වෙලා ඇවිල්ලා තියෙනවා. මේ කොහොම වුණත් මේකේ අභ්‍යන්තරව අපි කියවගත්තොත් මේ හැමෝම කිසියම් ආකාරයේ තනිකමකින් ආදරයක් නොලැබීමෙන් ලබන වේදනාවකින් ඉන්න නිසා තමයි ඒ තැන්වලට ආකර්ෂණය වෙන්නේ. ඒකයි ඔහුත් කියන්නේ පුරාණයේ මගේ වූ ඔබේ ආදරේ දැන් මිරිඟුවක් තනිකමක් විතරයි. ඉතින් මෙතන චෝදනාවක් තියෙන්නේ එදා ළඟ ඉඳලා මගේ දිලිඳු ලෝකේ මාලිගාවක් කරන්න. ඒ කියන්නේ ඔහුට මෙතන තියෙන්නේ වරප්‍රසාද හෝ වස්තු සම්භාර නැතිවීමේ දිලිඳුකම නොවෙන්න පුළුවන් මොනික. මේ තියෙන්නේ ආදරය කියන දේ, ආදරය කියන වස්තුන් නැතිවීම නිසා ඇතිවෙච්ච දිලිඳුකම වෙන්නේ නැති. ඒක මාලිගාවක් කරන්න ඇගේ ආදරේ හින්දා. එහෙම වෙලා දැන් ඒ මාලිගාව සුන් වෙලා ආපහු ඔහු දිලිඳු වෙනවා. මොකද ඔහුට ආදරේ නැති වෙන නිසා. ඒ නිසා ඔහුට තියෙනවා චෝදනාවක්. දැන් ඔබ මට කඳුළුත් ඉතුරු නොකර යන්න ගිහිල්ලා. ඒ තරම් ඕ මේ වේදනාවේ තැවිලා තැවිලා විඳවලා ඉවර වෙලා තියෙන. ඉවර වෙලාද කියන්නත් බෑ. මොකද මතකයේ ඔහුගේ ජීවිතේ හැමතිස්සෙම පාරනවා. වස්සානේ තනි වෙලා තුරුළු වී උණුසුමි දැඟිල්ලේ පැටලි උන් සැඳෑව සුන්දරයි. මෙන්න මේ සුන්දර මතක තමයි අපේ ජීවිතවල ඇත්තටම කාලයක් ගියාම සිහිපත් කරන්න ඉතිරි වෙන්නේ. ඒ වෙලාවෙ දෙන ඒ වගේ අවස්ථාවලදී, ඒ වගේ ඉමෝෂනල් වෙන හැඟීම් බර වෙන අවස්ථාවලදී අපි දෙන පොරොන්දු ඉටු කරන්න බැරි නම් පොඩක් කල්පනාකාරී වෙන්න වෙනවා. මොකද හැමෝගෙම හිත මේ දේවල් දරා ගන්න තරම්ම ශක්තිමත් නැති නිසා.
16: සාමාන්‍යයෙන් අපි කතාවටත් කියනනේ අර පොරොන්දුවක් දෙන්න ගත කරන කාලය පොරොන්දුව ඉටු කරන්න ගතවන කාලයත් එක්ක ටිකක් සම්පාත වෙන තැන් තියෙනවා කියලා. කියන්නේ ඉක්මනින්ම පොරොන්දුවක් වෙනවා නම් හා කියලා ඒ පොරොන්දුව ඉටු කරන්න තියෙන සම්භාවිතාව අඩුයි. හැබැයි හොඳට හිතලා මතලා ලබා දෙන පොරොන්දු ඉටු වීමේ සම්භාවිතාව අතින් ගත්තාම ටිකක් වැඩි.
15: ඉතින් කවුරු හරි කෙනෙක් එහෙම පොරොන්දු දෙන්න කල් අරිනවා කියන එක ඇතුලේ ඔහු වංචාකාරයෙක්ම නොවෙන්න පුළුවන්. ඔහු කල් ගන්න ඇත්තටම බොරුවක් කරන්න කැමති ඉඳ වෙන්න පුළුවන්. හැබැයි එහෙම කල් ගන්නවා නම් ඒකේ තේරුම තමයි ඒ සම්බන්ධතාව දුරදිග ගෙන යෑමේ තේරුමක් නැහැ කියලා. ඔබේ හිතගෙන ඔබට විචාරයක් එන විමසීමක් තියෙනවා නම් කොයි වගේද කියලා ඒ වගේ රිදෙන තැවෙන තැන් ළඟදී පරිස්සම් වෙන්න. මොකද ඔබේ හිත පරිස්සම් කරගන්න ඕනේ ඔබමයි.

0: වියමන සඳදිය දහර
1: රොමේෂ් සුගත පාල් ගාන ගීතයක් අහන්නේ ළඟට මේ ගීත සංගීතවත් කළෙත් රොමේෂ්ව තමයි. නන්දන වික්‍රමගේ ගීතය ලිව්වේ අර අපි ඉස්සර වෙලා ඇහුව මේ ප්‍රදීප්ගේ ගීතයේදී එක තැනක කිව්වනේ ඔබ එදා කී කතා මගේ දිරිඳු ලෝකේ මාලිකාවක් කළා කියලා. මේ ගීතයේදී රොමේෂ් කියනවා බලා ඉන්නම් කල්ප ගානක් වුණත් මං එදා කී කතා සිත පතුල තිය.
2: ඒ කියන්නේ පොරොන්දුව ඇය කියපු වචන ඔහුට අමතක කරන්න බෑ. එහෙනම් ඇය වෙනුවෙන්ම පතාගෙන ඉන්නවා කවද හරි එයි කියලා. නාවත් ඉතින් ඒ බලාගෙන ඉන්න කාලය ඇතුලේදී මගහැරෙන දේවල් කොයිතරම් වෙන්න පුළුවන්. තව ඊට වඩා හොඳ හිත් ඔහුට මගහැරෙන්න පුළුවන්. එතකොට ඒ නිසයි මම කිව්වේ අර පරිස්සම් කරගන්න ඕනේ කියලා. අපේ හිත සමහර වෙලාවට අපි වැරදි දෙයක් වෙනුවෙන් බලාගෙන ඉන්න වැය කරන කාලය තුලදී අපිට අපට අත්‍යවශ්‍යම අය අපි නැති කරගන්න කාලය වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කාලය ගැන අපි සින්දු ලියලා නැහැ. අර එක සින්දුවක් තිබුණා මතකද, එක ගීතයක් පුරාණයේ ඔබට පිදුවාලේ ඇයට මම පිදුවා කියන එකකින් කියන්නේ මේ
1: අන්තරතේ.
2: අපිට කලින්ක ඔබ වෙන කෙනෙක්ින් දඬාඬ හිටියා. ඉතින් ඔබ නැති හින්දා මම වෙන කෙනෙකුට මගේ ආදරය දුන්නා. එතකොට ඇයටත් අහිමි වෙන්නේ අරකගෙන හිත හිත ඉන්න කාලේ ඊට වඩා වටින හිතක්. ඒකේ ගීතෙන් කියවුණා මෙතනදිත් වෙන්න පුළුවන් එහෙම ඒවා. ඔබ හැරගිය පෙම්බර හිත තනියෙන් එක බින්දා. ඌට තමන්ගේ හිත පෙම්බර කියලා දන්නවා. හැබැයි ඒ හිත ඊට වඩා වටින කෙනෙක්ට දෙන්න පුළුවන් කාලය ඇතුලේ ශෝක වෙමින් අර වෙනුවෙන් තැවි තැවි ඒ අය වෙනුවෙන් බලා ඉන්න කැප කරන්නේ ඇයි කියන එක තේරුම් ගන්න බෑ. ඒ වෙනුවට ඔහු තවදුරටත් කරන්නේ අර මතකයට, ඒ රූපයට, ඒ අතීතයට බැඳෙන එක. ඔබට මා පෙම් කළා, විඳවලා හැරගියා, ඔය මුවේ මුදුසුනා මැවෙනවා පෙනෙනවා. ඉතින් ඔක නවත්තන්න බෑ. හැබැයි කළ යුතු දේ වන්නේ මේ කතාව ඉවර නම් ඒ පොත වහන්න. ඒක අමාරුයි. ඒකයි මං කිව්වේ ඔබේ හිත ඔබ අඳුනගත්තොත් ඒ බඳු තත්වයක් ඇති වෙන, අවිනිශ්චිතතාවයක් ඇති වෙන සබඳතාවලට යන්න එපා. එහෙම වුණොත් මේ මගේ මැයි කියු දිගු දෙන අයන අද මට හිමි නැතිවා කියලා කොච්චර කිව්වත් ගිය අය ආපහු එන්නේ නැහැ. ඒ නිසා ඒක තේරුම් ගන්න, ප්‍රේමය විඳින්න ඒ විඳීම ගැන චෝදනා කිරීම හෝ විඳවන්න යනවාට වඩා.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: කදුලින් සමුගෙන යන අය හිනා වෙලා නැවත හමු වෙන තැනක් මතක් කරන්න කිව්වොත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඔබට මතක් වේ. ගොඩක් වෙලාවට අපේ රටේ ඉඳන් විදේශ සේවාවන් වලට පිටත් වෙලා යන අය හැඬු කඳුලින් තමන්ගේ ආදරණීයයන්ට සමුදිලා යන අය නැවත කීයක් හරි හොයාගෙන ජීවිතේ සරු කරගන්න හිතාගෙන හීන දකිමින් තමන්ගේ ආදරණීයයන් ආදරෙන් මුණ ගැහෙන තැන කියලා කිව්වහම එහෙම මතක් වෙන තැනකුත් තියෙනවා. ඉතින් අපි යන්න හදන්නේ ඒ විදිහට අපිව ආදරෙන් හැරදාලා යන අය ඇත්තල යන අය ගැන අපි ඇසල කඳුළු පුරවගෙන බලාගෙන ඉන්න තැන ඒ අත්දැකීම ගැන කතා කරන ගීතයක් අහන්න. සාමාන්‍යයෙන් අතීතය එක්ක මේ අත්දැකීම ගැන කතා කරනකොට හරි දුරස්, මොකද තිබුණු සම්බන්ධතාවයන් පවත්වාගෙන යන්න තියෙන තාක්ෂණික මෙවලම් තොරතුරු සන්නිවේදනයේ දිනුව මේ දේවල් එක ගන්නකොට ලිපියකින් විතරයි ගොඩක් වෙලාට හමු වෙන්න පුළුවන්. හැබැයි වර්තමාන වෙනකොට මේ දේවල් ඉඩ අවස්ථාවන් පුළුල් වෙලා තාක්ෂණික පෙරලියත් එක්ක සන්නිවේදනයේ දිනුවත් එක්ක මචර සුනිල් ආරියරත්නයන් ලිව්ව ගීතයක් අපි අහන්නේ ළඟට. මේ ගීත සංගීතවත් කළේ චම් ජයවර්ධනයන්. මාලිනී බුලත්සිංහල ගීතේ ගායනා කරන්නේ අර කලින් ගීතයේදී රොමේෂ් ගැයූ ගීතයේදී කියවනේ ඔබට මා පෙම් කළා කියලා මේ ගීතේ ආරම්භයේදීම කියනවා ඔබට මා ආදරය කළ බව මෙතරම්.
2: ඔමුනිකා මේ ගීතයම මීට කලින් ගයලා තියෙන සෝමතිලක ජයපහ. වචන කීපයක වෙනසක් තියෙන්නේ, නමුත් තනු වෙනුවේ ගායනයනුවේ දනවන හැඟීම් මාලාව සාපේක්ෂව සෑහෙන වෙනස්. එහිදී තියෙන අර ජීවිතය පිළිබඳ අවබෝධාත්මක හැඟීමක් සහ මේ සියල්ල දරාගන්න උපේක්ෂා සහගත ප්‍රකාශනයක් තමයි සෝමතිලක ජයමහගේ ගීතෙන් ඇහෙන්නේ. මේ ගීතේ මං හිතන්නේ තියෙන්නේ ඇත්තටම ගොඩනැගිලි සංස්ථාවේ පමණයි, වෙන කොහෙවත් අපිට අහන්න වෙන්නේ නැහැ. මාලිබුල සිංහල ගායනා කරන මේ ගීතේ වචනයක් වෙනස් කරලා එය ගැයෙන්නේ ඒ පසුකාලිනව තමයි පටිගත කෙරෙන්නේ. අපි දැන් අහන්නේ ජනප්‍රිය වෙලා තියෙන මේ ගීතය. ඉතින් අර ඔබ කලින් කිව්වා වගේ වේදනාත්මක සමුදීම්, සතුටු සහගත සිනහවන් සහ ඔනවටත් වඩා තියෙන හැඬීම් කියන දේ අපිට දකින්න පුළුවන් එක තැනක් තමයි ඔය කියන ගුවන් තොටුපළ. ඒ වගේම තවත් තැනක් තමයි මේ රෝහල් පරිශ්‍රය. ඒකෙත් ඔය වගේම හැඬීම් දෙඩීම් තියෙනවා. දරුවන් අලුත් උපන් දරුවන්ට පිළිගන්න යන සෙනාමුසු මුහුණුත්, මරණයත් එක්කලා සටන් කළ ජීවත් වෙන මිනිස්සු පිළිගන්න සිනාමුසු මුහුණුත්, ඒ වගේම මරණයෙන් යනකොට අයක ඒ ඉදිරියේ හඬා වැටෙන මුහුණුත් අපිට දකින්න හම්බෙන තැන් දෙකයි ලෝකේ තියෙන, එකක් රෝහල අනිත් එක ගුවන් තොටුපළ. ඉතින් ඒවායේදී දෙන මල් කලින් දෙනවා නම් අපිට දෙන්න අවස්ථා ලැබෙන හැම තැනකදීම මේ ආදරයට වටිනාකමක් එකතු වෙන්න පුළුවන්. මේ කියන විදිහට වලාවකින් ඔබ වැසී ගියා බොල්ලහසේ. ඇය පසක් කරගන්නේ අවබෝධ කරගන්නෙත් ඇයට ඔහු නැතුව බෑ කියලා ඇය ඔහුගේ වෙන්වී ගියාට පස්සේ. ඒක සදාකාලික වෙන්නවීමක් වෙන්වීමක් නොවීම තමයි මේකේ තියෙන සතුට. සදාකාලික වෙන්න උනා නම් ඉතින් කොහොමද කියන්නේ ආය? ඊට පස්සේ ඇය කියනවා එදා ඉඳන් සිනා පහන් වැට නිවිගි. දැන් පහන් වැටක් නිවියන එක බලන්න උපමා රූපකාරත්වත් කළා තිනවා සිනා පහන් වැට කිය. ඉන්නේ මෙතනින් පස්සේ සතුට කියන එක නැහැ. මොකද ඇගේ ජීවිතේ සතුට අරන් ආවේ ඔහු. ඒ විතරක් නෙමෙයි ඉරත් මැරි පුන් සඳත් මැරි කාලයක් නැහැ. ලොව ඝන අඳුරේ අඳුරේ තියෙන්නේ මේ ඔහු ඇයගේ ජීවිතයේ ජීවේ ගැන සියල්ල අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඔහු ඒ විතරක් නෙමේ තව වචනයක් කියනවා, කෙසේද ඉන්නේ පාළු පැලේ නිදි පැදුරේ. අපිට මිනිස්සු අපේ ජීවිතයට අනෙකෙක් ඕනා කරන්න මොනික කතා බහ කරන්න හිනා වෙන්න විතරක් නෙමේ, මේ පංචේන්ද්‍රයන් ගෙම්ම අපි ඕන් දෙක ජීවිතය බෙදා

0: රියමන සඳ දිය දහර
1: අචර පණ්ඩිත අමරදේවයන් ගයන ගීතයක් අහමු. ඊළඟට මිගිට ලියන්නේ අජන්ත රණසිංහයන්, සරත් දසනායක සංගීතවත් කළේ. කලින් ගීතයේදී මාලිනි බුලත් සිංහල කියනවානේ, මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් කියලා, එතරම්ම ආදරය කළා කියලා. මේ ගීතේ රෑ දුරු රටමේ හිම බරුසා සීත පාලවේ.
2: අර ගීතේම පිළිතුරු ගීය වෙන්නත් පුළුවන්. දැන් ඒ දුරු රටට යන අවස්ථාවේදී නික්ම ගියාට පස්සේ පෙම්වතියගේ හැඟීම තමයි අපි කලින් ගියේ හැවුවේ. දැන් මේ පෙම්වතාගේ කොටස දුරු රටට ගියාට පස්සේ අද වෙනකොට නම් ලංකාවේ මෙන්න මේ ගීත දෙකම දැනෙන අය ඕනෑ තරම් ඉන්නවා. මේ දුරු රටට යන්න තියෙන අපිට තියෙන උමනාව, අපි හිතන රොමැන්ටික් සිහින, අපේ කල්පනාව ඇතුලේ තියෙන බලාපොරොත්තු සියල්ලම දුරු රටට ගිහාම නෑ මොනිකා. ඒ තියෙන ස්වરૂපයේ තියෙන ස්වභාවය තමයි මේ පැහැදිලි කරන්නේ. හිම වරුසා සීත පාළුවේ, හිම වැටෙද්දි සීතල දැනෙද්දි ඇත්වෙද්දි තමන්ගේ කියලා කවුරුත් ළඟ නෑ කියලා දැනෙන තනිකමෙන් මේ පෙම්වතා පෙළෙනවා. මොකද අපි මේ රටේ ඉන්නකොට මොනිකා, තනකොළ ගහත් මේ යන පාර දුවන බල්ල පූස පවත් අපේනේ.
1: ඒ හැම දෙයක්ම අපි හොඳින් හඳුනනවා.
2: හැම කෙනාම, කවුරු හරි හිනා වෙන හැම කෙනාම මීට කලින් හිනාවක් හරි හුවමාරු කරගත්තාය. හැබැයි ඒ ආගන්තුක දේශේ එහෙම කවුරුත් නැහැ. ඔවුන්ට අපි කවදාකවත් දැකලා නැති අය. ඉතින් ඒ දැනෙන තනිකම ඇත්තටම පිරිමහ ගන්න මං හිතන්නේ කිසිම දියර වර්ගයකට හෝ ආහාරයකට හෝ රූපයකට හෝ කිසි දෙයකට බෑ. අද නම් තාක්ෂණය දිනු නිසා චුට්ටක් අපිව ලං කරලා තියෙනවා. එහෙම නොවුණු මේ ගීතය ඇත්තටම ගැහෙන කාල වෙනකොට දැනෙන පාළුව, මේ ගීතයේ වචන ගායනය ඇතුළෙන් අපිට මොනිකා දැනෙනවා ඒ සීතල හැඟීම. මේ වචන හැමතැනම මේ ගල් වෙච්ච සිතුවිලි අපිට දැනෙන්න ගන්නවා. කල්පනාලෝ පෙම් දැහෙනේ, සිතිජ නිම්නේ හු දුක්වන්නේ තනියහන ඉන්න එක. මොකද වෙන දියුණු රටවල මිනිස්සු වෙනත් රටවල් වලට යන්නේ නිවාඩුවකට සතුට සමරන්න මිසක් අපි වගේ ආර්ථිකය ශක්තිමත් කරන්න නොවන නිසා අපිට මේ වෙන්වීම දරන්න සිද්ධ වෙලා තියෙනවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
2: අපේ අම්මා ගෙදර ආවද?
3: නැහැ, අම්මෝ මෙයා

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සක්පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ඕනම
3: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: FM 93.5 FM 93.7 Lakhana

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර සමගයි ඔබ ඉන්නේ එනබෙ මෙගා පව රුපියල් 40කට සුපිරි තෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය. මුදල් හිනේ වගේම සුපිරි මෝටර් රථයක හිනේ හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැය්‍යත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වසනවේ ආශිර්වාදය NLB. සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිත් එක්ක ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩෝමා කලර් සෝඩා යන්ත්‍රය ගැන? කළුවැට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක එකේ කලසොට යන්ත්‍ර ඩොමා කලසොට. ස්වංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලසොට යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බර් එක 011 6 679 579.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳ දිය දහර සමග අතරින් ඔබලා කනහගෙන අද සඳ දිය දහර අපේ සුඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමාලාරිටි ගහපොළ සමග අපි අලුත් පැයට ඇවිල්ලා ඉන්නේ. අහන්න යන්නේ චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන ගීතයක්. මේ ගීතය ලියුවේ ප්‍රේනන්ද විජයසුන්දර සමන් කොඹකගේ සංගීතවත් කළේ විරාමයට කලින්, කියන්නේ කලින් පැයේ අවසාන ගීතය පණ්ඩිත අමරදේවයන්ගේ හඬින් අපි අහුවේ. ගීතයේදී කිව්වනේ හිම වරුසා සීත පාළුවේ කියලා චන්ද්‍රලේඛා පෙරේරා. මේ දැන් අර ගීතයට මේ ගීතය අපි සම්බන්ධ කරගත්තෝතින් මේ කාන්තාවකගේ පාර්ශ්වයෙන් මේ සීත රාත්‍රියක දැනෙන ආදරේ වේදනාව, එහෙම නැත්නම් විරහව උරුම වීම, ඒ විරහව දීර්ඝ කාලින වෙන්නත් පුළුවන්, කෙටි කාලිනව වෙන්නත් පුළුවන්. එය දෙකීම කොහොමද කාන්තාවකගේ සිතුවිලිත් එක්ක සමපාත වෙන්නේ කියලයි අපිට ඇහෙන්නේ. මේ පාළු සීත රාත්‍රී කියා දෙන්න රහසින් ප්‍රේමය නම් කෙමයි කියා.
2: ඔවර කලින් ගීත හිටපු පෙම්වතුන් යුවලගේ මෙරට ඉන්න පෙම්වතියගේ හැඟීම විදිහට අපිට මේ ගීතේ ගන්නත් පුළුවන් මොනිකා. මම හරියන මේකේ පිළිතුරු ගීතය වගේම හිතෙනවා. මොකද ඒ සීත පාළුවමයි ඇය විඳින්නේ. එහෙනම්යි ඇය කියන්නේ මට රහසින් කියලා දෙන්න ප්‍රේමේ නම් කිමේ කියලා. මොකද මේ වගේ පරිසරයක ප්‍රේමය විඳින්න ඔහු ළඟ සිටියානම් කියන කල්පනාව ඇගේ හිතට ඇවිල්ලා. ඉතින් අද ගීතාවලියම ඉතාම ලගන්නාසුළු මනරම් ගීතවලින් පිරීලා තිනවා. මේකත් ඉතාම හැමෝම කැමති වෙන
1: ආදරය කරන ගීතයක්.
2: ඉතින් නිදිමත තරු කැට කඩා වැටේ. ඉතින් නිදිමත ඇති වෙලන් ඉන්න. නමුත් ඇය හැරගෙන ඉන්නේ තරු කැට කඩා වැටෙනවා. අඳුරට හස්තලේ ඉඩ දීලා. මොකද නිදිමත නැති වෙන්නෙත් ඒ අත්‍යවශ්‍ය ප්‍රේමණීය හැඟීම් ජනිත වෙන පරිසරය තියෙනකොට. ඒ පරිසරය හැදුනට අදාළ කෙනා නැහැ. එතකොට ඒක තනියෙන් විඳින්න වෙලා තියෙනවා. සඳමලත් මිලිනව බලා ඉන්නවා. මොකද හඳට ඕන වෙලා තියෙන්නේ ඔවුන්ගේ අර ශුංගහරේ රාගයෙන් ආලෝලනය වෙච්ච ඔවුන්ගේ නුවන් දෙකීමේ ගුණ, ඔවුන්ගේ දෑස් දෙකීමේ ආශාවෙන් මේ තනිකරම ශුංගහාරාත්මක රාත්‍රියකට කරන ආරාධනාවක් තමයි වටපිටාවෙන් සකස් වෙලා තියෙන්නේ. ඒ නිසාම ඇය ඉල්ලා සිටිනවා ඉතා සමීප සම්නිවේදන, සමීප සංවාදයක්. ඒ විතරක් නෙමෙයි මොනිකා, ගහකොළ නිසලව බලා ඉන්නවා. එකන අඩු ගානේ ගහකොළ පවා මේ ප්‍රේමණීය සුයාමේ බිඳින්න කැමති නෑ. පවන් රොදක සිහිලාගෙන පුංචි හුලඟක්වත් හමලා මේක සෙලවෙන්නේ නෑ. චංචල භාවයක් දෙන්නේ. පිනි කඳුලැලි කැට කඩා වැටේ ඇහෙන තුරා පෙම්වදන්නේ. දැන් පිනි වැටෙන්නේ, දැන් මේ නිශ්ශබ්දතාවයේ බිඳින්න අපේ පිනි කැටවල ශබ්දේ නැතිව වචනයක් දෙකක් ඇහි කියලා. හැබැයි එහෙම කරන්නත් ඔහු නෑ ළඟ කියලා අපිට හිතෙනවා. එක්කෝ ඔහු ළඟ ඉන්නවා, ඔහුගේ නිහඬ බවට තමයි ඇය මේ ආරාධනා කරන්නේ. සුසුමක් සුසුමට ලං කර රහසින් කියා දෙන්න ළඟ වේ ප්‍රේමේ නම් මෙයයි කියා. ඒ කියන්නේ මේ අපිට අර ප්‍රේමේ නම් රාගෙන් තොර සඳේලියසේ අචින්ත්‍යයි කියන තැනකට ගෙනියන්න පුළුවන් වුණාට, මේ ප්‍රේමය කියන්නේ ශරීරේනොත් අපි කරන ඒ සංවාදනීය එහෙම නැත්නම් ඒ ගනුදෙනුවටම තමයි.

0: සර්වාත්මක වියමන සනදිය දහර සනදිය දහර
1: වික්‍රත්නායකයන් ගායන ගීතයක් අපි අහන්නේ ඊළඟට සුජීව ප්‍රසන්න ආරච්චිගේ මේ ගීතය ලියන අජරු රත්නායකයන්මයි සංගීතවත් කළේ. කලින් ගීතයේදී චන්ද්‍රලේඛා පෙරරගේ හඬින් නැහුණ නෙමේ සංගවා ලය මත ඔබේ වත රහසින් කියා දෙන්න ලං වී ප්‍රේමේ නම් කිමයි කියා කියලා. මේ ගීතයේදී කියනවා ඔබේ රසෙන් මා දවාලන්න රෑ ලය මත සනහා රාජිනී.
2: ඔව් දැන් සංගවා ලය මත ඔබේ වත රහසින් කියලා කියන්නේ අපිට චිත්‍රරූප මැවෙනවනේ මොනිකා, ලය මත ඔබේ මුහුණ සංගව ගත්තාම කියන වචන ඇහෙන්නේ ඉමීටනේ. ඒ හැඟීමමයි කියන්නේ. ඒත් කියන්නේ කියන්නේ ප්‍රේමය කියන්නේ මේ දැනෙන හැඟීම නේද? මේ විඳින දේ නේද ප්‍රේමය කියන්නේ. ඉතින් එතකොට මේ විඳීම ඕන් දෙදෙනා දෙපාර්ශ්වයේ දෙපැත්තකට ගියොත් නැහැනේ ප්‍රේමේ. ඒ නිසා ඒ ප්‍රේමණීය ආයාචනය කරන අතරේ මේ පෙම්වතා කියන්නේ ඔහු සිතගත් ඇය එන දැකීමෙන් ඇසීමෙන් සාමාන්‍ය කතා බහෙනුත් එහාට ගිහිල්ලා ඔහුගේ ජීවිතය ඇතුළට එන හැටි ඔබ නැතිව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හිමීමට. දැන් මේ නිකන් අපිට එදිනෙදා අම්ම වෙන චරිතයක් වුණත් අපි හිතෙන් ගෙදර අරන් යනවනේ. මේ ගෙදර අරන් යාමක් තමයි.
1: ඒ කියන්නේ වෙලා දෙන්නේ බොහොම හිමීට. වැඩි හිතලා නැහැ හිම වෙයි කියලා.
2: ඔව් ඒ වෙන්නේ. ඉතින් ඊට පස්සේ දවස්සක් දෙකක් කතා කරනවා. ඊළඟ දවසෙත් කතා වෙන පස්සේ ළඟට එනකොට අපිට තේරෙන්නේ නැතුණාට අර දොරවල් අරගෙන ළඟට ඇවිල්ලා. දැන් මේ හිතටත් ඇවිල්ලා. ඔබ නොදෙක

ඉතින් ඒ ඒ කැඳවයා ගැනීම කියන ඒ හැඟීම තමයි මේ වචන බවට පත් වෙලා තියෙන. එකන මේ හැමෝටම වෙනවා. හැබැ මේ විදිහට කියවිච්ච සුවිශේෂ අවස්ථාවක් මේක. සීතල හිමගිරි අරණේ මට හමු වන පසකුසුමේ. මේ කියන්නේ මේ වන පසකුසුම මේ බොහොම අමාරුවෙන් ඉතිරි වෙච්ච මල. පෙතිමත සතපා රැගෙන යන්නමා කුසුම් නිම්නේ මාලිති. ඉතින් මේ කුසුමේ පෙතිමත හුව සතපාගෙන යන්නලු මල් පිපුණු නිම්නේට කියලා හුව ඇයට කියනවා. ඉතින් ඒ වගේම ඔහු කියන්නේ ඔබේ රැසින් මා දවාලන්න රෑ ලයමත සනහා රාජිනිය කියලා කියන්නේ මේ සඳ රාජිනියට. මොකද ඔහුට ඔහුගේ අවපස්ස ජීවිතය අවපස හසේ කියන ඔහු ජීවිතේ එක්තරා කාල සන්ධිය පහු කරලා දැන් අවසාන ආදියරට ඇවිල්ලා ඉඳිද්දි තමයි පෙරවරින් නැගෙන සඳසේ ඇය පායන්නේ. කියන අනිවාර්යයෙන්ම ජීවිතේ තාරුණ්‍ය ගෙවන කෙනෙක්. මේ සබඳතාවය මේ ප්‍රේමයේ හැඟීම එන්නේ වයස දුරස්තර මගේ පුංචි රෝස මලේ වගේ කතාවක් කියලා අපිට අවසානෙ හිතෙනවා. ඉතින් කොහොම වුණත් අර අසීරු ගමනක යෙදෙන හැමදාම අපේ සාමේපා ගමන කතා කරපු එකත් හින්දා මේ දේවල් වලට මිනිස්සු ආකර්ෂණය වෙන්නේ ඒවැයේ තියෙන සැනසීම නිසා. එය ආගම් ජාති කුල ભેදයෙන් තොරව මිනිස්සු සාමයේ සිටවිල්ල දැනෙන ආදරයක් ළඟ නවතිනවා.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: විශාරද සුනිල් එදිරිසිංහයන් ගායන ගීතයක් අපි අහන්නේ. ගීතය ලිව්වේ කුමාරදාස සපුතන්ත්‍රී. අචර රෝහණ වීරසිංහන්ගේ සංගීතය බොහොම ආදරණීය ආරාධනාවක්. අපිට කලින් ගීතයේදී හුණනේ මේ ජීවන අවපස්සහසේ ඔබ පුරපස සඳ වී පිපුණේ

0: කියලා. නැවුම් සඳක් වී මල් මාවතේ මුතු සලා ඔබ සිනාසෙන්න, මලක් වෙලා ඔබ පිපෙන්න.
1: ඕ මලක් වෙලා ඔබ පිපෙන්න කියලා ඔහු කියන්නේ ඔහුගේ හිතේ අර දැන් අතනදි සඳක් වෙලා කිව්ව පුරපස සඳා, මෙතනදී ආරාධනා කරන්නේ මලක් වෙලා පිපෙන්නත් කියනවා, නැවුම් සඳක් වෙන්නත් කියනවා. ඒ මදිවට කියනවා අර මුතුත් දැන් අපිට ආපහුම් වෙනවා. මේ ඇය හිනා වෙනකොට මුතු ඉහිරෙනවා වගේ සිතට දැනෙන හැඟීම. ඒ සිනාව එතරම් වටිනවා කියන එකයි කියන්නේ. මට මතක් වෙන්නේ මොනිකා මේ නොමියමි කියන කවි පොතේ මහගම සේකර මෙන්න මෙහෙම කවියක් ලියනවා. කන මෙදිරි නිල් එළියෙන් සිත ඇතුළත ලිපියක් ඔබට ලියමි. ආදරේනි, නුඹගේ නුවණඟ බැල්මක් දෙතොල් මදහස කැල්මක් පතා හිඳිමි. මල පුපු දිනතුරු බම්බරිඳු බලා සිටින්නාසේ. ගඟ බැස එනතුරු සමුදුර බලා සිටින්නාසේ. සඳ නැග එනතුරු ගණදුර බලා සිටින්නාසේ. පිළිතුරු එවනු මැන. ඉතින් මේ බලාපොරොත්තු, ඒ ආදරය වෙනුවෙන් දරන අපේක්ෂාව, ඒ බලා සිටීම තමයි මේකෙත් වෙනත් වචන විදිහට කියවෙන්නේ කියලා මට හිතෙනවා මොනිකා. මොකද ඔහු ආයාචනා කරනවා මලක් වෙලා පිපෙන්න ආදරේ සුවඳ ලබා දෙන. ඊළඟට කියනවා ගඟක් වෙලා ගලන්න සෙනෙහසම පිරී ඉතිරිලා යන විදිහේ. මේ නපුරු බැල් හිත රිදවෙන ඇනුම් බැනුම් කිසි දෙයක් ඔහු ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම ඔහු කියනවා පවන් රොදක්සේ මා ළඟ වෙලි ජීවිතේ දුක නිවාලන සේකර පිළිතුරක් එවනු මැන කියලා බලාපොරොත්තුෙන් ඉන්නෙත් මේ බඳු ප්‍රේමණීය හැඟීමකින් යුතු පෙම්වතියක් වෙනුවෙන්. මෙහෙත් ගෑන්නේ එවැන්නියක් ගැනමයි.

0: සෞන්දර්යාත්මක වියමන සනදිය දහර
1: මිල්ටන් මල්ලවරච්චි ගාන ගීතයක් අපේ ළඟට සඳදිය දහර තුළින් අහන්නේ. කලින් ගීතයේදී සුනිල් එදිරිසිංහන් කියවනේ මානතේ සුව සිහිනයේ මේ ලෙසේ ඔබ රැඳී ඉන්නේ කියලා. මේ ගීතේ ලියන්නේ කරුණාරත් අබේසේකර යන්න. මේ ගීතේ කියනවා මානතේ සතපෙලා මා පතා නැවතෙලා.
2: ඔමනිකා කලින් ගීතේ කිව්වේ මානතේ සුව සිහිනයේ ඉන්නේ කියන ඔහු කියනවා ඔහු ඇයව නවත්ත ගන්න සතප ගන්න එයාගේ නෙත නැමැති සුව සිහිනේ. ඒකද ඔහුට බලාපොරොත්තුවක් වගේම අනාගත අපේක්ෂාවක් ඔහු දකින අයත් එක්ක ගෙවන්න තියෙන ජීවිතය ගැන අපේක්ෂාවලින් යුක්තයි. එහෙම තියෙද්දි මේ ගීතෙත් කියන්නේ එකමයි මා නෙතේ සැතපිලා කියන්නෙම ඇස්සරලා බලන වහලා බලන හැම වෙලේම ඉන්නේ ඇය විතරයි. අර ගීතෙත් එහෙමමයි කියුනේ. එහෙම වෙලා තියෙන්නේ කවුද? ආදර හැඟුමින් ආරාධනා අරගෙන හොරෙන් හොරෙන් කෙනෙක් ඇවිල්ලා තුරුළු වෙලා තියෙනවා. ඒකත් එක්ක ඔහුගේ හදවත පිබිදිලා අවදි වෙලා සිහිනේ මල්පල ගැන්වීමක් තමයි දැනෙන්නේ. එහෙම හෙමින් හෙමින් ආදර හැඟුම් ආරාධනා කරමින් ආව කෙනාට ඔහු කියන්නේ මා පතා නැවතිලා ලැබුම් සොයාලා ඉන්න කියලා ඔහු කියන්නේ. ඒ වගේම ඔහුට තියෙනවා මේ ප්‍රාර්ථනාව ඇය වෙනුවෙන්. ඇව මේ හම්බයක් විදිහට හම්බ වුණා වුණත් සදාකාලිකව ඉන්න කියන හැඟීම ඔහුට තියෙනවා. ඒ නිසා ඔහු මේ කතන්දරේ මේ විදිහට කියන මං හිතන්නේ මොනිකා මේක චිත්‍රපට ගීයා. ආදර රත්නේ කියලා ඒක මේ චිත්‍රපටියට පසුබිම් වෙන්නේ කුමාර කරුණාරත්න කියලා එවක හිටපු ජනප්‍රියෝය යෝන් නවකතා ශාන්රේට ගෙනෙන නවකතා ලියපු නවකතාකරුවෙගේ ඒ නමින් යුතු නවකතා පොත. ඒ
1: වගේම තමයි මේ ගීතය කරුණාරත්න අබේසේකරයන් ලිව මේ ගීතය අපිට මේ දැන් ඔබතුමිය කිව්වනේ මේ චිත්‍රපට ගීතයක ඇතුළත් වුණා කියලා ආදර රත්න චිත්‍රපටයේට. එචා ජෝතිපාලයන් ගායනා කරන ගීත තමයි අතුලතුනේ. වචන කීපයක් වෙනස්කම් තියෙනවා. ඒ වගේම ගීත තනුවත් වෙනස්. ගීතයේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළා තියෙන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. එතකොට අපි මිල්ටන් මල්ලවරච්චි ගායන ගීතය අහති මේ ගීතයේ සංගීත නාද රටාවන් ගොනු කරන්නේ සරත් ඇලිස් කියලා තමයි සඳහන් වෙන්නේ. අපි බලමු උත්සාහ කරලා ගීත දෙකම අහන්න.
2: ඔව්, එතකොට අපිට එකම පද රචනය තනු දෙකකදී සහ ගායනන් අතරදී සිද්ධ වෙන වෙනසත් අඳුනගන්න පුළුවන් වේවි.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

සංස්කෘති ජනකිරුල හදවත රත්තරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඩ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා රත්.

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: කට්ටිය පිටිපස්සට එන්නකෝ.
2: මෑණියෝ
1: සෙව්වන්දි මෑණියෝ
2: සෙව්වන්දි මෑණියෝ, අපි දන්නවා මේ රථය ඔබතුමියගේ කියලා. ඒත් අපිට කාරණාවකට මේ රථය සර්ච් කරන්න සිද්ධ වෙනවා.
1: නුඹය හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න.
0: දෙයියන්ගෙම පිහිටයි.
3: අයියෝ
2: පොඩි අවුල කටුසෙක් ඉන්න පාට මාරු කරන්න.
3: රයිට් කරමු කරමු. මොකද්ද පල්සේ ගත්ද, ඩිස්ක ගත්ද, එම නැත්තම් ට්‍රකක්ද, රේලක්ද, මොකද්ද කන්දි?
2: ට්‍රකක් බන් ට්‍රකක්.
3: රෑට කරමු, රෑට කරමු.
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. Lowak Sanasana O.

0: හට
1: ආදරණීය ජෝති
0: ඉරිදා රාත්‍රී හතට හිමාලික ජෝති රාත්‍රිය
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: ලක්හඬ සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සඳ දිය දහර සමගාදරයෙන් ඔබලකනහගෙන අද සඳ දිය දහර අපේ සොඳුර හමු වීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සම්නිවේදන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංස මහලාරිටි කහපල සමග අපි අහන්න ලැස්තවෙන චිත්‍රපට ගීතයක් ඊළඟට 1965 වසරේදී තිරගත වුණු කින්ස්ලේ රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ හර්බර්ට් එම් සෙනවිරත්න විජිත මාලිකා ප්‍රධාන චරිත නිරූපණය කළ හිතට හිත චිත්‍රපටයට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. ගීතය රචනා කරන්නේ ජෝර්ජ් ලෙස්ලී රණසිංහ, සිසිර සෙනරත්නයන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. හඳපානේ මල් පිපුණ අපි විරාමයට කලින් ඇහුව ගීතයේදී මිල්ටන් මලවරච්චිගේ යෝගීතයත් අපි ඇහුවා, ඒ වගේම චර් චෝදපාලයන්ගේ යෝගීතයත් ඇහුවා. ඒ ගීතයේදී ඇතුළත් වුණානේ මෙහෙම කතාවක්, මා හද පිබිදී පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා කියලා. මේ ගීතයේදී කියන්නේ නම් හඳ පානේ පිපුණු මල් ගැන. හඳ පානේ මල් පිපුණා, කිරි මුහුදේ රැලි නැගුණා.
2: සිහිනෙන් පිපුණත් පිපිලා තියෙන හදවතේ මල්, හඳ පාමනේ මේ පිපෙන මලුත් මේ පෙම්වතාටයි පෙම්වතියටයි වැදගත් වෙන්නේ. ඒ මල් පිපිලා තියෙන්නේ ඒ ප්‍රේමණීය හදවත්වල හින්දා. මට මතක් වෙනවා මොනිකා, මේ ඇත්තටම මම උපුට ගන්න කැමතියි මේ වෙලාවේ දිනු රාජකරු ලියපු මල් වඩම් සිනාසිය යුතුය කියන කවි පොතෙන් කවි පන්තිය. සඳෙත් තියෙනවා අඳුරු පැත්තක් කියලා තමයි ඇය මේ කවි පන්තිය නම් කරන්නේ. මොකද අද හඳ ගැනත් කතා කරා, හඳ පාන පිපෙන මල් ගැනත් කතා කරන නිසයි මට ඒ කවිය තෝරගන්න හිතුනේ. බොහෝ දේ ගැන කතා කරනට සිතා පහලට සොයා ආවත් පුංචි වැහි බිඳු විසි කිරීමයි වැහි පීල්ලක අරුත තාමත්. උරිස් ගස්සා පරණ පඬුවන් ඇඳුම් ගලවා බිම දැමුවත් චිත්‍ර පිටුවක නිරුවතින් සිටි මහ ගසකි ඈ හරිමරූමත්. ඇඟේ කළු ලප අතින් වහගෙන කොයි තරම් සොමි ගුණය පෑවත් සඳෙත් තියෙනවා අඳුරු පැත්තා
1: දැක්කේ නැති අපි කවමදාවත්.
2: ඔව්, එහෙනම් අපි කොයි තරම් ප්‍රේමය ඇතුළේ උත්කර්ෂය නැංගුවත් අපි දැකපු නැති පැත්තක් හඳේ තියෙනවා. වගේම අපේ ජීවිතවල මේ ප්‍රේමණීය කතා බහ ඇතුලේ අපි හඳත් එක්ක කරන ගනුදෙනු ඇතුලේ දකින්නේ ප්‍රේමයේ සෞම්‍ය සුන්දරණීය වින්දනීය පාර්ශ්වය විතරයි. හැබැයි කාලයත් යද්දි තමයි එහි තියෙන අර දැකපු නැති අඳුරු පැත්ත පේන්න ගන්න. ඉතින් මේ ඒ ප්‍රේමයේ වින්දනීය පැත්ත, ඒ ප්‍රේමය ආරම්භයේදී දැනෙන හැඟීම් සමුදාය තමයි වචනවලට එකතු කළ දෙදෙනෙක්ගේ සංවාදයක් විදිහට දිගෑරෙන්නේ.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: අපි අභිවර්තන බාලසූරිය ගණ ගීතයක් අහන්න දැන් සඳ දිය දහර තුළින් ගීත ලිව්වේ ප්‍රේමකේතු දල්විස් රෝහණ වීරසිංහන්ගේ සංගීතය කලින් ඇහුණු චිත්‍රපට ගීතයේ අපිට ඇහුණා සිහින සැබෑ වන්නේ මෙසේ පෙරුම් පුරා ආවෙතෝ කියලා මේ ගීතයේදී කියනවා පෙරුම් පුරනවද මතු බුදුවන්නට මට දී රැකවරණ
2: අර අපි කලින් ගීතය ඇහුව සරල සාමාන්‍ය ප්‍රේමණීය සංවාදයට එහා ගිය ප්‍රේමයේ තියෙන සැබෑ අවබෝධය සහ සැබෑ අර්ථය මතු කරන ගීතයක් විදිහට අපිට මේ ගීතය දකින්න පුළුවන්. අරක තියෙන සෞන්දර්යාත්මක වචන සහ විඳින හැඟීම පිළිබඳ තියෙන හැමෝම දකින ප්‍රේමණීය සංවාදයනේ අපි මේ ගීතයෙන් අහන්නේ. මේ චිත්‍රපටයේ පසුබිමට ගැලපෙන උචිත ඒ අවස්ථාවට උචිත ගීතයක් තමයි මේ යෝජනාක් වෙලා තිබ්බේ. ඒකින් අපිට එකන මුකුත් කියන්න බෑ. නමුත් ඒ බඳු සංවාද තමයි අපි ප්‍රේම සම්බන්ධතාවය තුළ නිරන්තරයෙන් දකින්. හැබැයි ඊට එහා ගිය වෙනස් වෙච්ච කැපවීමක් කරපු පෙම්වතියක් අපිට මේ ගීතයෙන් ඇහෙනවා පෙම්වතාගේම දෘෂ්ටි කෝණේ නැත්තම් පෙම්වතාගේ වචනවලින්ම. ඔහු කියනවා රැළකින් තනි වී වනමෙද සරණා කැකුළු තුරුණු යාමි. ඔහු මේ රැළෙන් තනි වෙලා වනමෙද සරන්නේ භද්‍ර යෞවනේ කැකුළු තරුණ යාමි. ඇතෙකුට ඇත්තල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ. ඇත්තෙකුට ඇද්දල කොච්චර වටිනවද කියලා ඇද්දල කපන මිනිසුන්ට දැනෙන්නේ නැහැ. ඔවුන්ට ඒව මුදල් උපයන බාණ්ඩයක් විතරයි. හැබැයි ඇත්තෙකුට තමන්ගේ ජීවිතයේදී වටිනාම සම්පත වෙන්නේ ඇද්දල. ඒ හැම සතාවටම ඒත්වා. ඒත් සමහර අවශ්‍යතා තියෙනවා. ඒවා අපිට මිනිසු කියන සත්තු කොච්චර නරකද කියනවනම් අපි හිතන්නේ අපි ගැන විතරයි. සත්තුන්ගේ පාර්ශවයෙන් හිතන්න අපි හිතන්නේවත් නැහැ. ඒ නිසා අපි ඇද්දල ගන්න ඇත්තු මරණකොට හිතන්න ඕනේ ඒ ඇතාටත් සබාදහමෙන් ඒ දේවල් දීලා තියෙන්නේ ඔහුට අවශ්‍ය නිසාමයි. ඉතින් මේ වගේම ඔහුට මේ කියන පෙම්වතාට ඒ තරම් වටිනා අත්‍යවශ්‍ය කෙනෙක් තමයි ඇයගේ ප්‍රේමය. ඔහුගේ ජීවිතය හබල බිඳිලා ගිහිල්ලා යා යුතු මගක් නැතිව ඔහේ සැරිසරත්මින් ඉන්නකොට ඇය ඇවිල්ලා ඔහු වෙනුවෙන් කරන කැපකිරීම මේ පෙම්වතා දක්වන්නෙම රුවල් මසාදී ගොඩ ගනු රිසියෙන් වෙහෙසෙන මියු ලැසියේ. ඇය ජීවිතයට සහය වෙන හැටි සපෝටිව් කැරක්ටර් එක. සමහර වෙලාවට උපයන දෙයින් අපි ඒවා වියහිදම් කරමින් ඒ මත සතුටම භුක්ති විඳමින් ඉන්න පෙම්වතියක් හෝ භාර්යාවක් වෙනවාට වඩා මේ තරුණිය ඔහුගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා එක ඔහුව ගොඩ ගන්න දක්වන කැපකිරීම තමයි මේ කියන්නේ. රුවල් මසාදීලා කියලා කියන්නේ ඔහුගේ ජීවිතේ අර වැටිච්ච තලෙන් නැගිටින්න ඔහුට දෙන ශක්තියයි මෙහිදී කියලා තියෙන්නේ. ඒ වගේම කියනවා තුඩ තුඩ තබමින් එක නෙක පළවැල කවා පොවාසනස. මේ මාතෘ භාර්යාව දාසී භාර්යාව හෝ තමන්ගේ සැමියාට හෝ පෙම්වතාට කරදරයක් කරන කෙනෙක් නෙවෙයි ඇය. ඇය රස රස පළවැල ගෙනල්ලා තුඩ ඇය ඔහුට කවමින් පොවමින් පෝෂණය කරනවා. එහෙම කරන්නේ ඔහු අහන ප්‍රශ්නේ තමයි පෙරුම් පුරනවද මතු බුදුවන්නට මට දී රැකවරණ. මාතෘ භාර්යාවක් වෙමින් ඔහුගේ ජීවිතයට මග කියන පෙම්වතියක් ගැනයි මේ සමස්ත ගීතයෙන්ම කියවෙන්නේ. ඒකත් පෙම්වතෙකුගේ මුවින් අර දාලා ගියාම කියන අඩෝ වැඩියාවක් වෙනුවට.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: අද සඳ දිය දහර තුරෙන් අපහන වෙදෙන අවසන් ගීතය විශාරද දීපිකා ප්‍රදර්ශනයේ පෙරස් කණි ගීතයක් සුනිල් අර්ගමගේ ගීත ලැබුවේ විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කළේ දේවතා එළියක් වෙලසින්. කලින් ගීතයේදී අභිවර්තන බාලසූරියගේ යුගීතයේදී අපිට ඇහුණනේ හබල බිදී ගොස් පෙරළුණු ඔරුවක් ලෙස පාවෙන දිවේ කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා හිතට දැනුණු සැකයක්. තනි වුණු ඔරුවක් දැයි සැක හිතුණා.
2: දමුණිකක් අර කලින් ගීතයේදී ජීවිතයේ සියල්ල නැති වෙච්ච පෙම්වතියෙකුට ශක්තියක් වෙච්ච පෙම්වතියක්නේ හම්බ වෙන්නේ.
1: ඔව්.
2: මේ ගීතයේදීත් ඒ වගේම ජීවිතේ කඩා වැටිලා සියල්ලම නැති වෙච්ච වෙලාවක නොහිතන නොපතන විදිහට ඇයට ශක්තියක් වෙච්ච පෙම්වතෙක් ගැනයි මේකේ කියවෙන්නේ. ඒතර ඒ බඳු මිනිසුන් අපටත් අපේ ජීවිතවලදී හම්බ වෙනවා. සමහර අය අවශ්‍යතාවය ඉෂ්ට කරගත්තට පස්සේ නැගී සිටියට පස්සේ අර ඉනිමකට පයින් ගහලා ඉවරලා ඒවා සියල්ලත් අමතක කරලා යනවා. තවත් සමහර අය ජීවිතේට ආශිර්වාදයක් විදිහටම එයාත් එක්ක තමන්ගේ ජීවිතේම අරගෙන යනවා. ඉතින් ඔබත් ඔබගේ ජීවිතේට ඒ බඳු අය ඇවිත් ඉන්නවා නම් දෙසරයක් හිතන්න ඒ අයව ජීවිතේ පිටමං කරන්න කලින් ඔබට සියල්ල නැති මොහොතේදී හිටපු ඕන් කොයි තරම් වටිනවද කියලා. මොකද වර්තමානයේ ඔබ ඉන්න ඔබ කියන කෙනාව නිර්මාණය කරන්නේ අර කිසිවක් නැති වෙලාවේ ඔබ ළඟින් සිටපු ඒ අයම තමයි. මෙතනදී කියන්නේ දේවතා එළියක් විලසින් නොහිතන නොපතන මොහොතක ඔබ ඇවිදී. නොහිතන නොපතන කියන්නේ ඒ වෙලාවේ හිතාගන්න බැරි විදිහට තමයි දේවතා එළියක්. දේවතා එළිය හැමතිස්සෙම ඉන්නේ නැහැ. එතකොට දේවතා එළියක් කියන ආශිර්වාදාත්මක දෙයක්. සියපත් තොඩු අග සූඳ සිමින්නට රෑයාමේ ඇවිදින තරුවක් දැයි සැකසිතුනා ඔබ එළිය නිවා හිඳිනා. නෙළුම් මල් පිපිලා දැන් මේක වෙන්න බැරි දෙයක් නේ. නෙළුම් මල් රෑට පිපෙන්නේ
1: නැහැ.
2: ඒ සූඳ සිමින්නට එන තරුවක් දැයි කියන එක ඇතුළෙම මේ විශේෂත්වය ඔහුගේ තියෙනවා. ඒ කියන්නේ කවුරුත් කරන්න බැරි දේවල් කරන්න එන විදිහේ ඔහු ඇයගේ ජීවිතයට පැමිණෙන වෙනස් පුද්ගලයේ. එහෙනම් ඇයට සැකයි මේ එන එක්කෙනා ඇත්තටම අවංක කෙනෙක්ද නැද්ද කියන එක. ඊළඟ එකෙත් කියන්නේ එකමයි. ඊළඟ අන්තර කොටසේ සීතල දිය මත ඉගිලි යන්නට වෙර දරනා තනි වුණු ඔරුවක් දැයි සැකසිතුනා ඔබ කතා නැතිව හිඳිනා. ඔබ කතා නැතිව ඉන්නවා කියන එකෙන් තේරෙන්නෙම අපිට අවබෝධ කරගන්න විදිහක් නැහැනේ. හැබැයි තනි වෙච්ච ඔරුවා විශ්වාස කරනවද නැද්ද කියන ගැටලුව ඇයට තියෙනවා. හැබැයි සීතල දිය මත ඉගිලි යන්න, ඒ කියන්නේ මේ සීතල වතුරෙන් ඈත්ලා යන්න ඕන අපේක්ෂාවෙන් ඉන්න තනි වෙන ඔරුවක්. කියන්නේ විඳින අර විඳවන පරිසරෙන් ඈත් වීමේ උමනාවෙන් ඉන්න කෙනෙක්. ඒ වුණත් ඇයට සැකයක් තියෙනවා. මොකද ඇය ගෙවන කාලේ ඉතා සුබදායි කාලයක් නොවන නිසා අන්නේකාව විශ්වාස කිරීම පිළිබඳ ගැටලුවකින් ඉන්නවා. නමුත් ඒ අවංක කෙනෙක් නම් ඒ ජීවිතේ වාසනාවන්ත වේවි. හැබැයි අපි ජීවත් වෙන්නේ ටිකක් අර වගේ ඇත්තටම කැපකිරීම කරන කෙනෙක් හමු නොවුනොත් අන්නේකාව විශ්වාස කරන්න බැරි කාලයක මේ මොහොතින් ඉන්නේ කෙනා නෙමේ. ඊළඟ තප්පරේදී වෙනස් වෙලා ඔවුන්ගේ සැබෑ ස්වරූපය මතු කරනවා. එහෙනම් එය දැනගෙනම මේ සඳ දිය දහරයට නිවෙන්න නිවීමෙන්ම සැනසීම ලබන්න.
1: අපි එසේනම් ඔබට සැනසීම පිරුණු රාත්‍රියක් ප්‍රාර්ථනා කරලා අදට සමුගෙන යන්නයි ලෑස්තිය. නැවත තවත් සොඳුරු සවකදී සඳ දිය දහර තුළ හමුවන බලාපොරොත්තුවත් එක්ක රංජන් පුෂ්පකුමාර සමඟ මම මොනිකා සේරසිංහ ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක්.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මයන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු බලන අදම අවතන්න 0111 679 579

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
4: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
5: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලකන
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකූක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: ලොවක් සනසන ඔහු.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: එලවරාතුරු 10යි. ජීවිතේ හීන කියන්නේ ඒවා අපිට දවල්ට පෙනුනත් රැයට පෙනුනත් හැබෑ කරගන්න අපි ගොඩක් ආස කරන જાතියක්. මොකද අපි හීන හැබෑ කරගත්තම අපිට එනවා පොඩි ගැම්මක්. මේ හීනේ මං හැබෑ කරගත්ත කියලා. ඉතින් සමහර හීන හැබෑ කරගන්න ඔයාට මෙන්න මේ ක්‍රමෙත් පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි යෝජනා කරනවා. ඒ නිසා පොඩ්ඩක් මේ ක්‍රමෙත් try කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
1: වන් වාසනාවන්ත ඔබ දිනපතාම දකින සිහින තමයි ඔබව වැටි වැටියෙන් ජීවත් කරන්නේ. අදත් ඔබේ සිහින සැබෑ කරන්න වාසනාව සුබ අඩහොරාව. NLP ජාතික ජයවරණී වාසනාවන්ත ලොතරැයිපත් අටක් තුලින් සූදානම්. අදත් ඔබේ වාසනාව පිළිබඳ පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී චමින්ද පුෂ්ප කුමාර මහතා. හඳුනාගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන කුමාරසිරි රණසිංහ මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිත් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්ප කුමාර මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති නිරෝෂණී පීරිස් මහත්මිය. එහෙනම් ඔබට මුලින්ම වාසනාව NLB ජයෙන් තිල්ල කරන්න අපි සූදානම්. අදත් ඔබට වැඩි වැඩියෙන් වාසනාව උදා කර දෙන අතට සල්ලි වෙනුවෙන් NLB ජය 511 වන දිනු මැදිමයි මේ ආරම්භ වන්නේ. එහෙනම් අපි යමු දිනු මැදිවට. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ඉසන් ජයංක 6244. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය. මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 243 දෙනෙකු වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 6238ක් බිහි කළා.
2: Today NLB ජය winning English letter is Z and the winning numbers are 6244.
1: අදත් NLB ජය දිනුම් හැදීම හරහා රුපියල් 105කට හිමිකම් කියන වාසනාවන්තයෙක් සපත් වෙනවා. ලොතරැයි පතාලිම් කරනවා සැම්සන් මුණුතුංග ගම්පොළ අලිවිනුජිතවරයා. ඒ වගේම රුපියල් 50,000 බැකින් දිනා ගන්න වාසනාවන්තයන් 37 දෙනෙක් අදත් සපත් වෙලා තියෙනවා. ඒ අනුව අද දවසේ සමස්ත වාසනාවන්තයන් 76,409 දෙනෙකු අතරේ අපි බෙදා දුන්නා රුපියල් 65,55,570ක මුදලක්. ඔබේ වාසනාව වෙනුවෙන් තවත් තැකි වැඩි උන නියත ධනියක හදාන 1552 වෙනි වාසනාවන්ත දිනු මැදීමටයි දැන් අපි යමු. අද වාසනාවන්ත ලග්නය ධනු. අද ඔබට මුලින්ම වාසනාව උදා කර දෙන ජය අංකය අංක 14. ජයග්‍රහයේ දෙවන ජය අංකය අංක 1. හදාන දිනු වාරයේ තුල ඔබට වාසනාව උදා කර දෙන තෙවන ජය අංකය අංක 29. අද වාසනාවන්ත සෙව්වන ජය අංකය අංක 58. අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිටු වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජේකාපත අරමුදල දායක වන හදහන ලොතරැයිගේ මේ වසරට සුපිරිතයා ගහත්තක් වගේම 110 ප්‍රථම ත්‍යාග ලාභින් 129 බිහි කළා.
2: Selected zodiac sign is Sagittarius and the winning numbers are 14, 1, 29 and number 58.
1: අදත් NLB හදහන වාසනාවන්ත දිනුම් ඇදීම තුළින් ජයග්‍රාහකයන් 136,918 දිනක අතර බෙදා දුන්නා රුපියල් 84,27,880ක මුදලක්. මෙන්න හෙට දවසේ හදහනින් ඔබට තිරින කරන සුපිරිතයාග මුදලේ වටිනාකම රුපියල් 46,12,741.70ක මුදලක්. අදත් ඔබේ කෝටිපති සිහින සැබෑ කරන්න සත් දිනම ජය නියත ගොවිසෙත 4,485 වන දිනු ඇදීමෙන් අපි සූදානම්. එහෙනම් අදත් ඔබේ වාසනාව වෙනුවෙන් අතට අරගන්න ඔබ මිලදීගත් ගොවිසෙත ලොතරැයි පහ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T. අද ජයග්‍රාහී පළමු ජය අංකය අංක 67. ජයග්‍රාහී දෙවන ජය අංකය අංක 79. වාසනාවන්ත තෙවන ජය අංකය අංක 55. අද ගොවිසෙත දින වාරයේ අවසන් ජය අංකය අංක 59. කෘෂිකර්මාන්තය නගා සිටවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග දෙකක් වගේම රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 55ක් බිහි කළා.
2: Today ගොවිසෙතස් winning English letter is T and the winning numbers are 67, 79, 55 and number 59.
1: අදත් වාසනාවන්ත ගොවිසෙත දිනුම් ඇදීම තුලින් රුපියල් 250,000 පැකින් දිනා ගන්න වාසනාවන්තයන් 5 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා HAN දේතුණු එලිහිවත්ත, N බහින්ද්‍රන් මන්නාරම, KA උපුල් වැල්ලවත්ත, සරත් කෝතාකුඩ කිරුලපන ඕසේ ඩබ්ලිව්ජී සහබන්දු තිස්ස මහරාම යන අලෙවි නියෝජිතවරුන් යනවද දවසේ වාසනාවන්තයන් 1,27,027 දෙනෙකු අතරේ අදත් අපි ඔබට බෙදා දුන්නා රුපියල් 87,88,440ක මුදලක්. හෙටත් වාසනාව වැඩි නුදා කරගන්න ගොවිසෙත ලොතරැයිපත් වැටේ මිලදී ගන්න මෙන්න හෙට දවසේ සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 7,18,59,523.56. දවස සුබ කරගන්න නම් ඔබ ගන්නම ඕන ලොතරැයි පත තමයි NLB සුබ දවසක් ලොතරැයි පත. දැන් ඔබ දන්නවා අලුතුණු පහසුණු තෑකි වැඩි උණු නවතම තෑග රටාවත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. සුබ ලග්න සමග අංක 3 ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 1,05,000කට ඔබට හිමිකම් කියන්නට පුළුවන්. ඒ වගේම අංක 3 ගලපා ගත්තොත් රුපියල් 50,000 තෑග වගේම ප්‍රවර්තන තෑග අංකේ ගලපා ගැනීමෙන් රුපියල් 25,000 මුදල් තෑග වලටත් ඔබට හිමිකම් කියන්න පුළුවන්. ඒ අතුළු තවත් සෙසු තෑග රැසක්ම අදත් ඔබේ වාසනාව වෙනුවෙන්ම සූදානම්. එහෙනම් මේ සියලුම වාසනාව අතත් ඔබටම හිවයි කියන ප්‍රාර්ථනෙන් අපි ආරම්භ කරමු NLB සුබ දවසක් වාසනාවන්ත දිනුම් ඇතීම 359. අද වාසනාවන්ත සුබ ලග්නය මේෂ. අද වාසනාවන්ත පළමු සුබ අංකය අංක 57. වාසනාවන්ත දෙවන සුබ අංකය අංක 51. තුන්වන සුබ අංකය අංක 65. අද ප්‍රවර්තන ත්‍යාග අංකය 4743. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන සුබ දවසක් ලොතරැයෙන් මේ වසරට රුපියල් 1,05,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් 241 දෙනෙක් බිහි වුණා.
2: Selected zodiac sign is Aries and the winning numbers are 57, 51 and number 65.
1: අදත් NLB සුබ දවසක් දෙනුම් ඇතීම තුළින් මුදලින් රුපියල් 1,05,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියකට හිමිකම් කියන්න වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැයි පොත අලෙවි කරනවා SN තිලකරත්න තමුත්තේගම අලෙවි නියෝජිතවරයා. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 8 දෙනෙක් සමත් වෙනවා. ප්‍රවර්තන ත්‍යාගංකේ ගලපා ගැනීමෙන් රුපියල් 25,000 මුදල් ත්‍යාග දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් අත සුපුරුදු විදිහටම 40 දෙනෙක් සමත් වෙනවා. ඒ අනුව අදත් වාසනාවන්තයන් 110,313 දෙනෙක් අතර බෙදා දුන්නා රුපියල් 95,78,000ක මුදලක්. වාසි වැඩි වුණු තෑගි වැඩි වුණු තවත් ලොතරැයිපත් 4ක් තුළින් ඔබට වාසනාව හිමි කර දෙන්න ජිතාරා සමගින් විජේ සූදානම්.
2: මීළඟට මෙගා පවර්
3: ලොතරැයකින් වෙනස් වුණු ජීවිත කතා ගැන ඔබ අහලා තියෙනවද? එවැනි ජීවිත කතාවන් රාශියක් NLB අපිත් එක්ක ලියවිලා තිබෙනවා. ඔබට මතක තිනේ රුපියල් කෝටි 23ක කෝටි 47ක වාසනාවේ කතාවන් අපි ලිව්වා. ඉතින් අද කෝටි 29ක් මාගේ වාසනාවේ කතාවක් ඔබත් එක්ක ලියන්නයි මේ අපේ සූදානම. මේ ඔබේ සිහින සබෑ කරන මෙගා පවර්. ඒ නිසාවෙන්ම අපි සූදානම් ඔබේ මෝටර් රථ සිහිනයත් සබෑ කරන්න. මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර් රථය අදත් ඔබට ලබා දෙන්න අප සූදානම්. ඉතින් අදත් සුපිරි ත්‍යාග තුනකම වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පවර් ජයග්‍රහී 2591 වන දිනුම් පාරය. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය X. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 18. අද දවසේ පළමු ජය අංකය අංක 56. දෙවන ජය අංකය අංක 36. අද දවසේ තෙවන ජය අංකය අංක 61. වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 41. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මෙගා පොළොතරැයෙන් මේ අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභින් 100 දෙනෙක් එත් එක්කම 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 50 දෙනෙක් අපි බිහි කළා.
4: Today's selected English letter is X. The super number is 18. The winning numbers are 56, 36, 61 and 41.
3: අදත් මෙගා පොළොතරින් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කරන්නේ පිළියන්දල NLB අලෙවි නියෝජිත ප්‍රමිලා උදේනි මහත්මිය විසින්. එතෙකම 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 6 දිනෙකොත් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. සුරේනි විජේරත්න පොල්වත්ත, සම්පත් සිල්වා රඹුක්කන, EMG ඒකනායක එප්පාවල, AM පොඩි මහත්තයා යටිගල්වලුව, ජාපා බණ්ඩාර හරස්ගම මාතලේ, WAT මංජනායක පුත්පිටිය. එයනු අද සමස්ත වාසනාවන්තින් 125,691 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 1,357,320ක මුදලක් ඔබේ සිහින සබෑ කරන මෙගා පොතලින් මේ දැන් අපි බෙදා දුන්න. නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතෙක්ම ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් මෙගා පොතලින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 29,74,19,954ක් පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක් එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර් රථයක්. රුපියල් 8,98,00,000 ඉක්මවාගේ නිධානයක් ඔබට ලබා දෙන්නයි මේ අපි සූදානම් වෙන්නේ. වාසනාව වෙනුවෙන් දැන් අපි ආරම්භ කරනවා ජාතියේ මහ ධන සම්පත ධන නිධානය ජයග්‍රහී 2273 වන දිනුම් පාරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ කිව්. අද දවසේ පළමු ජයංකය අංක 19, දෙවන ජයංකය අංක 39. වාසනාව ඔබේ කරන තෙවන ජයංකය අංක 75. අද දවසේ අවසන් ජයංකය අංක 80. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේව පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන දන් නිධාන නිලතරයෙන් මේ වරුද්දදී අප සුප්‍රිය ත්‍යාගලාභියෙක් වගේම විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 30 දෙනෙක් බිහි කළා.
4: Today's selected English letter is Q. The winning numbers are 19, 39, 75 and 80.
3: අදත් දන් නිධානයෙන් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත නිලතර පත ඔබ චලින් කරන්නේ නිවිතිගල NLB අලෙවි නියෝජිත සම්පත් මානවඩු මහතා විසින්. එතෙක්ම ලක්ෂ 2 බෙගින් දිනා ගන්නා වාසනාවන්තින් 5 දිනකොත් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. නිශාන්ත උදේකුමාර අලුත්ගම, P අලවත්ත මොනරාගල, TF ඩේන් කොටිකාවත්ත, රසිකා දිල්රුක්ෂි බටුවත්ත, සමන් හෙට්ටි ආරච්චි නාවල පිටිය. එයනවා අද රට පුරාම වාසනාවන්තින් 94,385 දිනක් බිහි කරා. ඔවුන් අතරේ රුපියල් 82,58,440 මුදලක් මේ දැන් අපි බෙදා දෙන්න. කෝටි 13ක, කෝටි 12ක, කෝටි 9ක, එතෙකම කෝටි 8ක සුපිරිතයාගෙන් ඔබට ලබා දුන්නු ජාතියේ මහ ධන සම්පත ධන නිධානයෙන් හෙට ඔබේ වන දෙවන්ත සුපිරිතයාගය රුපියල් 8,98,77,462.32. මේ අවුරුද්දේ මේ වෙනකොටත් සුප්‍රිය ත්‍යාගලාභින් දස දිනක් බිහි කොට අවසන් ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත. මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහී 6,243 දිනුම් පාරය. රුපියල් කෝටි 2,01,00,000 සුප්‍රිය ත්‍යාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනුම් මැදීමට. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ A. ජය අංක 6, 8, 3, 8, 5, 6. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේව පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ වරුද්දදී සුප්‍රිය ත්‍යාගලාභින් 10 දිනෙක, 25,00,000 ප්‍රථම ත්‍යාගලාභින් 208 දිනෙක් ඔබ අතින් අපි බිහි කළා.
4: Today's selected English letter is A. The winning numbers are 6, 8, 3, 8, 5 and 6.
3: අද මහජන සම්පතින් තවත් 25,00,000 ප්‍රථම ත්‍යාගලාභයක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළේ මඩකලපුව NLB අලෙවි නියෝජිත P ප්‍රදීපන් මහතා විසින්. එතෙක්ම ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 22 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළා ඉන්ද්‍රාණි ස්වර්ණලතා කතරවෙල, දිමුත්ත සිල්වා මාතර, PN සිරිමාන්න කොළඹ, දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චි කඩේ, ජී ධර්මරත්න වැලවාය, මදුරංග චූලරත්න බඩල්කුඹර, WA චන්ද්‍ර පාල මහව, පීපී ගෝමිස් කුලියාපිටිය, ගිල්මන් සිල්වා මහනුවර, නාල්ක පීරිස් ගම්පොල, නීල් රේවත මහියංගනය, කුමාර බණ්ඩාරනායක පූජාපිටිය, DGR දොඩන්තැන්න නොගවෙල, ප්‍රදීප් කුමාර පෑලියගොඩ, කොටහෙන NLB අලෙවි නියෝජිත AIK රාමනායක මහතා විසින් වාසනාවන්තයින් දෙදෙනෙක් අද බිහි කළා. එතෙක්ම WAT මංචනායක බුත්පිටිය, ශිරෝමි දීපිකා රාගම, ලයිනත සිල්වා කටපොත, පද්මසිරි පීරිස් මාරවිල, නීල් ජයසිංහ කෑගල්ල, එතෙක්ම ජී උදයකුමාර් වාලචේනේ කියන NLB අලෙවි නියෝජිතයින් අද තවත් වාසනාවන්තයින් බිහි කළා. යනවා අද සමස්ත වාසනාවන්තයින් 267,644 දෙනෙක් අතරේ රුපියල් 2,16,98,160 මුදලක් මහජන සම්පතින් මෙදැන් අපි බෙදා දෙන්න. ලොතරැල්ලව රජ කිරුළ මහජන සම්පතින් හෙට ඔබේ වන දෙවන්ත සුපිරි ත්‍යාගය රුපියල් 2,13,53,992. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂර සහ අවසන් ජයංක 4. ඒ අනුව 818 වන අද සම්පත මේ දිනම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ A ජයංක 3, 8, 5, 6. අද සම්පත winning English letter is A and the winning numbers are 3, 8, 5 and 6. ඒ ඉංග්‍රීසි අක්ෂර ජයංක 4ක් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අද අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. මනෝජ් විජේසිංහ වැලිපිල්ලෑව, WAT මංචනායක බුත්පිටිය. එතෙකම ජයංක 4ක් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 47 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. වෙනවා අද සම්පත මේ දිනම් වාරයෙන් රට පුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,16,24,800 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. NLB ජාතික ජයවරණෙන් අද රට පුරාම වාසනාවන්තින් 9,61,467 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,52,88,600 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව රැගෙන එන්න අපි පොරොන්දු වෙනවා. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය
3: NLB.
5: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.

දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලෙන්ම බැලම හා ආශිර්වාදය අපේක්ෂාවෙන්. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සක් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම් මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකිය.

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවර්ජන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව උදෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

එයින් නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සුභා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

දී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු. ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගී වීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්වීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභෝපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යන මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මිදලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

භවෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව

ලෝවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

ආරක්ෂාව සැලසෙන හේින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධයේ සත්‍යයනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පිංවත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දිවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යනේන ගමන බිමන ਸਰුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්කඳ හගෙන ඉන්න බලා උදේ 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු

සැනසීමේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.